0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පොත වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේය.

0: 93.5 FM 93.7 La Khanna Radio ITN.
1: FM 93.7 පහෙන් 93.7 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව උදේ 5:42යි.

0: ITN
1: වෙලාවදී 5 විනාඩි 52යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලකන මොමලින් ඉස් ඇලු.
4: දෙත් දෙත් දෙත් දෙත්

0: ජීවිතය දිනන්නට positive vibes with charge
1: ආයුබෝවන් සුබ දවසක්. සාර්ථකත්වය කරා යන ගමනේදී අසාර්ථක වීම, පසුබසීම්, සිත්තවුල් අපිට විඳ ගන්නට සිද්ධ වෙනවා. ඒ අසාර්ථක වීම වෙන හැම වෙලාවකම අපේ අනුන්ට හරි මේ සමාජයට හරි දොස් පවරමින් අනුකම්පාව බලාපොරොත්තු වෙනවා. හැබැයි මතක තියාගන්න, දුක් විඳීම පුරුද්දක් කරගෙන වගකීමෙන් පලා යෑමෙන් සිද්ධ වෙන්නේ ඔබව තව තවත් අසරණ වීම වෙන්න පුළුවන්. අනුකම්පාවෙන් කවදාවත් ජයග්‍රහණයන් හෝ ඉලක්ක සැබෑ කරගන්නට අපහසුයි. එහෙමනම් කොහොමද මේ අභියෝගය අපි ජයගන්නේ? පැමිණිලි කිරීම නතර කරලා ඔබේ ජීවිතයේ සම්පූර්ණ වගකීම ඔබ විසින්ම භාරගන්න. අනුන් දෙසට මෙතුවක්කල් දිගු කරපු චෝදනාත්මක ඇඟිල්ල ඔබ දෙසටම හරවලා බලන්න. ඔබ අතින් සිදු වෙච්ච අතපසුවීම් වැරදීම් යලි යලිත් සිදුවීම නවත්තලා දාන්න. නොදන්නා අනුන්ව කියවන්න යනවට වඩා දන්නා තමන්ව කියවගන්න එක පහසු බව මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: වෙලා උදේ 6යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලකන මොමනින් ඉස්සල්
0: 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: අයිබෝන් සුබ දසනක් ජයග්‍රහි වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මේ මාසේ 13 වෙනිදා බදාදා දවසේදී අපි මේ විදිහට දැසනින් හමුවන්නේ අද සුදනම් චාටික ධාරාවේ පුවත්පත්වල වගේම ලක්කන ප්‍රවෘත්තිංශයේ වගේම හද දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තා කළ තියෙන කාලගුණ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න අපි සුදානම් අයිබෝන් සුබ දසනක් මේකලා
1: අයිබෝන් ගිහන් සුබ දසනක්
0: දැන් අද කොළඹ ප්‍රදේශයේ ගත්තට පස්සේ මේකලා උදෑසන කාලයේදී අධික වර්ෂාවක් මේ වන විට කොළඹ ප්‍රදේශයේ මෙවට අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපි සුදානම් දවසේදී ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්න කාලගුණයේ පැත්තෙන් මොන වගේද අද දවසේදී වාර්තා වෙලා තියෙන තොරතුරු මොනවද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න අපි සුදානම්.
2: Weather forecast.
0: අපි යනවා දුදැසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ තියෙන කාලගුණනාවයකට අවධානය යොමු කරන්න.
1: ශ්‍රී ලංකාවට ඉස්සන දෙසින් පිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතිනවා කියලායි සඳහන් වෙන්නේ. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ තියෙනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපය තුළත් පවතින ඇතැයි අපේක්ෂා කරනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සටහන් වෙන්නේ. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර ත්‍රිකුණාමලය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම මේ හැකියාවක් පවතිනවා. දිවයිනේ අනිකුත් ස්ථානවලට පසුරකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ ඌව පළාත්වල තම්පාර මඩකලපුව ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි කියලායි සඳහන. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සටහන් කරන්නේ. එතෙක්ම ගිහන් මේ ලංකාදීප පුවත්පතත් සටහන් කරලා තියෙන තොරතුරු අපි අවධානය යොමු කරමු. අද ලක්කන ප්‍රවෘත්ති අංශය මේ කාලගුණය සම්බන්ධයෙන් ගෙන එන තොරතුරු වලට
0: අධික වර්ෂාව හේතුවෙන් ජලාශ රසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. මහවැලි, කැලණි, කළු වලවේ, නිල්මලා යන ගංගා සහ කිරිඳි ඔය, දැදුරු ඔය සහ අත්තනගලු ඔයද ඒ අතර වන බවයි සටහන් වන්නේ. ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක බාන්දොරට විවෘත කර ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ එල් සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් නිය දවසේදී මොනවද සටහන් කළ තිබෙන්නේ කියලා. විශේෂයෙන්ම දැන් මේ ගංගා ආශ්‍රිත ජීවත් ජනතාව පොඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපි මේ වෙලාව ඔබට සටහන් කරනවා. අපි අහලා බලමු වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මොනවද මේ සම්බන්ධයෙන් කියන්නේ කියලා.
3: දහයකට ආසන්න ප්‍රමාණයක් වාහන දමමින් පවතිනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ජලාශත් කීපයක් වාහන දමමින් පවතිනවා. වෙහෙරගල ජලාශය මැණික්ගඟ පිහිටි ජලාශයක්. එහි වාහන දොරටු විවෘත කළා. තප්පරයට ගණන් 2500කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. මේ නිසා කතරගම් ප්‍රදේශයේ මැණික්ගඟේ ජල මට්ටම් කිසියම් විදිහක ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම ලුණුගම් වෙහෙර සායාවට පිහිටි ජලාශ කීපයක වාහන දොරටු විවෘත කළා. ජලය නිදහස් කරනවා. මේ නිසා කිරිදිඔයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම කිසියම් විදිහක ඉහළ මට්ටමක තියෙනවා. දැනට තප්පරයට ගණන් 4000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. එම දැදුරුය සහ රාජාංගන ජලාශවලත් මේ වෙන විට ජලය නිදහස් කරමින් පවතිනවා. විශේෂයෙන්ම දැදුරුයේ තප්පරයට ගණන් 5500කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. ඒ නිසා දැදුරුයේ පහළ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ අගයක පවතිනවා. රාජාංගන වැවේ තප්පරයට ගණන් 12500කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. කලාවේ පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගිහින් තියෙනවා. කලාවේ ඉහළ ප්‍රදේශවලත් විශේෂයෙන්ම කලාවැව වාන්දමීම හේතුවෙන් ජල මට්ටම් කලාව ඉහළ මට්ටමක පවතිනවා. අනිකුත් බොහෝ ජලාශවල සමස්තයක් ඉදිරි ගත්තම අපේ ජලාශ 65 66ක් දක්වා වඩ පවතින්නේ. ඒ නිසා ඉදිරි වර්ෂාපතනයන් අනුව වාන්දොරට විවෘත කරන ප්‍රමාණයන් සහ වැව් අලුතෙන් වාන් දැමීමට හැකියාව තියෙනවා. මේ නිසා බොහෝ ගංගාවල ජල මට්ටම් පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වය තව දින කීපයක් පවතීවි. ඒ නිසා මේ පිළිබඳ ජනතාව අවධානයෙන් සිටින මෙන් කාරුණිකව ඉල්ලා
1: ලංකාදීප පුවත්පතටයි අවධානය. දිස්ත්‍රික්ක 8කට නාය අනතුරු අඟවයි. නිමල කොඩිතුඔක්කොයි අද ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ. අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑමේ අනතුරු අඟවා තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අනුව බදුල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා මෙම අනතුරු එඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවද එම සංවිධානය සඳහන් කරනවා. මේට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා දෙවන අදියරේ අනතුරු එඟවීම සිදු කර තිබෙනවා කියලත් අද ලංකාදීප පුවත්පතේ නිමල කොළිතුවක්කු ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා.
4: එතකම අපි අවධානය යොමු කරන්න ඕන මේ දවස් මේකලා මේ දවස්වල දැන් මේ අධික වර්ෂාවත් සමගම වදත් මේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතිනවා කියලා තමයි සටහන් ලද වෙන ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට මොනවද මේ සම්බන්ධයෙන් අදවසේදී වාර්තා වෙලා තියෙන තොරතුරු කියලා හොයලා බලන්න. ඩෙංගු රෝග ව්‍යාප්තිය හෙළ යාමේ අවධානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා. ඩෙංගු මරණ 14ක් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
5: ඩෙංගු රෝගීන් 27,754ක් වාර්තා වෙලා තියෙනවා මරණ 14කුත් සමග. මෙයින් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 50%ක්ම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්ක වලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක 25ෙම්ම රෝගීන් වාර්තා වෙනවා. මෝසම් වර්ෂාවත් සක්‍රිය වීමත් සමගම රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මහජනතාව විදියට මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඉවත් කර ගැනීමෙන් කෙනෙකුට උණ තද උණ සමග ඇඟපත වේදනාව, මස් පිඬු වේදනාව, හිස රදය, වමනය, ඔක්කාරය, ඇඟේ රතු ලැප හැට ගැනීම මේ වගේ රෝග ලක්ෂණ දෙකක් හරි තියෙනවා නම් Tamanට තියෙන්නේ ඩෙංගු රෝගයේද කියලා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා සැකහැර දැනගනවා.

0: ලෞද සඳහය විනාඩි 18යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. ඊ දවසේදී ජනාධිපතිවරයා සඳහන් කරපු කතාවක් උත්තර ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තිබුණා. තරාතිරම විරාජමාන බව නොබලා සමට නීතිය කියලාද අංජල මහික වීරරත්න කියන වාර්තාවේ සටහන් කරලා තිබුණා ලංකාදීප පුවත්පත වෙනුවෙන්. අපි බලමු ලංකාදීප පුවත්පතේ අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු. තරාතිරම හෝ ඉතිහාසයේ විරාජමාන බව කිසිවක් නොබලා සමට නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතලේදී ඊයේ සඳහන් කළා කියලායි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලක් විදිහට වාර්තා කළ තිබුණේ. මේකල මම දැක්ක මේ සම්බන්ධයෙන් අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් තොරතුරු වාර්තා කළ තිබුණා.
1: ඔගේ හනද ලක්ෂණ ප්‍රවෘත්ති අංශ වගේම දිනමින පුවත්පතත් තොරතුරු සටහන් කරන සියලු දෙනා නීතියට යටත් රටක් ගොඩනගමු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමයි මෙහිම සඳහන් කරන්නේ. බලය, ධනය සහ දේශපාලන සබඳතා මත නීතිය ඉටු නොවූ සංස්කෘතිය වෙනස් කළ සියලු දෙනා නීතියට යටත් වන නව සංස්කෘතියක් ඇති කිරීමේ පියවර රජය මේ වන විට තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. ඒ මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමි.
2: මොකද අපිට රටක් ඉදිරියට යන්න බැහැ. එකක් අපි නීතියට යටත් වෙන්න ඕන, දෙක අපි නීතියට බය වෙන්න ඕන. නමුත් අපේ සමාජයේ සංස්කෘතිය ගොඩනගමින් තිබුණා යම් දේශපාලන අධිකාරියෙගේ සහය තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, දේශපාලන අධිකාරින්නක සමීප බැඳියාවක් තිබෙනවා නම් නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. ඒ නිසා අපි අලුත් ප්‍රවේශයකට අපේ රට ගේන්න නම් නීතියට යටත් වෙන්න ඕන, නීතියට බිය වෙන්න ඕන. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද, මොන කාලයක් විරාජමාන වැජඹුණාද, මොන හස්තයන් තිබුණද, එසේ කිසිව භාජනය කරන්න. මොකද අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්තන ලක් කරන්න. එනිසාද නීතිය හමුවට ඕනෑම පරීක්ෂණයේදී යම් කෙනෙක්ගේ නමක් කියවුණොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. එහෙම ගන්න ඕනේ නැද්ද? එහෙම ගන්න ඕන. ඒ කට උත්තරයක් ගැනීම යම් සිදුවීමක් පිළිබඳව පරීක්ෂණයකදී යම් කෙනෙක් පිළිබඳ නමක් කියවුණා නම් එයාගෙන් කට සාක්ෂියක් ගන්න ඕන. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් වෙන්ද අපේ රට අවශ්‍යයි. එහෙනම් අපිව යම් සිදුවීමක් පිළිබඳ මගේ මා පිළිබඳ සඳහන් වෙලා තුන මගෙන් කට උත්තර ගන්න බැරි. අපි නීතියට උඩින්ද නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයක් තිබෙනවා. මම ඔබට කියන්නේ අපි හැමදෙනාම මේ පරිවර්තන පුර දෙන්න ඕන. අපිට යලි හැම කෙනාම නීති ඉදිරියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි. නීතිය කිසිසේත්ම අසාධාරණ පරිගැනීමේ චේතනාවකින් වෛරේ ක්‍රෝධේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණ. නීතිය සාධාරණ ක්‍රියාත්මක නොවන තැනක් තියෙනවා අපට කියන්න. ඒ සඳහා නීතියේ මිද ප්‍රස්ථාපිත තො නීතිමේ සුරක්ෂිත රටක් කියන්නේ ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රමිතීන් බවට පත් වෙන්නේ. අශිෂ්ටත් වෙන රාජ්‍යයක් ප්‍රාර්ථනා කරන්නේ නීතිය බිදිමින් නීතියට උඩින් විරාජමාන වැජඹෙන්න පුළුවන්.
0: එතක මේකල ලංකාදීප පුවත්පතේ අපි තවත් සටහනකටයි මේ අවධානය යොමු කරන්නේ. ගුවන් යාන ගනුදෙනුව අල්ලස් කොමිසම මහින්දගෙන් පැය දෙකමාරක් ප්‍රශ්න කරයි. අද දවසේදී ලහිරු හර්ෂණ ගිනන වාර්තාව ලංකාදීප පුවත්පත වෙනුවෙන් මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතත් සටහන් කළා තිබුණා.
1: ඔගයන් අපේ අවධානය යොමු කළ දිනමින පුවත්පතට අල්ලස් කොමිසම මහින්දගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී ලබා දුන්නායයි කියන අමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ලද දැනුම් දීමකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරු 9:30ට පමණ අල්ලස් කොමිසමට පැමිණියා කියලායි සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ අතුල් පිටුවලට.
0: ප්‍රශ්නගත එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ බෞද්ධාලෝක මාවතෙහි පිහිටි අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ පෙරවරුවේ පැමිණි අයුරු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් අල්ලස් කොමිසම ඉදිරිපිට බෞද්ධාලෝක මාවතේ රැස්ව සිටින අයුරු අද ඡායාරූප සහිතව වාර්තා කර තිබුණ මේ සම්බන්ධයෙන් ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය තම දවසේදී මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට තොරතුරු වාර්තා කළ තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් අමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තා කියන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැය දෙකමාරකට ආසන්න කාලයක් ඒ ප්‍රශ්න කර සටහන් ප්‍රකාශයක් ගත් බව අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා. මෙම සිද්ධියට අදාළවම හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගන්නා ලදයි කොමිෂන් සභහ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන අවස්ථාවේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටියා. මේ හේතුව නිසා කොමිෂන් සභාව අවට ප්‍රදේශයේ උණුසුම්කාරී ස්වභාවයක් පැවතුණා. අලසු දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අවට පොලිස් කණ්ඩායම් යොදවා ආරක්ෂක රැකවල් ඊයේ තර කර තිබුණු අතර හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක් ලබා දී පිටව යනතුරුම පිරිස කොමිෂන් සභාව අවට රැඳී සිටියා. මහින්ද රාජපක්ෂ මහතා අලස් කොමිසමට ප්‍රකාශ දී පිටතට පැමිණි අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණ සිටියා කියලයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සටහන් කරලා තිබුණේ.
1: එතකම ගියන අපේ අවධානය යොමු කරමු දිනමින පුවත්පත රට දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිනවා කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැක නැතයි අරවින්ද සිල්වා සහ බිරිය සහෝදරිය සාක්ෂි දෙමින් කියයි කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට තොරතුරු සටහන් කළ තිබුණ අපේ මේ විරාමයෙන් අනතුරු ඒ පිළිබඳව අවධානය යොමු කරමු.
0: ලංකාදීප පුවත්පතේ තද ප්‍රධාන සිරස්තලයක් විදිහට මේකලා සඳහන් කරපු විදිහටම මනෝප්‍රිය ගුණසේකර වාර්තාවක් ගෙන වෙ තිබුණා. ලොක් අරින්න බෑ කපිලගේ දුරකථනය ඇමරිකාවට නිවසේ සේවකයන්ගේ අමතුම් වාර්තාත් කැඳවයි කියලායි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරු නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් අලට එක්ක. ලකන මෝනින් නිවුස් අලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 24යි.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
1: මානවීය

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතිහනේ ලතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් සම්පත තන නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු
1: වාර්තා වග කියන

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Етакъм хапи авадахана йому кърнава мега павелутарай. Ета да дахас пансет и спасу на чаграхе дину варе и да въседи креатно. Коне чаграхе ингриси акшери бърда патуне вай ингриси акшери. Чаграхе супери анке анка дахата. Чаграхе анка сатахан на ванка дахая анке колаха. Анка виси хай саха васане и танка хатали снафея.
1: Дарни дахане дедахас десия дахатан чаграхе дину варе и да въседи креатно. Коне вай ингриси акшери васанамант ингриси акшери бърда патуне. Чаграхе анка, анка 37, анка 37, анка 38 саха васане и анка 75 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහනා 1996 වන ජයග්‍රහණ දිනපාරිය දවසේදී ක්‍රියාත්මක වන බලන ඔබ ජාතික උතුර මණ්ඩලයෙන් මිලදීගත් හඳහන උතුරයේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතයේ බවට පත්ලා තිබෙන සිංහ ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහණ අංක 4 විදිහට අංක 16 අංක 23 අංක 28 සහ අවසානයේ අංක 29යි ඒ දවසේදී ජාතික උතුර මණ්ඩලයේ හඳහන ලොතරැයියේ ජයග්‍රහී ලග්න සංකේතය සහ අංක බවට පත් උනේ
1: අද සම්පත 762 වන ජයග්‍රහී දිනුම් වාරයේ ටී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක බිඳුව අංක 6 නැවතත් අංක බිඳුව සහ අවසානයේට අංක 2
0: NLB Jaya, Jagrahi Harse Panas Paswana Dinumvare, the Vasadi Kratmukuna, Jagrahi English Akshare, O English Akshare about a Patti, Jagrahi Anka Satahanu Anka Haya, Anka Atta, Anka Eka Saha, Vasani Tanka Navia.
1: සුබදවසක් 303 වන ජයග්‍රහී දිනුම් වාරයේ කුම්භ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහී අංක අංක 16 අංක 28 සහ අවසානයේ අංක 3ත් එක්ක සුබදවසක් 303 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 1154 විදිහටයි සටහන් වෙන්නේ
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික උතුර මණ්ඩලයේ උතුරයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න Like in the morning news, I'll tell you about the current and will I would ask in a high.
1: We're not in this by.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස එකතු

0: بلغ دسن هيا بنادي هدل هيا بسودان مدوسدي جارك دهارا بي بوات بطل وارتا كلتين ثوات پروتك هي بيكتا ودهان يمكرن ملانكا دي بوات بطل دوسدي ساتحان كلت بنميكلا بي خالين ساتحان كرا بي رامي ننترو مي سمباندين ترتر ساتحان كرنو كلا مانو پري گنسي كرا بارتا وغين ويت بني سككاتي تو اندمين ميگو ستاي كينا سرلنكن گوان سماغمي හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ නවීන ජංගම දුරකථනයේ අගලු විවෘත කර විමර්ශන සඳහා පොලිසියට දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඇපල් ජංගම දුරකථන සමාගමේ ඇමරිකාවේ පිහිටි මව් සමාගමට ඊයේ නියම කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණේ. අපි දැක්කා ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවේ තවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා.
1: කපිල චන්ද්‍රසේන මහතාගේ නවීන ජංගම දුරකථනයේ විවෘත වන්නේ ඔහුගේ මුහුණ දර්ශනය වන හේයින් අදාළ ජංගම දුරකථනයේ අගුළු විවෘත කර ගැනීම සඳහා ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මඩුල ඉදිරියේ ඔවුන්ගෙන් අවසරය සහිතව කපිල චන්ද්‍රසේන මහතාගේ මෘතදේහයේ මුහුණට ඇල්ලුවත් ජංගම දුරකථනයේ අගුළු විවෘත නොවූ බව පවසමින් කොළඹ අපරාධ කොට්ටාසයක ලිල්ලීමකට අවසර දෙමින් මහේස්ත්‍රාත්වරයා මේ විදිහට නියම කළා කියලායි සඳහන් වෙන්නේ. කපිල චන්ද්‍රසේන මහතාද අවසන් වරට රැඳී සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්දරි සිල්වා මහතාගේ නිවසේ සේවිකාවකගේ සහ වියඳුරාගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා පොලිසියට ලබා දෙන ලෙස අදාළ ජංගම දුරකථන සමාගම්වල කළමනාකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා කපිල චන්ද්‍රසේන මහතාගේ ගෙලේ සහ නිවසේ නාන කාමරයේ දොරේ තිබූ බව කියන පටියේ කොටස් දෙක එකම පටියක කොටස්ද යන්න පිළිබඳව වාර්තා කරන ලෙසත් රජයේ රස පරීක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළා කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම ලංකාදීප පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරනවා. කපිල චන්ද්‍රසේනට ව්‍යාජ අපකරුවන් හඳුන්වා දුන් සිද්ධිය අරවින්ද සිල්වාගේ නිවසේ මෙහෙකරු එක් දෙදෙනෙකු රිමාන්ඩ් කියලායි අද සටහන් කළ තිබෙන රෝෂන් තුෂාරයි වාර්තාවගෙන වෙත්තිමුනේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ව්‍යාජ අපකරුවන් හඳුන්වා දුන්නේ යයි කියන අරවින්ද සිල්වා මහතාගේ නිවසේ මෙහෙකරු හා තවත් පුද්ගලයෙකු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ නියෝග කර තිබෙනවා. කෙසල්වත පොලිස් මගින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළ 30 ගණේෂ් නැමැති දෙදෙනෙකුගෙන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබෙනවා. පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ව්‍යාජ අපකාර සිද්ධියට බන්ධනාගාර නිලධාරියෙකුද සම්බන්ධ වී ඇති බවයි එම නිලධාරියා මේ සිද්ධියේ සාක්ෂිකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් ඔහු සඳහන් කළා කියලයි ලංකාදීප පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරමු. ජල බිල සමාලෝචනය ජුනි 30 වනදා. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළ තිනා දිවයින පුවත්පතේ සුජීවිතත් සරයි වාර්තාව අරගෙන ඉන්නේ. ජල බිල්පත් සමාලෝචනය කිරීම ලබන ජුනි මාස 30 වනදා සිදු කරන බව නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදනා මාතේ වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරනවා. වසරකට දෙවතාවක් ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිත අතර ඒ අනුව ලැබෙන ජුනි 30 වනදා සිට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංශෝධනය සිදු කරන බව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා. කෙසේ වෙතත් පවතින ආර්ථික සහ මූල්‍ය තත්ත්වය මත ජල ගාස්තු වැඩි කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණය ගන්නා බවද අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා ජයරූපත් සමගින් අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: ත්‍රිපුද්ගල ඝාතන සැකකරුවෙකුට වෙඩි තබා කපා කොටා හිස අරන් ගිහින් සැකකරු අල්ලයි කියලා දවසේදී සටහන් කර තිබෙනේ. ශ්‍රීදත් ප්‍රසන්න ජයසූරි අම්බලන්තොට සනත් කවගේ සහ පද්මශ්‍රී ගාර්දිය වසම් කියන වාර්තාව ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණය මගින් අපමත මුදාහැර සිටි පුද්ගලයෙකුට වෙඩි තබා කපා කොටා ඝාතනය කර හිස කොටස කඳින් වෙන් කරගෙන ගියේයයි කියන පුද්ගලයෙකු ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය සඳහන් කර තිබෙනවා. ඝාතනය වූ පුද්ගලයාගේ මාමණ්ඩියගේ ද කැපුම් කැටුම් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සොයන අතර ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබෙන බව උසස් පොලිස් නිලධාරී කුලංකාදීප පුවත්පත සටහන් කර තිබෙනවා. ඝාතනය කරන ලද පුද්ගලයාගේ සිරුරෙන් වෙන්කරගෙන ගිය හිස අම්බලන්තොට මාමඩලහන්දියේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවේ අධික අසන තබා ගොස් තිබියදී පෙරේද රාත්‍රියේ පොලිසිය විසින් සොයාගෙන තිබුණා කියලා තද වැඩිදුරටත් සටහන් කර තිබුණා. මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට මාමඩල යාය 11 ප්‍රදේශයේ පදිංචිව සිටි වීරසේකර ආරච්චලාගේ ලක්මාල් සඳරුවන් හෙවත් පොඩි යන අන්වර්තනාමෙන් හඳුන්වන 39 හැවිරිදි විවාහකයි කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සටහන් කර තිබෙනවා.
1: ජනපති කළ ප්‍රකාශය ගැන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහටයි වාර්තා කරලා තියෙන මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නගවිනිසුරට ලිපියක්. අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනාත්මක ලෙසින් ඉකුත් මේ දින මාලිමාවේ රැලියේදී රටේ ඉහළ විධායකය සිදු කළ ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ අධිකරණයේ ඉදිරියේ ලබා දීමට නියමිතව තිබෙන නඩු තීන්දුවක් පිළිබඳව පෙර දැනුම් දීමක් ඔහුට ඇති බවයයිද එම ක්‍රියාමාර්ගය ගැන වහාම සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නයි ඉල්ලා සිටින්නේද යයි ඒකාබද්ධ විපක්ෂයේ අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා තිබෙනවා කියලා තමයි දිවයින පුවත්පතේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පතේම තවත් පුවතකටයි මේ අවධානය. 2024ට පසු මුල් වරට ඩොලරයේ රුපියල් 326ට නැගී අද ශ්‍යාම්නුවන් ගණේවත්තයි වාර්තා බාරගෙන ඉන්නේ. ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල ඊයේ දිනේදී රුපියල් 326 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 326.712ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2024 වර්ෂයේ ජනවාරි මාස 19 වන දිනෙන් පසු ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 326 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි කියලයි සඳහන් වෙන්නේ. එසේම ඇමරිකානු ඩොලරේ ගැණුම් මිලද රුපියල් 318.757ක් දක්වා වැඩි වී තිබෙනවා. එමගේ 2024 වර්ෂයේ ජනවාරි මාස 11 වන දිනෙන් පසු පළමු වරට ඊයේ දිනේදී මෙසේ 318 සීමාව ඉක්මවා ගියා කියලයි අද ශ්‍යාම්නුවන් ගණේවත්ත දිවයිනට ගෙන පුවතේ තොරතුරු සටහන් වෙන්නේ.
0: අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ කුෂ් නඩුවේ චීවරධාරී හෝ 23 දෙනාම යලි රිමාන්ඩ් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පමාවෙන් නඩුව සිව්වතාවක් කල් තබයි මහේස්ත්‍රාත්වරයේකින් දැඩි දෝෂාරෝපණ පමාවට හේතු දක්වන්නත් නියෝග කියලයි අද සටහන් කරලා තියෙන මේ සම්බන්ධයෙන් තොරතුරු ලංකාදීප පුවත්පත. අපි බලමු අතුල් පිටුවලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු. තායිලන්තයේ සිට කුෂ් සහ හැෂ් මද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 23 දෙනාම මෙම මාස 26 වෙනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මේ ගමු අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කර තිබෙනවා. එසේ නියෝග කෙරුණේ එම චීවරධාරීන් මේ ගමු බන්ධනාගාරයේ ඊයේ මේ ගමු මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් 22 දෙනෙකු 1 අප්‍රේල් 25 වෙනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත් වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මළුවල තිබි කුෂ් සහ හැෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමු වීමත් සමගයි කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබෙනවා. එතකම ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්තිකර අපි අවධානය යොමු කරමු. මේකලා අද සම මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණේ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි. දන් ගෙදරදී වෙඩි තබා බ්‍රෝකර් වරයෙකු මරලා කියලා අද සටහන් කළා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු
1: අපි අවධානය කරමු. අද චාරුපත් සමගින මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලක්ෂ ගණනින් මුදල් පොලියට දීම සහ වාහන මිල දීගෙන විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටි අයෙකුට ගාල්ල දංගෙදර ඩික්මන් හන්දියේ ඊයේ උදෑසන 7:30ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුව අතර එම ඝාතනය මුදල් පොලියට දීමේ ප්‍රශ්නයක් මත සිදු වූවක් බවට සැක කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරන්නේ කියලායි ලංකාදීප පුවත්පතේ වාර්තාව. මුදල් පොලියට දීමේ ප්‍රශ්නයක් මත මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කළත් වෙනත් හේතුවක් මීට බලපෑවේද යන්න ගැනද පොලිසිය පුළුල් ලෙස සොයා බලනවා කියලා තද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: අපි පුංචි විරාමයක් ලබා ගමු. සූදානම් විරාමෙන් අනතුරු නැවත හමු වෙමු. ලක්හන මෝර්නින් නිවුස් වලට එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.5 ලක්හන මෝර්නින් නිවුස් වලට එකතු වෙන්න. ලක්හන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක කරන්නම් වෙලාව 06:00
1: විනාඩි 50යි.

0: ലക്കണ മോർണിംഗ് ന്യൂസ് അലർട്ട് ഹംഗൻ വിലാമത കരണങ്ങള ഉദാസന ഹയായി
1: പിന്നാടി മനസ് ദേഖായി
2: NLP ഹദഹന ലങ്കാവേ വെഡിമ തേകി ദിന തേകി അവസ്ഥ വെഡിമ ലുത്രയ NLP ഹദഹന ඔබත් අදම NLP හනහද බලා ගන්න.
3: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා. අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයෙක් ඔබ bybus.com වෙත පිවිසෙන්න.

0: මෙලව දසන 6යි විනාඩි 54යි අපි සූදානම් දවසේදී විදේශ පිටුවට යන විදේශ පිටුවෙන් වාර්තාවන තොරතුරු මොනවද කියලා හොයලා බලන මේකලා දැන් අපි පහුගිය දින කිහිපෙදීම කතා කරේ මේ ඉරානය ඒ වගේම ඊශ්‍රායල ඇමරිකාව සම්බන්ධයෙන් මේ ඇතිවන ගැටුම සම්බන්ධයෙන් අපි අද දවසේදී වෙනත් මාතෘකාවකට අවධානය යොමු කරන්න සූදානම් ඉන්නේ දුරේ නිවත්වන්නයි බ්‍රිතාන්‍ය අගමැතිට බලපෑම් කියලා. අද මේ සම්බන්ධයෙන් අපිත් කතාබහ කරන්න ලකන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහනයි බන් සුබදාසන
1: අයිබන් සුබදාසනක් ගියන් මේකලා
2: අයිබන්
0: අපි අර කතා කරපු මාතෘකාව දුරෙන් ඉවත් වෙන්නේ බ්‍රිතාන්‍ය අගමැතිට බලපෑම් මොනවද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවන තොරතුරු
1: ඔය ඇත්තටම මේ වෙද්දි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට මේ බලපෑම උත්සන්න වෙලා තියෙන්නේ දැනට මන්ත්‍රීවරුන් 80කට වැඩි පිරිසක් මේ ඉල්ලීම කරලා තියෙන අතුරින් ඉවත් වෙන්න කියලා දැන් කම්කරු පක්ෂ නිකන් දෙකඩ වීමේ තත්වයකට පත් වෙලා තමයි මේ තියෙන්නේ දැනට නියුත් 100කට වැඩි පිරිසක් අගමැතිට සහාය පළ කරනවා ඔහු ඉවත් විය යුතු නැහැ කියලා 80කට වැඩි පිරිසක් ඉවත් වෙන්න කියනවා 100කට වැඩි පිරිසක් අග්‍රාමාත්‍යරට සහාය පළ කරනවා සමගියෙන් 412ක් පමණ ඉන්නවා දැන් ඉදිරි දින කිහිප ඇතුළත තවදුරටත් අවශ්‍ය දේවල් මොනවා හරි බොහෝ බරපතල දෙයක් එහෙම නැත්නම් සාමාන්‍ය මට්ටමේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තයකින් තමයි උන්නාසන 412ක් අත්පත් කරගත්තේ. හැබැයි පහුගිය දවස්වල තිබුණ පළාත් පාලන මැතිවරණය. මේ මැතිවරණයෙන් කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් 1500ක් පමණ අහිමි වුණා උන්ට. දුර අහිමි වුණා. මේ දෙවෙන්ද පරාජයත් එක්ක තමයි අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒ නිසා තමයි පිරිසක් ඔහුට ඉවත් වෙන්න කියලා තියෙන්නේ. දැන් ඉල්ල අසීමේ දින වකවානු ප්‍රකාශ කරන්න කියලාත් අග්‍රාමාත්‍යවරයාට මන්ත්‍රීවරුන් කියලා තියෙනවා. පක්ෂ නායකත්වයට කෙනෙක් ඉදිරිපත් වෙන්න නම් 81 දෙනෙකුගේ සහයෝගයක් අවශ්‍ය වෙනවා. දැන් මේ 80 දෙනා බොහෝ විට සමහර විට අභියෝග කරන අයට ලැබෙන්නත් පුළුවන්. මේ වෙද්දී මැන්චෙස්ටර් නගරාධිපති හිටපු නියෝජ අගමැති වගේම සෞඛ්‍ය ලේකම් මේ අභියෝග කළ හැකියි කියන මට්ටමින් ඉන්නවා අග්‍රාමාත්‍යවරයාට. ඒ නිසාම අග්‍රාමාත්‍ය අද විශේෂ සාකච්ඡාවක් නිතනවා කියලා තියෙන සෞඛ්‍ය ලේකම්වරයා සමග මොනවාද ඔහුගේ සහයෝගය ලබා ගන්න මීට පෙර ඊයේ දිනේදී නම් අග්‍රාමාත්‍යවරයා කිව්වේ තමන්ට ඉල්ලා සිටීමට කිසිම හේතුවක් නැහැ සහයෝගය ලබා දෙනවා සහ රජයේ සම අඛණ්ඩව ගමන් කරනවා කියලා. අද උදැසන වෙදි මොන වගේ වාතාවරණයක් මතුවෙලාද කියන එක තමයි ගැටලුවක් තියෙන්නේ. කොහොම වෙතත් මේ විදිකම් කරපක්ෂයේ මන්ත්‍රීවරුන් මත දෙකක ඉන්නේ. පිරිසක් ප්‍රකාශයට පත් කරන අගමැති ඉල්ලා සිටුයි සහ කාලසටහනක් ඒ සඳහා ඉතා කඩිනමින් සකස් කළ යුතුයි කියන මේ මැතිවරණයෙන් ලැබූ පරාජයත් සමග ඇතිවෙච්ච පීඩනයත් එක්ක 100කට වැඩි පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමග සිටිනවා. උන් කියන්නේ අගමැතිවරයා තවදුරටත් සිටිය යුතුයි කියලා 2029 මැතිවරණයේ ආශ්‍රිත පැවැතුණු නියමිතව දෙමින්නේ. දැන් සාකච්ඡාවලින් පසුව තමයි තීරණය විය හැකි වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ තත්ත්වය කුමක් වේද කියලා. හැබැයි තවදුරටත් මේ පීඩනය ලැබෙන එක තව ටික දවසක් තියෙන්න පුළුවන් අවසන් තීරණයක් එළඹෙන තුරු.
0: හොඳයි, බැහැම ස්තුතියි චන්දන මාර්සිංහ මහතා. දවසේදී අපිට එක්කතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරන්න අපි යන හදන ක්‍රීඩා පිටුවට මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
2: සංජනා නිසංසලා ලිමන්සා හොඳ ආරම්භයක් ගනිති. අද ලංකාදීප පුවත්පතේ දමින්ද විජේසූරියගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. ශ්‍රී ලංකා කාන්තායි කණ්ඩායම සහ නවසීලන්ත කාන්තායි කණ්ඩායම අතර රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවති පළමුවැනි නිල නොවන එක් දින තරගයේ වර්ෂාව නිසා අතහැර දමන ලදි කියලායි සටහන් වෙලා තියෙන්නේ. වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කාන්තාවෝ පන්දු අර 42 ඉකඩලු 7ක් දැවී ලකුණු 217ක් ලබා සිටියා කියලා තද තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: අපි ක්‍රීඩා පිටුවෙන් යන්නේ පත්‍රවල වාර්තාවන කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
2: ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් කාටුන්ටයි මේ අවධානේ. වතුර බිලත් වැඩි වෙනවලු. දැන් ඉතින් නහය ළඟට ආවත් එකයි නහයට උඩින් ගියත් එකයි කියලායි සටහන් වෙන්නේ.
0: ලංකාදීප පුවත්පතේ අපි අනේ අනිච්චන් ලයන්ගේ අනේ අනිච්චන් කාටුනෙන් ලකන මෝනින් නිවුස් වලට හද නිමා කරන්න තෝරා ගන්නවා. නගරයේ සබයේ හැදූ විදිහට කොළොම්පුරේ තලපති විජිත් හැදුවනේ බහුතරය හුරේ. දුන් හැම පොරොන්දුත් එක පිට මරුම මරේ පහු පහු වෙද්දි පචපති වනු එපා දොරේ කියලයි අද ලයන්ගේ අනි අනේ අනිච්චන් කාටුනෙන් සටහන් කරලා තියෙන්නේ. අපි ලකන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරය
3: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකට

0: Good morning, Vilavu Dehatai.
1: Vilavu Obavita Ginavi.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති වැල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි වැල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කෙටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 779 579
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: Good morning, උදේ 7යි විනාඩි 6යි වෙලාව. සුබ උදෑසනක් ඔබට ජයග්‍රහි. වැහිබර දවසක් වේවා.
1: Good morning, සුබ උදෑසනක්.
0: Good morning.
1: කොළඹට හොඳටම වහිනවා.
0: කොළඹට විතර නෙවෙයි, මගේ දරුවෝ ලංකාවටම වහිනවාද කොහෙද මේ වහින වැස්සන?
1: ඔව්. මේ කොහොම හරි මේ වෙලාව හරි කාර්යබහුලයි හැමෝම. පාරේ වාහනයක් ගියත් ඒ වාහනේ හිස් වාහනයක් නෙවෙයි.
0: ඔව්.
1: කවුරු හරි අර අපි කියන්නේ බස් හෝල්ට් එකකින් කෙනෙක් හරි දාගෙන යන්න පුළුවන්. හයර් දුවන ත්‍රී වීල් මල්ල හැම හරි කාර් බහුලයි. ඒ ඔක්කොමත් එක්ක. එතකොට දැන් සමහරු තාම නිදි.
0: අද වැඩට යන්න නැතුව නිමාඩු දාපු සෙට් එකකුත් ඉන්නෝ.
1: වැස්ස නෙමේ ආයි මොනව වුණත් සමහරු ඉන්නවනේ. ඒගොල්ලන්ගේ මෙව්වක ඒගොල්ලෝ ගන්න.
0: හතක් අහත් අපි වැඩට යන්න ඕන.
1: ඔව් අන්න එහෙමත් තියෙනවා. හරි ඒ කොහොම වුණත් අද ඉතාලම මේ කාර්යභාරය අපි කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ පොඩි කම්මැලි ගතියක් දැනෙන දවසක්. ඒ කම්මැලිකම නැති වෙන්න ඕනේ.
0: හරි.
1: මොකද වැස්ස අවුව කියලා අපිට නතර වෙලා ඉන්න විවේක ගන්න. එහෙම නැත්තම් කල් මරන්න නේද? කාලය කාදමන්න
0: බෑ.
1: එහෙම අවසරයක් නැහැ. අපි මේ අර මොකද්ද අර එක පිම්මේ දුවන ගමනක ඉන්නේ. ඒ නිසා පරිස්සමෙන් කුඩයක් අරගෙන යන්න. මං හිතන කුඩේ අරගෙන යනවා කියන ගායි අමුතුයි මතක් කරන් දෙයක් නැහැ. උදේ එළියට බහිනවා.
0: උදේ ඉබේ හතරට ගැලෙනවා.
1: ලංකාවේ සමහර ප්‍රදේශ වලට වහින්නේ නැහැ මේ වෙලාවට. අන්න ඒ අයට මතක් කරනවා හවසට වහින්න පුළුවන් කියලා. ඉතින්
0: ඒකත් ඔළුවේ තියාගෙන අනිවාර්යෙන් කුඩේ අරයි යන්න.
1: අද මැයි 13 වෙනිදා බදාදා.
0: 7යි විනාඩි 8යි.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න.
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි අටේ එල්බී තනඩිතහනය ලොතරයියෙන් පුතිියල් කෝටි දහතුන නමේ අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත තනනිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.

0: හතයි විනාඩි විස්සයි වෙලාව කොළඹ අවට සහ විශේෂම කොළඹින් පිට නේද බොහෝ ප්‍රදේශවලට වැස්ස එතකොට ඒ ගැන ඔය ඉඳලා හිටලා අපිත් එක්ක නේද සම්බන්ධ වෙන අපේ විශේෂම වට්සප් මාර්ගයෙන් මැසේජ් කරන
1: අය අපි දැනුවත් කරනවා.
0: ඔව් ඒ නිසා මේ අපි කිව්වා හරි බොහෝ ප්‍රදේශවලට
1: වැහිබර කාලිගුණික තත්ත්වයක් තියෙන්නේ.
0: හරි උණු කෝපි එකක් බොමු. ඔයා එළිය නම් ඉන්නේ මේ අවස්ථාව වලට නෑ. හැබැයි ගෙදරක ඉන්න කෙනෙකුට මේ අවස්ථාව තියෙනවා. කිරි කෝපි එකක් වෙන්න පුළුවන්, කෝපි එකක් වෙන්න පුළුවන්, තේ එකක් වෙන්න පුළුවන්. විජය නිෂ්පාදන අතරේ තියෙනවා මේ සේලු නිෂ්පාදන.
1: දැන් කෝපි එකක රස බලන්න විජය කෝපි තෝර ගන්න නියම පාට සුවඳ රස මේ හැම දෙයක් එක්කම නියම කෝපි රස ගන්න නම් දැන් ඔබට විජය කෝපි තමයි තෝරගන්න වෙන්නේ.
0: ඒ වගේම ධන නිදානේ ලොතරැයි කියන මතක් කරනවා. ඔයාලට අද දවසෙත් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාවත් එක්ක.
1: ධන නිදානේ කියලා කියන්නේ ඔබ දන්නවා ජාතියේ මහා ධන සම්පත ධන නිදානේ. ඉතින් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ලොතරැයිය තවත් ඔබට වැඩි වැඩියෙන් වාසනාව අරගෙන එන තමයි සන්ඩේ බෝනස් අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඉතින් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිදානේ ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපගෙන රුපියල් 10,000ක තෑගි රසක් දිනා ගන්න ඔන්න අවස්ථාව තියෙනවා ධන නිදානයේ ටිකට් එකත් එක්ක. ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිදානයේ ඔබත් මිලදීගෙන කෝටිපති හිණේ හැබැයි කරගන්න කියලයි අපි ඔබට උදේ පාන්දරින්ම ඔන්න මතක් කරන්නේ.
0: ඒ වගේම අපි ඊයේ දවසේ තවට කිව්වා ඔගලයි ගෙදර සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ අත්‍යවශ්‍යම දේවල් අතරේ අපි කවුරුත්ම හිතන්නේ නැති හැබැයි ගෙදර තිබුණොත් හොඳයි කියලා හිතෙන
1: හදිස්සියකට.
0: ඔව් සමහර දේවල් තියෙනවා ඒ අතරේ. ඔය මේ අදිසේක පාරට මහරයට බඩේ අමාරුවක්. උදේ නැගින්නකොට නිකන් බඩට නිකන්
1: පොඩි අමාරුයි වගේ.
0: ඔව් හරි. ওই වගේ දේවල් වලට අපිට මොකක් හරි විසඳුමක් තියෙන්න බෑ. ඒ කාලේ ඉඳලම මීට අවුරුදු 70ක්.
1: ඔව් දශක 7ක් කියලා කියන්නේ සෙල්ලම් කාලයක්ද?
0: ආ එදා ඉඳලා අපි දන්න නිෂ්පාදනයක් තියෙනවා.
1: ක්‍රිමි රාජ කරල් ගුලි. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක මේ ආයුර්වේද ඖෂධ වලට යොමු වෙන්න. විශේෂයෙන්ම මේ දැන් මේ හැම නිෂ්පාදනයකටම ISO GMP තත්ත්ව සහතික ලැබිලා තියෙනවා. ඉතින් ගුණාත්මක ආයුර්වේද ඖෂධ අතර ක්‍රිමි රාජ කරල් ගුලි අපි කියපු ඒ වගේම වැල්මී පැණිය, හන්දි තෛලය, ඒ වගේම මහා අග්‍රරාජ කසාය මේ හැම දෙයක්ම ඔබට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනකියා ගන්න ඕන නම් 01127538089 01127538089 කියන නම්බරයකට කතා කරන්න ඔයාලට පුළුවන්. ඉතින් අර කියපු විදිහට ඕනම වෙළඳ සැලකින් ඔයාලට මේ නිෂ්පාදන දැන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලත් වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. මේක සිරසියක් ස්වභාවික ඖෂධීය නිෂ්පාදන.

0: හතයි විනාඩි 28යි දැන් වෙලාව.
1: තලපති විජේ තමිල්නාඩුවේ බාර් 700ක් වැහුවානේ.
0: ඔව්.
1: අපේ නම් කොරයි.
0: හරි.
1: වා හිතන්න
0: 717ක් නේ?
1: විශ්ව හැදෙනවනේ බාර් 700 717ක්.
0: ඔව්.
1: හරි. ඒ කියන්නේ ඔය අර මේ ටස්මැක් සිල්ලර මත්පැන් නලිවිසල්. ආගමික ස්ථාන අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම්පළවලට මීටර 500ක් ඇතුළත පිහිටි මත්පැන් නලිවිසල් මේ විදිහට වහලා දාලා
0: තියෙනවා.
1: හරි. සති දෙකක් ඇතුළත තම නියෝගය ක්‍රියාත්මක කරන්න කියලා විජේ අදාළ බලධාරීන්ට කියලා
0: තියෙනවා.
1: දැන් මම කියන්නේ බාරහිමු එකතු වෙලා විජේගේ ආණ්ඩුව පෙරලනවා හරි මික්මන්ට්. ඕක තමයි වෙන්නේ. දැන් ලංකාවේ වගේ නෑ එහෙමනේ. දැන් අපි මොකක් හරි එකට ව්‍යාපාරිකයෙකුට නේද මේ මොකක්ද ඒකට කියන්නේ
0: අයහපතක් වෙනවනම්
1: ඔව් ව්‍යාපාරිකයෙකු අපහසුතාවයටපත් වෙනවනම් ඒගොල්ලෝ ඉක්මනට කරන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර ලෝකයේ ඔක්කොම එකතු වෙලා සල්ලි වලේ දාලා නේ
0: එයාලගේ බලපුලුවන්කාරකම් පෙන්නනවා.
1: ඔය හොඳ ලස්සන උදාහරණයක් ඔකට දෙතයි. ඔයාලා මතකද ඇස්බෙස්ටස් අපි කියන්නේ මේ මේ මේ මේ ඔය
0: වහල
1: සෙවිලි කරන ෂීට් සම්බන්ධ එක්තරා කාලෙක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යම් තීරණයක් ගන්න ගියා. ඕක පිළිකා සම්බන්ධව ලොකු මේ බලපෑමක් කරනවා කියලා.
0: හරි.
1: ඒ කාලේ ඒක හරියට කරගන්න බැරි වුණා. ඒකට හේතුව ඒ අදාළ සමාගම් සල්ලි බලය පාවිච්චි කරලා සෑහෙන නේද ඒකට කවුන්ටර් ඇටැක් එකක් කරා. එතකොට අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ජනාධිපතිවරයා වෙලත් ඒක කරගන්න බැරි වුණා. හරි. සම්බන්ධව දැටිව නීති ක්‍රියාත්මක කරන්න ගියේ. විශේෂයෙන්ම ඒක ප්‍රවාහනය කරනකොටම අර අපි අහලා තිනවා වහලා ගෙනියන්න ඕනේ කියලා. හරි.
0: පිටරටවල
1: හොඳ නැහැ කියලා. ඒවා පිටරටවල එහෙම හරියාකාරව වෙනවා. ඊට පස්සේ ඔය මේ කාබනික පොහොර සහ රසායනික පොහොර සම්බන්ධ ප්‍රශ්නෙත් එහෙම එකක්. ගොඩාක් වෙලාවට අර අපි රසායනික පොහොර වලින් ඉවත් වෙලා කාබනික පොහොර වලට නැඹුරු වෙමු කියලා එවකට ජනාධිපතිවරයා ගන්න උත්සාහයේදීත් රසායනික පොහොර හා සම්බන්ධ මහා පරිමාණ බහුජාතික සමාගම් කියලා දේවල් කියන්නේ.
0: ඔව් නේ.
1: ලොකු සමාගම්.
0: කම්පැනිස්.
1: හොඳ කම්පැනි කාර්යය එකතු වෙලා ඒකටත් ගැහුවා ගේම.
0: ඔව්. දැන් මෙතනත් වෙලා තියෙනවා තමිල්නාඩු රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට තියෙන ටැෂ්මැක් කියන අලවිසල්. දැන් අවුරුදු ගාණක් තිස්සේ දේශපාලන පක්ෂය කියලා තියෙනවා මත්පැන් අලවිසල් කීපයක් වහලා දාන්න කියලා ඉල්ලීම් කරලා තිබ්බා. හැබැයි කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ පාර කොහොම හරි විජය කරයිද දන්නේ වැඩි.
1: ඔව් කොහොම නමුත් පාසල් අසල විශේෂයෙන්ම මේ ආගමික සිද්ධාස්ථාන අසල තියෙනවලු 276ක්. පාසල් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන අසල තියෙනවලු 186ක්. ඊට පස්සේ බස් නැවතුම්පළ අසල තියෙනවලු 255ක්. එතකොට මේ මත්පැන් එක්කම ඊළඟට අපරාධ කියන දේත් සම්බන්ධ වෙන නිසා අන්න ඒ කියන කාරණා සියල්ල ගැන හිතලා තමයි විජේ මේ කියන මේ තීරණේ අරගෙන තින්නේ. මේක මැතිවරණ පොරොන්දුවක්
0: මහජන සුබ සාධනය වෙනුවෙන් තමයි මේ තීරණ ගන්නෙ.
1: තමිල්නාඩුවේ ටස්මැක් මගින් මත්පැන් නලිවිසල් 4765ක් පවත්වගෙන යනවා. ඉතින් ඒකෙන් 717ක් විජේ වහලා දාන්න තීරණය කළා.
0: දැන් තමයි විජේ වැඩ පටන් ගන්නෙ.
1: දැන් විජේට ලංකාවේ වගේ නම් ලංකාවේ වගේ ඉන්න ව්‍යාපාරිකයෝ වගේ නම් විජේට වැඩිකල් මහයමති පුටු ඉන්න
0: වාඩි වෙන්න දෙන්නේ.
1: හරි. ඔක තමයි ඇත්ත කතා.
0: හරි. 7:31 අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ ඔබ වාසනාවන්ත එක් කරපු ටිකට් පත්වල ප්‍රතිඵල ටික බලමු. මහජන සම්පත 6187 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය T ජය අංක 7 අංක 2 බිංදුව අංක 6 බිංදුව සහ අංක 2 ගොවිසත T අක්ෂරයත් එක්ක අංක 6 අංක 10 අංක 68 සහ අංක 75 මෙගා පවර් Y අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 17 ජය අංක පිළිවෙලින් අංක 10 අංක 11 අංක 26 සහ අංක 49 දන නිදානය Y අක්ෂරයමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ ජය අංක 34 අංක 37 අංක 38 සහ අංක 75 හඳහන සිංහල අග්නියත් එක්ක අංක 16 අංක 23 අංක 28 සහ අංක 29 අද සම්පත T අක්ෂරයත් එක්ක බිංදුව අංක 6 බිංදුව සහ අංක 2 NLB ජය O අක්ෂරයත් එක්ක අංක 6 අංක 8 අංක 1 සහ අංක 9 සුබ දවසක් කුඹ ලග්නියත් එක්ක අංක 16 අංක 28 සහ අංක 3 ඔබට වාසනාව උදා කරන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උයේ මතක් කිරීම ඔබට කරේ. ඉතින් අද දවසෙත් සුපිරි ජයග්‍රහකෙක් වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා NLB

0: හතයි හතලිහයි වෙලාව දැන්.
1: අපි මේ ලංකාවේ අර හාල් මිල හැමෙහි ඉහළ යනකොට ලංකාවේ හාල් ව්‍යාපාරිකයින්ට අතිශය නේද නරක විදිහට දෝෂාරෝපණය කරනවානේ.
0: ඔව් අත්ත.
1: මෝල් හිමියෝ කිකිය බයිනවානේ.
0: හා
1: මම දැක්කා එහෙම මෝල් හිමියෙක්. ඊයේ හරි ලස්සන වැඩක් කළා තියෙනවා. ඊනේ මේ පෙරේද වගේ. ඊයේ තමයි මම දැක්කේ ඒකේ වීඩියෝ එක.
0: සෝෂල් මීඩියා වලට ඇවිල්ලා තියෙනවානේ.
1: මම කෙලින්ම එතුමාගේ නම කියලා කියන්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක කමර්ෂල් කියන එකෙන් නෙමෙයි අපි කියන්නේ ඒක මනුෂ්‍යත්වයේ වෙනුවෙන්.
0: හරි.
1: ඔහු කරපු දේ මේ දැන් මේගොල්ලෝ AI ඒ වගේ කෙනෙක් වාහනයක් ගත්තම හෙලිකොප්ටර් එකක් ගත්තම අපි කියනවනේ මේ අපේ සල්ලි කියලා. ඒ කියන්නේ අපි හාල් වලට වැඩි මුදලක් ගෙවුවම ඒගොල්ලන් ඒකෙන් ලාභ අරන් එහෙම කියනවා අපි කියන්නේ.
0: අන්න පුද්ගලික ජෙට් යාන
1: අරගෙන. ඔව් ඉතින් අපි ඉන්නේ මේවට කියලා තියෙන්නේ එහෙම කියනවා.
0: අපි කනහාල්නේ.
1: ඔව්. රත්න මුදලාලි එයාගේ හාල් මෝලේ වැඩ කරපු පැරණිම සමාජිකයව හොයාගෙන ගිහිල්ලා මේ ළඟදී හරි ලස්සන වැඩක් කළා.
0: ඔව්.
1: එයා මෝටර් රථයක් තෑගි දුන්නා. මේක හිතාගන්න බැරි අවස්ථාවක් වුණා. ඒ බාසුන් නැහැ කියලා කතා කරන්නේ. එතුමාගේ නම හරියටම දන්නේ නැහැ. ඒ බාසුන් නැහැට කොහොම නමුත් මේක හිතාගන්න බැරි අවස්ථාවක් සහ අවුරුදු 60-70 කෙනෙක්.
0: අවුරුදු 40ක් ඒක වැඩ කරලා.
1: එතන වැඩ කරලා තියෙනවා. අවුරුදු 40ක්. තමන්ගේ ජීවිතේ හොඳම කාලේ මේ හාල් මෝලේ වැඩ කරපු මේ සේවකයාව අගෙමින් තමයි පවුලේ උදවියත් එක්ක ගිහිල්ලා අර බාසුන් නැහැගේ ගෙදරටම ගිහිල්ලා මේ තෑග්ග දෙන්නේ. මේක මේ වගේ සිදුවීම් ඔබට ඕන තරම් අහන්න දකින්න ලැබෙන ඇති. මේක මේ වෙලාවේ මතක් කරන්න හිතුවේ අපි සමාජේ ගොඩාක් තැන්වලදී ඒ වගේ ව්‍යාපාරික ලෝකයේ අය එක්ක අපිට පොඩි වෛරයක් තියෙනවා. කියන්නේ අපි ගමුකෝ ලංකාවේ ඉන්න දැවැන්තම ව්‍යාපාරිකයෝ ටික කියලා. මේ වෙලාවේ ඔබට නම් දෙකක් විතර අපි මතක් කරොත් ඔබට එක පාරට එනවා වෛරයක්. ඒ කියන්නේ අර අපිට නැති ඒ අයට තියෙන ඒ සප පහසුව ගැන සමහර විට ඔකට සමාජ වෛරය කියලා කියන්නේ.
0: ඔව්.
1: නේද?
0: ඒක වපුරන සෙට් එකක් ඉන්නවා.
1: එහෙම සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ අපිට නෑ උබලට තියෙනවා. ඒක ඊටාම නරක ඊටාම පහත් විදිහේ මානසිකත්වයක්. මේක අර තව කෙනෙක්ට තියෙනවා බලලා සතුටු වෙන්න පුළුවන් මානසික වටපිටාව නෙවෙයි. හොඳට කවුරු හරි කෙනෙක් අපි කියන්නේ කාලා ඇඳලා ඉන්නවනะ.
0: අපිට ඒක බලාගෙන ඉන්න බෑ.
1: බලාගෙන ඉන්න බැරි වෙනවා. ඉතින් ඔය අර වගේ තැන්වලදී අපි AIගේ ජීවිතයේ සමහරලාට ඒ ව්‍යාපාරිකින්ගේ ජීවිතයේ විවිධ ජයග්‍රහණ ගැන මුහුණු පොතේ හෝ ප්‍රවෘත්තියක හෝ දැක්කම අපිට එනවා පොඩි වෛරයක්. මේ අපේ දේවල් කඩා වඩාගෙන තමයි මේ කියන තැනට ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ AIගේ උත්සාහයෙන් කරන දේවල් කියලා අපිට මොහොතකටවත් හිතන්න අපේ මනස නේද?
0: ලෑස්ති නෑ සහ කරන්නෙත් නෑ.
1: ඔහිම ඌමනාවකුත් නෑ. අපේ සමාජ හුරුව තියෙන්නේ අර විදිහේ වෛරී සහගත දේවල් පැත්තට තමයි. ඒ කියන්නේ අපිට සමාජයෙන් නුරුම වෙච්ච දායාදයක් වගේ නේ. අපි එහෙම කෙනෙක් දැක්ක ගමන් හොඳට කාලා බීලා හොඳ ලස්සන පෞල් ජීවිතයක් ගෙවන කෙනෙක් දැක්ක ගමන්
0: අපිට බලාගෙන ඉන්න
1: බෑ. ඒකේ පොඩි අවුලක් තියෙනවා. ඉතින් රත්න මුදලාලි සම්බන්ධව මේ කතාව මතක් කරන්න හේතුව අර එහෙම කෙනෙක් සම්බන්ධව තමයි මේ වගේ ප්‍රවෘත්තියක් අපිට අහන්න දකින්න ලැබුණේ. එතුමා හම්බ කරේ හොරකම් කළාද අපේ හාල් කිලෝ එකින්ද කියන එක නෙමෙයි.
0: ඒක නේ අවුරුදු ගාණක් තිස්සේ එකට වැඩ කරපුනේ තමන් පටන් ගත්ත දවසේ ඉඳන් ව්‍යාපාරය පටන් ගත්ත දවසේ ඉඳන් එකට හිටපු මේ මිනිස්සාව මතකයි කියන එකම නේ.
1: ඔය මේ මිනිස්සාව හිතාගන්න බැරි වෙනවා ගෙදර හැමෝටම. ඊට පස්සේ අර බාසුන් නැහැව ඉස්සරහ සීට් එකේ වාඩි කළා. එහා පැත්තෙන් එයාගේ බිරිඳවත් වාඩි කළා. යතුරු අතර දීලා සමහර විට මේ බාසුන් නැහැට වාහනයක් කෙලවන්න බැරුව
0: ඇති. ඔව්.
1: හැබැයි හරි ලස්සන වීඩියෝ එකක් මේක. ඔබට පුළුවන් නම් ඔබට මේක දැක්කනම් ඔබ මේක දකින්න ඇති. දැන් මේ හැඟීම ඔබට දැනෙන්න ඇති.
0: ඔව්.
1: ඉතින් එහෙම අයත් ඉන්නවා. හම්බ කරලා තියෙන අය සල්ලිම නෙවෙයි.
0: මනුස්සකමත් හම්බ කරලා තියෙනවා.
1: ඔව්. ඉතින් මේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් තමයි අපි 얘 ගැන මතක් කරේ.
0: සල්ලි කොච්චර තිබ්බත් නැහැ නේ තිබ්බත් වැඩක් නැහැ නේ මිනිසත්කම කියන දේ නැත්තම් නේ.
1: අපි වහගෙන ඉන්න ඔබ සමහර විට එහෙම ආයතනික ප්‍රධානීක් වෙන්න පුළුවන්.
0: ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්. එහෙමයි ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අතරේ රත්න මුදලාලි රටක් දන්න කෙනෙක් නිසා මම ඒ ගැන මතක් කරේ. ඉතින් ඔබට පුළුවන් ඇති සමහර විට කාර් එකක් අරන් දෙන්න බැරි වෙන්න පුළුවන්. ඔබට පුංචි දෙයක් නේද? මොනුපියල් 1000ක් රුපියල් 10000ක් අත මිටමලෝන අවස්ථාවක් ඇති ඔබේ ළඟ වැඩ කරන අයගේ.
0: ඒ නැතත් ඔබේ සේවකියෝ මතක තියාගන්නකෝ නේ.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒක ආයතනික ප්‍රධානීක විදියට නෙමෙයි සමාජයේ ඉන්න ඕනම පුරවැසියෙකුට හරි ලස්සන වටින අදහසක්.
0: උදේ 7:45 ඉඳන්

0: දැන් මෙහෙම වැහලා වැහලා ගංගා එළදොල පිරීලා ඉතිරිලා ගියාට පස්සේ ඉදිරියේදී අපිට ජලවිදුලි බලාගාර වලින් ජනනය වෙන නේද විදුලිය අතිරික්තයක් එහෙම ඇති වෙයි කියලා වගේක් හිතෙන්නේ නැත්තවට.
1: ඔව් නේ.
0: නැහැ වෙන්නේ නැහැ.
1: නැද්ද?
0: එහෙම වෙන්නේ. ඇයි? එහෙම කවදා හරි ආලා තියෙනවද විදුලිය අතිරික්තයක්
1: කියන්නේ? නෑ ඒව වෙන්නේ නැහැ.
0: ඉල්ලුමට වැඩි අපේ සැපයුම වැඩි.
1: අහහ.
0: ඒ හින්දා අපි නොමිලේ දෙනවා.
1: ඔව් එහෙම නැහැ.
0: ඒ තමිල්නාඩුයි.
1: ඒ ඉන්දියාවේ වුණත් ලංකාවේ වෙන්නේ නැහැ.
0: කොච්චර ගංගා ඇලදොල පිරීලා ඉතිරිලා ගියත් අවුරුදු 300 දවස් 365ම හා විදුලි සම්බන්ධ තීන්දුව తీරන ගන්නයි ඒ ආයතන. එහෙම ඒකකයක්වත් නිකන් දෙන්නේ නැහැ.
1: හරි.
0: පුළුවන් නම් බලාගාරවල වතුර වැඩි, ජනනේ වැඩි. ජනනේ වැඩි වෙනකොට මැෂින් වල දරා ගන්න බෑ.
1: ඒ නිසා මිල වැඩි කරන්න
0: ඕන. ඔව්. මැෂින් කැඩිලා ඒව නඩත්තු වියදම් වැඩි. එහෙනම් පුළුවන් නම් තියෙන ගාන රෙඩි තව ටිකක් උඩින් තියයි.
1: ඔකේ.
0: ඔයලා ඒක තමයි අපේ රටේ සමහර ශේෂ්ත්‍රවල තියෙන මෙව කොච්චර තිබුණත් නැ නැ නැ නැ නෑ කියාගත්තකම හරි
1: හරි බෑ කියාගත්තකම ඉන්නේ
0: කොච්චර කරන්න පුළුවන් වුණා බෑ එහෙම කරන්න බෑ
1: ඔ
0: ඉතින් අපි උදේට මොටිවේෂන් කතා කරන්නේ එහෙනම් අපි එතනින් ඒ කතාව නවත්තලා පුළුවන් දෙයක් කතා කරමු
1: අපි කිව්වා ඔබට හොඳම විසඳුමක් ඔබේ විදුලි බිල ටිකක් වැඩියෙන් වැවෙනවා නම් ඔබ මහා පරිමාණ කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් නම් ව්‍යාපාරික හිමිකරුවෙක් නම් ඔබට හරියනම දේ තමයි සෝලාර් එකකට යන එක සෝලාර් සිස්ටම් එකක් සවි කරගන්න එක එවෙනුවෙන් විශ්වාසවන්තම තැන ඩීප් ටෙක් සෝලා කියලාත් අපි කිව්වා ඉතින් කෝල් එකක් දෙන්න 071 711 711 1 කියන නම්බෙකට සුවිශේෂී වූ මිල අඩු කිරීම සහිතව දැන් ඩීප් ටෙක් සෝලා සම්බන්ධ කරගන්න ඔබට අවස්ථාව තියෙනවා.
0: එවගේම විජේ නිෂ්පාදන විජේ නිවසින් එන නිෂ්පාදන පෙළ අතරේ තියෙන කුළුබඩු විතරක් නෙවෙයි තව නිෂ්පාදන රසක් තියෙනවා.
1: ඔබට කැම ජාති හදාගන්න වෙනුවෙන් අවශ්‍ය කරන පිටි වර්ග විශේෂයෙන්ම අපි කුරක්කම් පිටි ගැන කියලා තියෙනවා උඳු පිටි සහල් පිටි මේ හැමදේම ඔයාට දැන් විජේ කියන නමින් ගන්න පුළුවන්කම තියෙනවා. නියම පිරිසිදු තත්වෙන් උසස් නිෂ්පාදන ගන්නකොට විජේ ලාංඡනය තියෙනවද කියලා බලලා විජේ නිෂ්පාදන ඔබ මිලදී ගන්න. 7:55 දැන්.

0: පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියව අභාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අභාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: tagapahin, anong tunay na sumahatin, lakhana, lakapadama.
1: Lakhana, pero no, pero.
2: Oyaat matakad, api dawas kipeak kata kira. Api maranin passe. Api mobile phone nikat mokad venni kiyala. ඔයාට මතකද අපි ඒක කතා කරා?
3: ඔව්.
2: එතකොට අපි කිව්වා දන්න කියන විශ්වාසවන්ත කෙනෙකුට
3: ඔව්
2: මේ
3: පාස්වර්ඩ් එක දීලා තියන්න. ඔව්. නැත්තම් හත් දවසේ දානෙත් නැහැ කියලා.
2: ඔව්. එතකොට මේ වගේ කතාවක් අද ආයි මතක් කරන්න හේතුව අර මේ දවස්වල ඔය රටේ පවතින එක්තරා විදිහක සිදුවීමක් සම්බන්ධ මරණ පරීක්ෂණයකදී iPhone එකක් unlock කරගන්න උවමනාවක් ආවා කියලා කතාවක් කියනවා.
3: ඔව්.
2: Face ID එක දීලා
3: තියෙනවා.
2: එතකොට මේ අයිතිකරු මිය ගියාට පස්සේ සාමාන්‍යයෙන් Face ID එකක් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව ඇස් ඇරලා තියෙන්න ඕනේ.
3: ඔව්.
2: ඒ කියන්නේ attention detection වගේ security features නිසා තමයි unlock නොවෙන්නේ.
3: විශේෂයෙන්ම iPhone 16 Pro Max වගේ දුරකථන.
2: ඔව් ඒ කියන්නේ ඉහළම අධි තාක්ෂණික මෙව්ව පාවිච්චි කරලා ඒක හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ security පැත්තේ.
3: ඔව්.
2: iPhone එකක් hack කරනවා කියන එක එහෙම ලේසි නෑ කියලා කියනවනේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ දෙනෙක් මේ ගැන දන්නවා. මොකද iPhone එකක් ලේසියෙන් ওই call recording වගේ ඒවා කරන්න පහසු නෑ. හරි මේ නෑ පරහ මොන හරි කරගන්න උත්සාහ කරත් ඒවා ලීසි පාසු
3: දේවල් නෙවෙයි.
2: එතකොට මේ පාස්කෝඩ් එක නැතුව අන්ලොක් කරන එක හරිම අමාරුයි.
3: ඒක තියෙන්නේ මුහුණු ප්‍රවේශ ආරක්ෂිත ක්‍රමවේදයක්.
2: Apple security කියලා කියන්නේ වෙන ලෙවල් එක. හරි ඒ නිසා ඒවට ඒ data access කිරීම සාමාන්‍යයෙන් ලීසි පාසු වැඩක් නෙවෙයි. ඕවා සම්බන්ධ ටිකක් හොයලා බලනකොට ඔය Apple direct unlock කරන සාමාන්‍යයෙන් කරන්න කිසිම හේතුවක් නැහැ. ඒ කියන්නේ මේක ඇවිල්ලා ලෝකේ තියෙන trusted device එකක්. එතකොට iCloud access තියෙනවා, recovery contacts වගේ දේවල් තිබුණොත් විතරක් සමහර විට නේද? account එක access manage කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි වා iPhone එකක් පාවිච්චි කරන එකේ තියෙන වාසිය තියෙන්නේ. දැන් මම ඊයේ දැනගත්තා මේ බුදු අම්මෝ මරුණාට පස්සේ මගේ ෆෝන් එක නම් අන්ලොක් කරන්න බෑ කියලා. ඉතින් ඉතින් විශාල සතුටක් මට ආවා ඊයේ.
3: ඔව් ඒ වෙලාවේ පාස්වර්ඩ් එක මම දන්නෝ.
2: පාස්වර්ඩ් එක පස්සෙන්. පාස්වර්ඩ් එක දීලා තියෙන්නේ පස්සෙන් නේ.
3: ඔව්.
2: ඔයා මොකුත් දැනගත්තත් මම දන්නවා එලියට දෙන්නේ නැහැ කියලා. හරිද?
3: ඕකේ.
2: අපේ අතිශය පෞද්ගලික දේවල් නේ මොබයිල් එකේ
3: තියෙන්නේ.
2: අපි දවසක් කිව්වේ මේ ලෝකේ අපි වැඩියෙන්ම අවංක අපේ ෆෝන් එකට. අපි අම්මට තාත්තට දෙවිය ෆෝන් එකට අවංකයි මොකද ෆෝන් එක දන්නවා අපි කරන හැම දේ.
3: නිකමට chat gpt ගේ history බලන්නනේ.
2: යනේන තැන්. හා අපි මොනවද කරන්නේ අපි ගන්න ෆොටෝස් මොනවද අපි කන්නේ බොන්නේ මොනවද අපි කායිකද chat කරන්නේ අපි අඳින්නේ මොනවද ඔය ඔක්කොම මොබයිල් ෆෝන් එකේ බොහෝ දුරට අන්තර්ගතයි. හරි. ඉතින් ඒ නිසා මේ ඔබ සම්බන්ධව දැන් කම්පැනි හැම යවලා අන්ලොක් කරනවා වගේ දේවල් ඒව කරන්න පුළුවන් වෙයි. මොකද ඒ කම්පැනි වල අදාළ කේතයන් අනම්මනම් ඔක්කොම තියෙන නිසා iPhone එකට අදාළ මූලික නේද කාරණා ටික ඒගොල්ලන්ගේ සිස්ටම් එක තියෙන නිසා.
3: හරි.
2: ඉතින් මේක ගැන කියන්න හිතුනේ සමහර වෙලාවට ඊයේ ප්‍රවෘත්තියක් මට හිනත් ගියා අපිට හිනා ගියා. අයියෝ එහෙමත් try කරේ. ඒ දැනුම සම්බන්ධ. එහෙම
3: මේ කෙනෙක්ගේ face id එකක් ගන්නවා කියන එක
2: කරන්න බෑ. මොකද එයා අනික ඔය face id එක ඇස් වහලා දෙන්නෙත් නෑ අපි. පළවෙනි face id එක දෙන වෙලාවේ අපි ඇස් වහලා කවුරුත් face id එකක් දෙන්නේ නෑ. මේ බොහෝ අය එහෙම දුන්නොත් ඒ
3: සහ fingerprint එක access කරන්නෙත් නෑ ඒක.
2: නෑ නෑ නෑ නෑ. ඒ නිසා මේ කියන්නේ අප දැනුවත් වෙන face id එක කියන එක සෑහෙන security එකක් තියෙන එක. අර fingerprint එකත් එහෙමනේ. ඔබේ ඒ fingerprint එක දැන් අපි නිදාගෙන ඉන්න අතර අපේ ෆෝන් එක අපේ ඇඟිල්ල තියලා කවුරු හරි unlock කරා කියලා ඉතින් පුළුවන්ද කියලා try කරලා බලලා තියාගන්න.
3: අහහ එතකොට පුළුවන් නිදාගෙන ඉන්නකොට පුළුවන්.
2: පුළුවන්. කරලා තිනවා.
3: ඔව්. ඒත් fingerprint එක විතරයි හොඳේ.
2: අනේ අර මනුස්සයා පාවු.
3: අටයි විනාඩි 5යි.

0: Transplantation Private Limited. I'm going to live a new green life.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනගතහන එලතරයියේ මුදල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ಸ್ವಾಭಾವಿಕ ಗುಣನ್ ಪಿರಿ ವಿಜಯ ಮೆರಿಸ್ ಕೊಡು ತುನಪು ಹಾಕುಡು ಗಾಂಬರಿ ಸಹಕ ಹಾಕುಡು
1: අටයි විනාඩි 15යි දැන් වෙලාව
2: අපි මතක් කරන්න ඕනේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එහෙම නැත්නම් ඩෝමා ගැන දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියනට වඩා ඩෝමා කම්පැනි එක
1: කියලා ඩෝමා කිව්වම තමයි හැමෝම දන්නේ
2: ඩෝමා කම්පැනිය ඒ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්
1: ඒක අයිතිකාරිය මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්
2: ලා හරි එතකොට ඔයා ෆැක්ටරි එකක් කරනවා නම් ඔයාට යන්ත්‍ර සූත්‍ර ගෙන්න ගන්න ඕනේ නා දැන් කෘෂිකාර්මික ශාස්ත්‍රයට අදාළ යන්ත්‍ර ටික අරින්න ඒ මැදිහත් වීම උනත් කරන්නේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්
1: කෝල් එකක් දෙන්න 011 6799 579 කියන අංකයට තමයි කතා කරන්න ඕනේ ඔබේ හේනයක් තියෙනවා නම් ඔබේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හරි තැනකින් පටන් ගන්න ඒ වෙනුවෙන් ඩෝමා එහෙම නැත්නම් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සම්බන්ධ කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා
2: කසාගල ග්‍රීන්
1: කසාගල ප්ලාන්ටේෂන්
2: හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන්
1: දැන් කසාගල සමූහ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට අරගෙන යන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වාසනීය නාමයක් වෙලා ඉවරයි. ඉතින් කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සල් ජාලය හරහා ඔබට ලබා දෙන්නේ තෝරගත්ත නැවුම් උසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් සරුසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් කියන දැක්ම එක්ක ඔබටත් එකතු වෙන්න කසාගල සමූහ ව්‍යාපාරය ඔන්න ආරාධනා කරනවා.
2: අතයි විනාඩි 17යි.

0: උදේ 8යි විනාඩි 29යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්

0: රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම්බන්ධිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011
1: ලකන රේඩියෝ ITN

0: මේ වැස්සොත් වෙසක්කට කූඩුවක් අත්ත දන්නේ කොහොමද?
1: කොහොමත් ඉතින් හදන්න වෙනවනේ.
0: නෑ මං කියන්නේ තොරණක්වත් බලන්නේ කොහොමද යන්නේ? ඉන්ද නේද දැන් තොරන්
1: හදලා හිට අනිද්ද වෙනකොට.
0: ඔව් තොරන් හදන අය වෙහි නේද?
1: දන්සල් දෙන අය නේ.
0: ඔව්. ඒක නිසා චුට්ටක් බලන්න වෙයි නේද? නෑ නෑ නෑ නෑ නෑ. එහෙම කියලා මේ මං දැක දැන් තොරන් එහෙම හදන්න පටන් අරන් තියෙනවා. එතකොට දන්සල් ඒවැ මූලික වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඔය කියන හැම දෙයක් ගැනම චුට්ටක් අපි කල්පනාවෙන් ඉන්නේ. අර කාලගුණය දැන් අදත් වැසි වැටෙනවා කියලා කිව්වා. ඔය අවදානම් සහගත කලාප සම්බන්ධව එහෙම නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන්
1: අවධානයෙන් ඉන්න.
0: මේ ඔව් අවධානයෙන් ඉන්න වෙනවා. මොකද දැන් ඉලියේ රෑ පිළියන්දල්ට තමයි හොඳටම වැහලා තියෙන්නේ. කොච්චරද වැහලා තියෙන්නේ?
1: 24ට නේද? 204යිද කොහෙද මිලිමීටර්?
0: ඔව් අදත් එහෙම වහි වගේ එකක් තියෙනවා නේද? මේ තේ නිසා පරිස්සමින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය යම් කිසි නිවේදනයක් නිකුත් කරාම අර අපි කියන්නේ නාය යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තැන අවදානම් මෙතනින් ඉවත් වෙන්න
1: තව ටිකක් බලලම යන. ඔව්
0: මීට කලින් අපේ ගොඩාක් වෙලාවට අපි කියන අර පාරම්පරිකව අපේ නේද අපි ජීවත් වෙච්ච වටපිටාවල් වලින් එහෙම අපි එහෙම අයින් වෙන්න කැමති නෑනේ. මේවා එහෙම මේ එහෙම වෙන්නේ නැහැ. මේ අපේ මේ අපි කොච්චර කලින්ද මෙතන
1: ඉන්නේ?
0: මේ කන්ද මම මේ කාලින්දන් දන්නේ. මේ කන්දෙන් නැහැ කියලා හිටපු ගොඩක් කඳු පෞගේ
1: කාලේ. මතකයි ඩිට්වල්ට නේද?
0: ඔව් පහලට ආවා. ඔය සමහර මාර්ග එහෙම තාමත් අදටත් ගමනාගමනට එහෙම සූදානම්
1: නැහැ.
0: සමහර තැන් අපි දකිනවා. එතකොට නිවෙස් තාම නැහැ. සමහර කූඩාරම් වල එහෙම නැත්තං ඒ හදිසියේ ගිහිල්ලා කොහේ හරි හිටපු තැනක. ඉතින් අර ඒ නිසා මේ දිත්වවල මේ අපි ඉන්නේ පසු මේ අවස්ථාවේ. ඉතින් ඒ වගේ වෙලාවක තවත් යපදානමක් ගන්න නැතුව විශේෂම දැන් රජයට උනත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් එකක් කරගෙන යන ගමන් මේ ඉන්නේ දිත්වයක කවර් කරගෙන යන ගමන්
1: ඉන්නේ.
0: ඒ නිසා රජයත් අපහසුතාවයට පත් නොකර ඔබ ඔබේ ජීවිතයට ආදරේ නිසා මුලින්ම පළවෙනියටම කියන්න තියෙන එක අනිත් ඒවා පැත්තකින් තියමු.
1: ඔව් ජීවිතය රැකගෙන ඉන්න බෑ මොනවා කරන්නත් බෑ.
0: දීපල අනම් මනම් ඔක්කොම තියෙන ඊට යටින්. අන්න ඒ නිසා අපි චුට්ටක් ඊගෙන ඔබට මතක් කරේ. විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ.
1: විජය නිෂ්පාදන අතර තියෙන විජය කුළුබඩු ගැන අපි කිව්වා. කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න. දැන් ඔබ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළෙත් මේ කුළුබඩු රස හොයනවා. ඉතින් අන්න ඒ නිසායි දැන් ඒ වෙළඳපොළවල් වලත් ඔබට විජය නිෂ්පාදන ගන්න පුළුවන් විදිහට විජය නිෂ්පාදන ආයතනයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔබ ගන්නේ ගේගාව තියෙන පුංචි සිල්ලර කඩෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැලෙන් වෙන්න පුළුවන්. ඔය කොහෙන් ගත්තත් අනිවාර්යයෙන්ම බලලා ගන්න නම විජය නිෂ්පාදනද ගන්න කියලා.
0: රයිට් ඒ වගේම පැල්ලොත නිෂ්පාදන, පැල්ලොත අයිස්ක්‍රීම්, බටර්, ඒ වගේම යෝගට් මේ සියල්ල වලට ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: ඒකත් විවිධ ෆ්ලේවර්ස් වලින් ගන්න පුළුවන්. දැන් බටර් එක ගන්නවා නම් සෝල්ටඩ් බටර්, නන් සෝල්ටඩ් බටර්, චිලි බටර් සහ ගාලික් බටර් මේ කියන වර්ග වලින් ගන්න අවස්ථාව තියෙනවා. අයිස්ක්‍රීම් උත් එහෙමයි, ෆ්ලේවර්ස් ගොඩාක් තියෙනවා, යෝගට් උත් එහෙමයි. ඉතින් කැමති විදිහට ක්‍රියාශ්‍රිත නිෂ්පාදන තෝරලා බේරලා ගන්නකොට අනිවාර්යයෙන්ම පැල්වත්ත කියන නම බලලම ගන්න මතක තියාගන්න.
0: හඳහන ලොතරැය හොවා වැඩි අඩියෙන් මිලදී ගන්න ඕනේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඕන මොන ලොතරැයි ගත්තත් ඔයාලට දිනුමක් තියෙනවා. හැබැයි හඳහන කියන්නේ විශේෂයි මේ දවස්වල.
1: නියත ධනයෝග හඳහන ඔබේ ලග්නෙත් එක්ක ගලපලා ගන්න කියලා මතක් කරනවා. පුංචි රුපියල් 40ක් වියදම් කරලා ජීවිතේම ගොඩ තාන්නේ NLB හඳහන විතරයි.
0: හරි. 8:37.

0: 8යි විනාඩි 54යි දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
0: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176769579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම 8:55 වෙලාව දැන් අපි අලුත් පැයකට යන්නේ. ඔබට විජය නිෂ්පාදන ගැනත් මතක් කරගෙනම විජය නිෂ්පාදන අතර තියෙන විජය තේ කෝපි මේ දෙක ගැනම අපි උදේ පාන්දරින්ම මතක් කරා. දැන් වැස්ස දවසක නම් කෝපි කෝපයක් කියලා කියන්නේ නේද? වෙනමම එකක් ඉතින්. වැස්සට අමුතු මෙව්වා එකක් අරන් එනවා කෝපි කෝපයක රස. ඉතින් නියම කෝපි රස, පාට, සුවඳ මේ හැම දෙයක් එක්කම නියම කෝපි තෝරගන්න ඔබත් විජය කෝපි වලට දැන් හුරු වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා.

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතිත හනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තම නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්නේ.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රදේශ රැසකට මිලිමීටර 200ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථාන ඒ අතර වනවා. මධ්‍යම වයඹ සහ ඌ ඇතුළු පළාත්වලට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවනවා. දිවයින ආසන්නයේ පීඩන අවපාතයක් පැවතීමයි ඊට හේතුව. පසුගිය පැය 24 තුළ මිලිමීටර 204ක වැඩිම වර්ෂාපතනය කැස්පෑවෙන් වාර්තා වී තිබෙනවා. සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ.
4: අද උදෑසන 6:41ට ලබා දීලා තියෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මිලිමීටර 201 වූ වැසි වාර්තා වෙන බවත්, ඒකම වාර්තා විය හැකි බවත්, බස්නාහිර සබරගමුව පළාත්වලත්, පුත්තලම සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් අපේක්ෂා කරනවා. පසුගිය පැය 24 පුරාවට වර්ෂා සහිත තත්ත්වයන් වාර්තා වෙලා තිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලත්, රත්නපුර අවට ප්‍රදේශයත් සහිත පහළින් ප්‍රදේශවල මෙම තත්ත්වය වාර්තා වෙලා පවතිනවා. කැස්වේ අවට ප්‍රදේශවල මෙන් 201 වූ වැසි වාර්තා වී පවතින බව අපිට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා කරලා තියෙනවා. පවතින අධික වැසි සහිත තත්ත්වය සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් දිගින් දිගටම දැනුවත් කරා. නායම් ලක්ෂණ පිළිබඳ දැනුවත් වෙන්න, එකම දිය නෑම, විශේෂයෙන්ම අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑම ඉතාමත්ම අහිතකර අවස්ථාවේදී පසුගිය මාස කිහිපය පුරාටම පුද්ගල මරණ කිහිපයක් අපිට වාර්තා වුණා. මෙම අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑම හේතුවෙන් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න, මෙම ප්‍රදේශවල දිය නාමෙන් වළකින්න, එකම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන්න, අකුණු අනතුරු ගසන අවස්ථාවලදී, විශේෂ අකුණු අනතුරු තීව්‍ර අවස්ථාවලදී ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉදිමහන් ස්ථානවල, පිට්ටනිවල ක්‍රීඩා කිරීම සහ වැඩ කටයුතු කිරීම ඉතාමත් අවධාන ස්ථාවර දුරකථන භාවිත අවධානම් වෙනවා. නිවෙස් තුල සිටී නම් පරිපත විසන් කොට තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. 117 දුරකථන අංකය විවෘතයි 24 පුරාම දිගින් දිගටම මේ කාර්යගුණ වාර්තාව සහ තාක්ෂණික දත්ත පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අඛණ්ඩව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් සිදු කරන, විශේෂයෙන්ම සූදානම් වීම සහ බේරා ගැනීම කණ්ඩායම් ස්ථානගත කළ තියෙන අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන සිරිම දිස්ත්‍රික් ආපදා කළමනා ඒකකයන් මේ හා සම්බන්ධ වෙනවා.
0: දිවයින වටවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිතව තද සුළං ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. රාජාංගනය, ලුණුගම් වෙහෙර, වෙහෙරගල, දෙදරුවේ සහ අලිකොටාර ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. මහනුවර සිට තලවතුවේ මාර්ගයේ උඩදල්තට පාලම ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් මාර්ගයේ වසා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මන්නාරම සිට මැදවච්චිය දක්වා සහ රමුක්කන සිට අඹේපිල දක්වා දුම්රිය ධාවනය නොවන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මාර්ග අවහිර වීමයි ඊට හේතුව. චීනය සමග යහපත් සබඳතා පවත්වා ගත හැකි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඒ බීජිංග බලාපොරොත්තු යාමට පෙර වොෂින්ටනයේදී වාර්තාකරුවන් අමතමින් කරුණු ගණනාවක් පිළිබඳව චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. වෙළඳ කරුණු ඒ අතර ප්‍රධාන වනවා. 2017 වසරෙන් පසු ඇමරිකා ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරයද මෙයයි. මිලඟ ලකන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: good morning hude 9:00 vinadi 9:00 දැන් වෙලාව හරියටම සුබදාසනක්
1: සුබදාසනක්
0: ඇයි
1: බංග්ලාදේශයේ
0: ඔව්
1: බංග්ලාදේශයේ 9 at වැනි මතකද ක්‍රිකට් ටීම් එක ඔය මුස්තිකර් රහීම් මෙහෙම
0: ඔව්
1: ඊට පස්සේ ඒ වගේ කීප දෙනෙක් හිටියා මේ එක මැච් එක වෙච්ච සිදුවීමක්
0: නේ ඒ වුණාට අපිට ඒක මතකයි
1: අපිට මතකයි
0: හම්බෙන හැම පාරම අපිත් ඒකට රිටර්න් දෙනවා
1: දැන් මේ වෙන කතාවක් බංග්ලාදේශයේ ඉන්න කිලෝග්‍රෑම් 700ක් බර මී හරකෙක්
0: ඔව්
1: එයාගේ හැම මේ ටිකක් රෝස පාටට හුරු මී හරකෙක් වුණාම තද කළු ලාලු වගේ
0: නේ
1: මෙයා ටිකක් රෝස පාටට හුරුයි පොඩි රන්වන් පැහැති රෝම තියෙන්නේ ප්‍රදේශවාසීන් මෙයාට නමක් දාලා හරි මොකද්ද නම
0: මොකද්ද
1: රාජ්‍ය නායකයෙක්ගේ නමක් දාලා
0: රාජ්‍ය
1: නායකයෙක් ඇමරිකාවේ රාජ්‍ය නායකයෙක්ගේ නමක් දාලා
0: මේ මේ අපේ මේ මේ කවුද මේ ට්‍රම්ප් මහත්තයාගේ
1: මට ඒකට ඔලුව අනන්න බෑ වුණනේ මං ආස නැහැ එහෙම කාටවත් එහෙම අපහාස කරන්න
0: ඕකේ
1: ඔය ඒ අපහාස කරන ඒ සංස්කෘතිය නෙමෙයි මම හරි මම නිකන් ඔබට කියන ඇමරිකාවේ රාජ්‍ය නායකයෙක්ගේ නමක් දාලා එයා රෝස පාට මීහරකෙක් නිසා කොණ්ඩය එහෙම නැත්නම් රෝම රන්වන් පාටයි ඒ නිසා ඒ වගේ පොඩ්ඩක් සමව මවා ගත්තම ඔයාලට කවුරු හරි රාජ්‍ය නායකෙක් මතක් වෙනවා නම්
0: එයා තමයි
1: එයා හරි මෙයාගෙන දැන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා ඉතින් මේකේ ස්ටෝරිය ගත්තම බංග්ලාදේශයේ නාරායන් ගංජ් නාරායන් ගංජ් කියන ගොවිපලේ ඇති දැඩි කරන කිලෝග්‍රෑම් 700ක් බර දැවන්ත මීහරකෙක් හරි දෙන මේ ඒ සත්ව වෙළඳපොලේ ප්‍රධාන ආකර්ෂණයේ බවට පත් වෙලා තියෙනවා මේ සතා ඉතින් යාට තමයි අර ඔයත් ඔය කිව්වේ කාගේද නම
0: ඒ නම
1: දීලා තියෙන්නේ ඒ නම තමයි දීලා තියෙන්නේ අපි නම කියන්න ඕනේ ඔබ දන්නවා මෙහෙම කියනකොට ඉතින් අර කෙටි කාලෙකින් ඒ නම සමාජ මාධ්‍ය ප්‍රසිද්ධ වුණා බොඩියා සෝයාබීන් සතිරිඟු ඊට පස්සේ නියුඩු අඩංගු විශේෂිත ආහාර තමයි මෙයාට දෙනවා කියලා
0: කියන්නේ.
1: ඒ කියන්නේ මෙයා ටිකක් සැපට හැදෙන කෙනෙක්.
0: ආහහ.
1: එතකොට වෙළඳපළේ ඉන්න අනිකුත් සතුන්ට වඩා කැපී පෙනෙන උසක් තියෙනවා මෙයාට. හොඳ උසයි, හොඳ බරයි. මෙයා නියම මීහරකෙක්. මීහරක් නාම්බෙක්. හරි. ඉතින් මෙයා බලන්න දැන් ගොඩක් අය එනවා. හරි. දේශපාලනික වශයෙන් මේ නම විහිළුවක්, එහෙම නැත්නම් උපහාසයක් විදියට පෙවුණත් සතානං ඒකන. කිසිම අයිඩියා එකක් නෙමෙයි නින්
0: සතා දන්නේ නැහනේ
1: සතාර දන්නේ
0: නැහනේ
1: ඉතින් මේ
0: මේක ඩෙවලොප් වෙනවනේ
1: එක්තරා විදිහක අපහාසයක්
0: අර මතකද කලින් අපි බ්‍රෂ් ගැන කතාවක් කිව්වා ටොයිලට් බ්‍රෂ් සම්බන්ධව
1: ඒ රුසියාවේද කොහෙදරි
0: ඔව්නේ
1: ඉතින් මේවා එක්තරා විදිහක අපහාසයක් ඉතින් අපහාස නඩුවක් දාන්න පුළුවන්ද දන්නේ නැහැ ඔව් මං හිතන්නේ නැහැ ඒ එතුමා
0: නෑ
1: ඒ රාජ්‍ය
0: නායකයෙක් ගානක්වත් නැතුව ඇති
1: ඔව් මේක දැනගත්තම ඕන්නම් ඇවිල්ලා බංග්ලාදේශට ඇවිල්ලා බලලත් යුද්ධය සම්බන්ධයෙන් කතා කරනකොට අපි ටිකක් මේ නේද එයාගේ ඉච්චර හොඳ මේ කල් ක්‍රියාවක් නැහැ කියලා කිව්වොත් ඒ යුද්ධ පැත්තෙන් අනිත් ඉදිරිය ගත්තම හරිම සරල මිනිස්සෙක් මේ සහ හරි සරල කෙනෙක් හරි සිම්පල් ඒ වගේම හරි විනෝදකාමී මිනිස්සු.
0: ඒ වගේ දෙයක් ඉතින් එයාට ආරංචි වෙනවා මෑ ඇවිල්ලා අර කියපු විදිහට බල්ල යන්නත් බැරි නෑ.
1: බල්ලලේ ඇයි? පුළුවන් නම් ඇමරිකාවට අරන් යන්න. හොඳ ගානක් තියෙන.
0: හා.
1: ගිහිල්ලා එයාගේ දවල මන්දිරේ තියාගනි.
0: ඔව් ගොවිපලේ.
1: ඔව්. ගොවිපල හදලා හරි නේද? ඉතින් මේ එනනම් මේක අපහාසයක්. සත්තුගේ නම් මිනිස්සුන්ට කියන්න යන්න ඕනේ. අපි ඉඳලා හෙල්ලේ පාර පයින්කොට එහෙන් බල්ලේ බූරෙක්. බූරුවා වගේ දැම්මා
0: කියලා. අර කික් කොහෙද?
1: එහෙම කිව්වට මං කියන්නේ නේ. බංග්ලාදේශය අමරිකාවත් එක්ක පැටලෙයිද කියන්න බෑ ට්‍රම්ප් තරහ කියලා කොහොමද බංග්ලාදේශයට මිසයිල් එකක්
0: කියන්නේ
1: නෑ නේ පොඩි පොඩි රටවල් වලට ගහන්නේ
0: නෑ
1: යනවා අපිට ගහන්න
0: නෑ 9:13

0: උදේ 9යි විනාඩි 20යි දැන් වෙලාව.
1: අද මේ නුවන් ගුණවදන මහත්තයාගේ උපන්දිනේ. එතුමා හිටියානම් අපි අතර නේද? අදත් උපන්දින සැමරුමක් තියෙයි. මේ ගයන් මන් දැක්කා මේ සුභපැතුමක් එකතු කළා. ඒ කියන්නේ තාත්තව සිපත් කළා දාලා තියෙනවා පෝස්ට් එකකුත්. ඉතින් ලංකාවේ සෑහෙන ගීත ගණනාවක් අපි ආදරය කරන ගීත ගණනාවක් ගායනා කරපු ආදරණීය නුවන් ගුණවර්ධන.
0: එතන අපි මතක් කළේ.
1: හරි මේ අපි පැලවත්ත නිෂ්පාදනය මතක් කරලිමු.
0: පැලවත්ත නිෂ්පාදන අතර තියෙන යෝගට්, එතකොට අයිස්ක්‍රීම්, මේ කිරි, මේ හැමදේම ඔබට දැන් අතුරු පස්ස විදිහට ගන්නවා නම් තෝරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙත් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. දැන් යෝගට් එක ගත්තත් විවිධ රසයන්ගෙන් ගන්න පුළුවන්. අයිස්ක්‍රීම් නම් කොහොමත් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා කියලා ඔබ දන්නවනේ. බටර් ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරෙන්ජ් මේ කියන රසයන්ගෙන් පැල්වත් අයිස්ක්‍රීම් කරහ බලන්න හොයාට අවස්ථාව තියෙනවා.
1: ඒ වගේම අපි උදේ පාන්දරත් මතක් කරා වාගේ ගෙදර තියෙන්නම ඕනේ දේවල් අතරේ ක්‍රිම්රාජ නේ කියලා කියන්නේ. ඒ කාලේ ඉඳලම પરම්පරා ගන්නවක ඉඳලා අපි විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරපු එකක්. අපි මොකක් හරි පොඩි අපහසුතාවයක් බඩර දැනෙනකොටම අපි පුරුදු වෙලා හිටියා නේද? මේ කරල ගුලියක් ගත්ත, වතුර වීදුරුවක් ගත්ත, බිව්වා පෑකාමාරක් යනකොට.
0: ලෙඩෙසුවයි. දැන් ක්‍රිමිරාජ පේයාව ගැන අපි කියන්න ඕන. දැන් සෙම් ප්‍රතික්ෂාව, එතකොට උණ, කැස්ස, සෙම, මේ හැමදේම ඉක්මනින් සමනය කරගන්න හරියනම ඔසුවක් තමයි මේ ක්‍රිමිරාජ පේයාව කියලා කියන්නේ. අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිස විශ්වාසය දිනාගත්ත ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලක් ස්වභාවික නිෂ්පාදන විදිහට මේ ක්‍රිමිරාජ ඔබට හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න 011 2753 889 කියන නම්බරයකට කතා කරන්න හොයාට අවස්ථාව
2: ප්‍රදර්ශනකාරයක් NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නවයයි විනාඩි 27යි වෙලාව. මේ දවස්වල IPL යනවානේ.
1: ඔව්.
0: IPL වල ලොකු චරිතයක්නේ රාහුල් ද්‍රවිඩ් කියලා කියන්නේ.
1: ඔව්.
0: රාහුල් ද්‍රවිඩ් කියන්නේ ඉන්දිය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙක්.
1: ඔව්.
0: ඊට පස්සේ පුහුණුකරු විදියටත් හිටියා. ඊට පස්සේ කණ්ඩායම් කීපයක පුහුණුකරු විදියටත් හිටියා IPL වල. එයා මේ හෙටානිද්ද තියෙන ජාත්‍යන්තර ලීග් එකක් ටීම් එකේ සල්ලි වලට අරගෙන.
1: නෑ.
0: පුදුම හම්බ
1: කියලා සල්ලි.
0: අපේ සල්ලි තමයි ඉතින්.
1: කියලා කියන්න බෑ අපි.
0: ඉතින් ඒ ලීග් සම්බන්ධව මේ අර්ජුන රණතුංග මහත්තයා මම දැක්ක ඊයේ මාර ලස්සන කතාවක් කියන ලංකාවේ ක්‍රිකට් විතරනේ ලෝකේ ක්‍රිකට් වලට අද වෙනකොට වෙලා තියෙන දේ ගැන එයා එතුමා කියනවා මෙහෙම කතාවක් T20 කියලා කියන්නේ හරියට නිකන් ෆාස්ට් ෆුඩ් එකක් වගේ හරි ඉක්මන් හරි හරි ෂෝක් පොඩි පොඩි
1: වෙලාවට
0: ආස හිතෙනවා දැක්ක ගමන් ආස හිතෙනවා
1: හරි
0: පොඩි කාලයක් ඇතුළේ උපරිම වින්දනයක් එතකොට ටෙස්ට් ක්‍රිකට් කියලා කියන්නේ අම්මා ගෙදර උයන කෑමක වගේ කියලා. ටෙස්ට් ක්‍රිකට් කියලා කියන්නේ ඊට වැඩිය රස කරලා කන්න පුළුවන්, වෙලා අරගෙන කන්න පුළුවන්, නිදහසේ කන්න පුළුවන් වටපිටාවක් ඇතුලේ තියෙන නේද? කෑමක් වගේ. ඒක ගෙදරනේ අපිට තියෙන. අන්න එහෙම එකක් කියලා.
1: ඔය දෙකෙන් හොඳම මොකද්ද?
0: හොඳම මොකද්ද කියලා අපි දන්නවනේ. ඉතින් ඔය ටෙස්ට් ක්‍රිකට් ලංකාවට අවුරුද්දකට දෙන ටෙස්ට් මැච් ප්‍රමාණය හිම අඩු කරලා
1: තියෙනවනේ.
0: එංගලන්තේ හිම කියලා තියෙනවා අපිත් එක්ක තරඟාවලියකට එනවනම් එක මැච් එකයි ගහන්න කියලා. හරි.
1: එකට වැඩිය බෑ.
0: එකට වැඩිය බෑ. අපිට නිකන් කාලේ කා දමන්න බෑ ශ්‍රී ලංකාවගේ ටීම් එකක් එක්ක හිම කියලා කියනවා. ඒක තමයි ඔයගොල්ලන්ගේ අදහස. ICC එක අපිට කොහොමද මැච් ටිකක් අඩුවෙන් දෙන්නේ? ඉන්දියාවට ගගේ ගොඩක් දීලා අපිට වැඩිපුර දෙන්නේ
1: නැහැ
0: නේ. ඉතින් මේ ඔය IPL එකත් එක්ක ක්‍රිකට් කියන එක වෙනම තැනකට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම කියනවා නම් බෝලේ බැට් එකයි නෙමෙයි. එතන තියෙන සල්ලි අතර

උදේ 9යි විනාඩි 32යි දැන් වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබට වාසනාව උදා කරන ටිකට් පත්වල ප්‍රතිඵල ටික කියනවා. ඊට කලින් ඔබට හඳහන ගැන ආයි චුට්ටක් මතක් කරන්න ඕන. අද දවසේ හඳහනක් ගන්නවා නම් ලග්නෙත් එක්ක ගලපලා ගන්න. ඔබේ ලග්නෙත් එක්ක ජය අංක ටික ගලපගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම නියත ධනයෝග හඳහනෙන් ඔබට වාසියක් තියෙනවාමයි. ඉතින් මහජන සම්පත ඊයේ දවසේ ගත්තා නම් ඔබ 6187 වෙනි දිනුම් වාරය බලන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙලා තියෙන්නේ T අක්ෂරය ජය අංක බවට පත් වුණා. අංක 7 අංක 2 බිංදුව අංක 6 බිංදුව සහ අංක 2. ගොවිසෙත T අක්ෂරයත් එක්ක අංක 6 අංක 10 අංක 68 සහ අංක 75. මෙගා පවර් Y අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 17 ජය අංක පිළිවෙලින් අංක 10 අංක 11 අංක 26 සහ අංක 49. ධන නිදානය Y අක්ෂරයත් එක්ක අංක 34 අංක 37 අංක 38 සහ අංක 75. හඳහන සිංහ ලග්නයත් එක්ක අංක 16 අංක 23 අංක 28 සහ අංක 29. අද සම්පත T අක්ෂරයත් එක්ක බිංදුව අංක 6 බිංදුව සහ අංක 2. NLB ජය O අක්ෂරයත් එක්ක අංක 6 අංක 8 අංක 1 සහ අංක 9. අවසාන වශයෙන් සුබ දවසක්. කුඹ ලග්නේ තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 16 අංක 28 සහ අංක 3 ඔබට වාසනාව ගේනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: නවයයි විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නවයයි විනාඩි 52යි වෙලාව.
1: අපියා
0: යන්න කලින් මතක් කරනවා අපි අදත් ඔයාලට ඩෝම මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තාක්ෂණ එකතු කරපු ලංකාවේ නේද? දවන්තම සන්නාමය තමයි මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ.
1: කෝල් එකක් දීලා ඔබත් සම්බන්ධ වෙන්න 011 6779 579 කියන අංකයට.
0: අලුත් මැෂින් ගොඩක් ගෑනලා තියෙනවා. කෘෂිකර්මාන්තයට සම්බන්ධ වී කොටන වී වේලන මේ කළු වැටි ඉවත් කරන
1: ස්ටීම් බට්ටනේ අපි කියලා තියෙනවා.
0: ගොඩාක් ඒවා කලර් සෝටාන මන ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් ඔයාලට ඕන කරන මැෂින් එකක් ඕනම ඉදිය මැෂින් එකක් මාක්ස්වෙන් හරහා ගෙන්න ගන්න. කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරනවා එක මම.
1: කසාගල කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරන ගමන් රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන දේශීය ව්‍යාපාරයක්. ඉතින් දේශීය සහ විදේශීය ලාංකික ඔබ සැමට උන් ආරාධනා කරනවා ලාභදායී ආයෝජන අවස්ථා එක්ක කසාගල සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා.
0: එවගේම පැල්ලත නිෂ්පාදන කිරිවිදුරුවක රස බලනකොට ලංකාවේ අපේ රටේ අපේ අභිමානයත් එක්කයි ඔය පැල්ලත නිෂ්පාදන රස බලන්නේ. මොකද සිරසියක් කිරි නිෂ්පාදනයක් නැවුම් කිරි නිෂ්පාදනයක් විදිහට වාගේට පත් වෙනවා. එමු ලංකාවේ කිරි ගොබින් 30,000ක් විතර පැල්ලත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා Tamange දිවි සරි කරගන්නවා.
1: එහෙනම් අපි හදට සමු ගන්නවා. අපි ආයේ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න අනිවාර්යෙන් කුඩේ මතක් කරලා ඔෆිස් එකෙන් අරගෙන එන්න එළියට. හරි?
0: කුඩයක් ගෙනිච්චොත් ඒක ගේන්න අපි ගර්ල් වලින් කියන්නේ
1: අන්නේ
0: ඔක අරන් ගියා වගේ නෙමෙයි අරන් වරින්
1: අහා
0: ඒ වගේ කුඩ ගියක් අපි නැති කරලා
1: ඇත්ත ගෙන්නම් සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරවිතුන් ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: උණුසුමක් සනසුමක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ශනික සුවේට ක්‍රිමිරාජ කරල් කුලී
5: සෝම් ග්‍රීන් ලයිෆ් ප්ලන්ටේෂන් ප්‍රොජෙක්ට් එක. I'm going to live a new green life.
0: සිහිනක තනි වෙලා.
6: ඒතකොට සචිනී කියන්නේ හොඳට ඉගෙන ගන්න දරුවෙක්. එයා මේ වෙලාවේ උපාධිය හදාරන කෙනෙක්. එතකොට දැන් ඔයා බලන්නකෝ ඔයා බස්කොන් දොස්තර කෙනෙක් කොහොමත් ඔය දෙන්න ගැලපෙන්නේ නැහනේ අජිත්
0: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්
7: මෙහෙම පොඩ්ඩක් ඇදගෙන ඉමුකෝ නැත්ත වැඩි දෙල්ලෙනු
8: බෙල් මෙහෙ බෙල් තියනවාද
7: තියනවා තියනවා දෙල් ගන්න පොරේ තියනවාද ඔක්කොම කරලා හිනක් වෙනවනේ
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට අයි

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම ගායන දර්ශන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රදේශ කිහිපයකට පැන වූ නායම අනතුරැඟ වීම තව දුරටත් ක්‍රියාත්මක වනවා. බදුල්ල කළුතර නුවර කෑගල්ල කුරුණෑගල මාතනය සහ රත්නපුර දිස්ත්‍රික්ද ඒ අතරවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. බලපෑමෙල්ල විය හැකි ප්‍රදේශවල සිටින පුද්ගලයින් 35,000ක් දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මහා ආරගම උල්කන්දේ නායමක් සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අවදානම් ප්‍රදේශවල ජනතාව නායමේ පූර්ව ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් බලධාරීන් ඉල්ලීමක් කළා.
4: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා වන යෝජනාව ජගත් ආරක්ෂක මණ්ඩල සමාජිකයන්ගේ දායකත්වයෙන් සකස් කර තිබෙනවා. ඊට 112 දිනකුගේම සමසත්කාරකත්වයේ හිමි වුණා. යුරෝප සහ ගල්ෆ් කලාපයේ රටවල්ද ඒ අතරවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉරාන, ඇමරිකා සහ ඊශ්‍රායල් අර්බුදය හේතුවෙන් හෝමුස් කලාපයේ ප්‍රවාහන කටයුතු වලට මතු ඇති බලපෑම් සමුදයකට පත් කිරීමයි අරමුණ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: Peter Mix Winner Heartbeat
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට 10.

0: ගුඩ් මෝනිං උදේ 10යි විනාඩි 9යි වෙලාවා ලැකඩ හාඩ් බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. අද මැයි මාසේ 13 වෙනිදා නේද? ඒකනේ මැයි මාසේ 13 වෙනිදා බදාදා දවසේදී අපි මේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් අද දවස ගත්තට පස්සේ උදේ ඉඳලා පොඩ්ඩක් ඕන අපිට නම් මේ පැත්තට නම් පොඩ්ඩක් වැස්ස වැඩි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක් එහෙම නිකුත් කරලා තිබුණා. මිලිමීටර 200කට වැඩි වර්ෂාපතනයක් අපිට අපේක්ෂා කරන්න වෙනවා කියලා විශේෂයෙන් බස්නාහිර පළාත, ඒ වගේම අනෙකුත් පළාත්වලටත් ඒ සම්බන්ධයෙන් රතු නිවේදනත් දවසේදී නිකුත් කරලා තිබුණා. අපි සූදානම් මේ සම්බන්ධව තද වැඩසටහන අතරතුරදී කතා බහ කරන්න, විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධ කරගන්න අපි සූදානම්ෙන් සිටිනවා. ඒ වගේම ගොඩනැගිලි හා පර්යේෂණ දෙපාර්තමේන්තුව ඔය විශේෂයෙන්ම අවධානය යොමු කරන නායම්වල ප්‍රදේශව තියෙනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා ඔබට මතක් කරනවා. මේ නිවේදනවලට කම් දෙන්න කියලා මේ වෙලාවේ ඔබට මතක් කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල පුත්තලම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල තම ස්ථානවලට මිලිමීටර 200කට වැඩි ඉතා තද වෙසි ඇතිවිය හැකි බව තමයි වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන. දැන් මේ වන විට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව වැඩිම වර්ෂාපතනය ලැබිලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේට මිලිමීටර 204ක වර්ෂාපතනයක් උදෑසන වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වේයන්ගොඩ ගම්පහ දිස්ත්‍රික්කයේ රත්නපුරයේ ගිලිමලේ ප්‍රදේශය, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්පහ වතුපිටිවල, ඒ වගේම ගාල දෙව්තුරා වතුයාය, කළුතර බණ්ඩාරගම, කළුතර හොරණට අධික වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා කියලා තමයි මේ වන විට වාර්තා වෙලා තියෙන තොරතුරු වලට සටහන් වෙලා තියෙන. එතක මේ උතුරු සහ උතුරු මැද පළාත්වල ත්‍රිකුණාමලයේ සහ කරුණාගල දිස්ත්‍රික්කල තම ස්ථාන වලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව තමයි සටහන් වෙලා තියෙන්නේ. එතකම දිවයින ආසන්නයේ පවතින මේ පීඩන අවපාතය හේතුවෙන් තමයි මේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා කියලා අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සටහන් වෙලා තිබුණා. ඉතින් පොඩ්ඩක් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න, විශේෂයෙන්ම ගංගා ආශ්‍රිතව හින ජනතාවට පොඩ්ඩක් අපි මතක් කරන්න මේ වෙලාවේ ජල මට්ටම් මෙහෙම ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. ඔය ජලාශවල අපි දැක්ක දැන් අදවසේදීත් වාර්තාවල තිබුණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 16ක වාන් දොරටු විවෘත කරලා තියෙන්නේ. ඒකෙන්ද ගංගා ආශ්‍රිතව ඒ වගේම ගංගාව පරිහරණය කරන ජනතාවට අපි මතක් කරනවා මේ වෙලාවේ පොඩ්ඩක් අවධානය යොමු කරලා ඉන්න. ඔබේ ප්‍රදේශයට වර්ෂාපතනය නොලැබුණත් ගංගාවල් වල ඉහළ ප්‍රදේශවලට වර්ෂාව පතිත වීමත් එක්ක පොඩ්ඩක් ගංගාවල ජල මට්ටම් ඉහළ යාමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒකෙහිඳ ඔබේ අවධානය ඒ පිළිබඳව යොමු කරන්නේ. ඒ වගේම තමයි නායම් ආශ්‍රිතව කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විශේෂයෙන් මතක් කරනවා ඔය පසේ විවිධ ලක්ෂණ නායම් වලට පෙර මතුවෙන්න පුළුවන් ඔය දියවුල්පත් වගේ දේවල් එහෙම නේ පොඩ්ඩක් මතුවෙන්න පුළුවන්. ඒ හින්දා ඒ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ වගේම ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ඒ අනාවැකි වලට අවධානය යොමු කරන්න කියලා ඔබට මේ වෙලාවේ අපි මතක් කරනවා. ඒත් එක්කම දැන් ඔය ගෙවල් වල ඉවත දාලා තියෙන පොල්කටු, ඒ වගේම තැඹිලි කෝඹ, යෝගට් කප්, ඒ වගේම ටයර් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. මොකද මේ විශේෂයෙන්ම වැස්සත් එක්ක මේවයි වතුර පිරෙන්න පුළුවන්. වතුර පිරුණමත් එක්කම ඩෙංගු මදුරුව ව්‍යාප්තිය ඇතිවෙන්න පුළුවන් කියලා දැනට සටහන් වෙලා තිබෙනවා. දැන් ඩෙංගු මරණ වාර්තා වෙලා තිබෙනවා වැඩි වශයෙන්. ඒ වගේම තමයි ඔබේ වැහිපීලි වලටත් අවධානය යොමු කරන්න. වතුර රැඳෙන ස්ථාන පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි, ලකඩ හાર્ට් බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. ඔයා කොහේ හිටියත් පරිස්සමට ඉන්නව කියලා මම දන්නවා. ලකඩ හાર્ට් බීට් අහගෙන ඉතින් ඔය පැද්ද මොකද වෙන්නේ? වැස්ස තියෙනවද? මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? අපිට මැසේජ් එකක් තියාගෙන යන්න අපි අනිත් අයව දැනුවත් කරන්න පුළුවන්. එතකොට ඒකෙන්ද ඔය පැදිවල තියෙන තත්ත්වයක් පිළිබඳවත් පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න කියලා මතක් කරනවා. හරි, අපි එහෙනම් අද දවසේදී ලකඩ හાર્ට් බීට් මේ විදිහට පළවෙනි පැය ආරම්භ කරනවා. ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. වාවෙනෙන් විවෘත වෙලා තියෙන තවල එක වෙනකන් වටද ස්පෙෂල් මොනවා හරි වැඩක් තියෙනවා නම් අපිට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට එනකන්. තවල් එක වෙනකන් අද ලස්සනම ලස්සන චාට් එකක් අරගෙන අපි තියෙනවා, ලිස්ට් එකක් අරගෙන තියෙනවා, ප්ලේ ලිස්ට් එකක්. ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා වාස කරන සින්දු ටික මේ විදිහට දවල් එක වෙනකන් අහන්න. හරි, අපි එහෙනම් අද පළවෙනි සින්දු විදිහට තෝරගත්ත කවර් සෝන් එකක් අපි මචන් ටීම් එක තමයි සිං කරලා තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලකඩත් එක්ක එකතු වෙන්න. අපි සින්දුවට යන කලින් වෙලාවත් මතක් කරගෙන ඉන්න. දහයයි විනාඩි 13යි වෙලාව ලකන හાર્ට් බීට් එකයි වායකද වෙලා ඉන්නේ.
1: NLP හදහල ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

දහය විනාඩිද හතයි වෙලාව ලකන හාඩ් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. අපි දැන් කලනුත් පටන් ගන්නකොටම කිව්වා පොඩ්ඩක් වැස්ස වැඩි වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා. ඉතින් දැන් කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්නේ නැතිව ඒකක් එහෙම හදාගෙන බොනව නම් අපිට මේ වෙලාවේ උණුම උණු රස තේකක් බොන්න තිබ්බොත් කොහොමද? ආ එහෙම බොනව නම් හොඳම නිෂ්පාදනයක් පිළිබඳව තමයි මම මේ වෙලාවේ මතක් කරන්න යන්නේ ඔයාට. පැල්වත්ත නිෂ්පාදන වැඩිපුරම මිලදී ගන්න කියලා මම ඔයාලට මතක් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්න බු කිරියස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. දැන් පැල්වත්ත කිරිපිටියක ගත්තට පස්සේ ඔයාලට පැල්වත්ත කිරිපිටියේ මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳ පොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒකින්ද බය නැතුවට මිලදීගෙන පරිභෝජනය කරන්න පුළුවන්. පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ කිරියාසුතුරු නිෂ්පාදන තියෙනව නම් ලංකාවේ අංක 1 නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටෑන්ඩ් දෙලගරන්දමාවත නුගේගොඩ, ගාලුබාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පැලවතු ශාඛාව, ඒ වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් පැල්වත්ත නිෂ්පාදන වැඩිපුර මිලදී ගන්න. පැල්වත්ත කියලා කිව්වට පස්සේ පැල්වත්ත කිරිපිටියක විතරක් නෙවෙයි, පැල්වත්ත යෝගට් තියෙනවා, පැල්වත්ත කිරියක තියෙනවා, ඒ වගේම තමයි පැල්වත්ත අයිස්ක්‍රීම් එක. පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගත්තොත් දැන් ඔයාලට ෆ්ලේවර්ස් ගණනාවකින් මිලදී ගන්න පුළුවන් වෙළඳපොළට ගිහිල්ලා. එහෙම නැත්නම් මාරව අපි කලින් මතක් කරපු අවුට්ලට් එකට ගිහිල්ලා. ඒ වගේම තමයි පැල්වත්ත බටර් එකත්. මේ හැමදේම ඔයාලට මිලදී ගන්න පුළුවන් එකම තැන තමයි පැල්වත්ත කියලා කියන්නේ. හරි, අපි එහෙනම් තවත් හින්දි සින්දුව ක්ලාස්ටි කරගෙන තියෙන ඊළඟට අපි එහෙනම් සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම අපිත් එක්ක එකතු වෙන්න. තාම මේ පැත්තට මැසේජ් එකක් දාන්න බැරි වුණා නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න 0703939597 අපේ WhatsApp නම්බර් එක අනවෙනුම් නිරුත් වෙලා තියෙන දවල් එක වෙනකන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා මෙහෙට එනකන්. උදේ 10:00 විනාඩි 19

0: heart beat.
1: ලකන heart beat හංගන වෙලාව මතක කරන උදේ 10යි විනාඩි 23යි.
0: Slow green life plantation private limited.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලන්න
5: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454

0: tunay taşma paha. Anı tunay taşma hata.
1: Latin anı, Latin anı, Latin anı.
2: උදේ 10 විනාඩි 26 වෙලාව ලකන හાર્ට් බීට් එක ඔයා එකතු වෙලා ඉන්න තාම පළවෙනි පැයේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ ඇති වෙලා තියෙන යහපත් කාලගුණෙත් එක්ක අපදා කළමනාකරන මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන තව ටික වෙලාවකින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රදීප් කොඩිපිලි මහත්මයව සජීවව සම්බන්ධ කරගන්න ආරාධනා කරන FM 93.5 FM 93.7 එකතු වෙලා ඉන්න උදේ 10යි විනාඩි 27යි

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උද 10 විනාඩි 30යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: Heartbeat
1: දහය විනාඩි 30 වෙලාව අපි කලින් සඳහන් කරා වගේම අපි යන්න හැදුවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මේ වෙලාවේ අපි සජීව සම්බන්ධ කරගන්නවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකතුමන් ප්‍රදීප් කොඩිපිලි මහත්මයා අයිබෝන් සුබෝදසනක් ඔබතුමන්ට
3: අයිබෝන් සුබෝදසන
1: දැන් මේ පවතින වර්ෂාපතනයත් සමග ප්‍රදීප් කොඩිපිලි මහත්මයා මේ මොන වගේ තොරතුරුද වාර්තා වෙලා තියෙන සමන් ආපදාවට පත්වෙච්ච දිස්ත්‍රික් මොනවා හරි ඔබතුමන්ට වාර්තා වෙලා තියෙනවද
3: ඔහොසෙන් අද උදෑසන වාර්තා වෙච්ච වර්ෂාපතනය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන සහ පිරියන්දුර ප්‍රදේශය තමයි වර්ෂාව ඇති වෙලා තින්නේ. නමුත් මධ්‍ය කඳුකරයට සහ අනිකුත් ප්‍රදේශවලට ලොකු වර්ෂාපතනයක් නැහැ. නමුත් කලු විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා කළ තියෙනවා මං හිතන්නේ අද හෝ හෙට දිනෙදී පස්සේ යම් තාක්ෂණයකට මේ තත්ත්ව අඩුවක් සම්බන්ධයෙන් කෙසේ වෙතත් අපේ අනාවික සමගම කඳුකර ජනතාව සහ එකම සුවාරි කලාපල ජනතාව ගංගා දෙපසින් ජනතාව දෙනවත් කළ තියෙනවා. නමුත් අද උදෑසන අපිට වාර්තා වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අවට සහ බස්නාහිර පළාතට සහ රත්නපුර නගර මහිමෙන් පහළ ප්‍රදේශවල ඇති වෙච්ච වර්ෂාපතනය තමයි. ඉතින් කෙසේ වෙතත් මේ විදිහට පීඩාවට පස්සේ අපිට වාර්තා වෙන්නේ නැහැ. නමුත් අපි අපදා ඒකකවලට දරුවත් කළ තියෙනවා මේ සම්බන්ධය අකල්ටව කටයුතු කරන්න කියලා. කෙසේ වෙතත් මීට ප්‍රථමයෙන් අපි සියලුම අපගේ පේරා ගැනීම සොයා ගැනීම කණ්ඩායම සාරගත කර තියෙන අවශ්‍ය පරිදි ක්‍රියා කිරීම සඳහා. නමුත් යම් ගැඹුරු තත්ත්වයක් තාම නැති වුණත් අපි සූදානම් පසු වෙමු.
1: දැන් ඒ විදිහට දැන් ඔබතුමන් විශේෂ මේ විශේෂම සඳහන් කරන දැන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියලානේ තාමත් කාර්යබහුල මධ්‍යස්ථානයක් මේ වෙන විට දැන් වාර්තාවන තොරතුරුත් එක්ක දැන් මේ ප්‍රදේශවලට පිරිස් මේ වෙන විට සංවිධානය වෙලා තියෙනවද මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ
3: ඔව් ඇත්තටම ඉන කිහිපයකට ප්‍රථමයෙන් මේ කැළඹිලිකාරී ස්වභාවය පිළිබඳ කලබල විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අපිව දැනුවත් කරා. ඒක ඉතාමත් හොඳයි. ඉතින් ඒකම අපි ක්‍රියාත්මක වෙලා අපි අපගේ පෙරා ගැනීමේ සහ සොයා ගැනීමේ කණ්ඩායම් උපකරණ සහිතව දිස්ත්‍රික් ආපදා කළක් 25ම දැනුවත් කළේ අවශ්‍ය පරිදි අපගේ පාර්ශ්ව කරුවන් දැනුවත් කළා ඒ සාර්ථක කිරීම සිදු කළ තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙන දේ තමයි මේ බස්නාහිර පළාතට වර්ෂාව වගේම කඳුකර ප්‍රදේශවල ජනතාවට අපේ පරිවිදේ ලබා දුන්නා. මුලින් හිතුව කඳුකර ප්‍රදේශවල තමයි ආයම් වල ලක්ෂණ 15 වහම ඉවත් වෙන කියන පරිවිදේ නිරන්තරයෙන් අපි දැනුවත් කළා තියෙනවා. ඉතින් ජනත ආපදා තත්ත්වයක වාර්තා නොවුණත් ඉදිරියේදී කාලකුණ තත්ත්වයේ දැන් මේ දින අද හෝ හෙට දිනේ පවා වර්ෂාශ තත්ත්වයන් බලාපොරොත්තු වෙන හේන් මේ පිළිබඳව දැඩි අවධානය පසු වෙන කියලා සිරුම ජනතාවගේ අපිටාසය.
1: හොඳයි මෙහෙම ස්තුතියි ප්‍රදීප් කොඩිපිලි මහත්මයා මේ වෙලාවේ අපිත් එක්ක සජීව සම්බන්ධ වුණා. ඉතාමත් කාර්යබහුල මොහොතක ඔහු මේ වෙලාවේ අපිත් එක්ක සජීව සම්බන්ධ වුණා. මෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. හොඳයි අපි මේ විදිහට තොරතුරු වාර්තා කරන සූදානම් රටට වගේ කියන රේඩියෝ විදිහට FM 93.5 ඔබට ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක එකතු වෙන ලක්කඩ හાર્ට්බීට් එක. ඉතින් හොය බද්දර මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? වහිනවද මොන වගේ තත්ත්වයක්ද දැන් තියෙන්නේ? අපිට පොඩ්ඩක් මැසේජ් එකක් දාගෙන යන්න මේ බද්දට. අපි දැනුවත් කරන සූදානම් අනිකුත් අයවත් ගොඩක් දෙනාට මේ වෙලාවේ තොරතුරු අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද සමහර අය දන්නේ නැහැ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. සමහර ප්‍රදේශවලට ගං වතුර අවදානම් මෙහෙම නිකුත් කළ තියෙනවා. ගං වතුර අවදානම් ඇති වෙයි කියන නිවේදන නිකුත් කළ තියෙනවා. ඒ සම්බන්ධෙනුත් අපි ඉදිරියේදී සොයා බලන සූදානම්. ඉතින් ආරාධනා කරනවා ඔබට FM 93.5 ලක්කනත් එක්ක එකතු වෙන්න. අපි තවත් සින්දුවකට යන සූදානම් ආරාධනා කරනවා ඔය විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ලක්කන හાર્ට්බීට් අහන වෙලාව මතක් කරගන්න උදේ 10:37යි.

0: උදේ 10 විනාඩි 36යි.
1: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහගුණ වඩන අපේ රස විජේ.
1: වෙනදපුලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: එහෙම කන් ගොඩ වෙන සද්ද.
1: මේක ගන්න. මොනවද අලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවරු ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ඇවිත් ඉන්නවා.
3: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
4: මේ වෙලාව නම් එපා මෙතන.
5: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්නද ඊවනිං ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
6: සම අනුග්‍රහය
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579.

0: ලකඩ හඩ් විට හැඟෙන වෙලාව මතක කරන ගුදේ 10යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි
1: හඩ් බීට්.
0: උදේ 10 විනාඩි 42යි වෙලාව ලකන හાર્ට් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. අපි යන්න හැදුවා WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ මට මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුව එකතු කරගෙන තමයි හැදුවේ. අපි යනවා පුස්සෙල්ලාව පැත්තට. අපේ අනුර ඊචි අනුර අපිව අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ අපි අහන් ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. ආදරෙන් පිළිගන්නවාව ලකන හાર્ට් බීට් වලට. හෙලෝ හෙලෝ කලබල පෑන්චෝ ගුඩ් මෝර්නින් ගිහන් අයියේ. අරිස්සමෙන් ඉන්නව නේද? වැස්සට නම් තෙමෙන්න එපා හොඳේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හැමදාමත් සතුටින් ඉන්න අපේ මාතලේ දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දිලිනි අපි නම් වැස්සට තෙමෙන්නේ නැහැ. හැබැයි උදේ නම් පොඩ්ඩක් තෙමුණා. මොකද උදේ මෙද්දි පොඩ්ඩක් අපිට නම් අද වැස්ස වැඩිනේ. කොහොමද මාතලේ පැත්තට වහිනවද? මොකද වෙන්නේ කියලා මැසේජ් එකක් දාලා තියන්න අපිට. සුබ දවසක් ගිහන් වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්නේ මම චින්තක කොරියන් වල ඉඳලා. අසන සින්දුකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා චින්තක ආදරණීය මිත්‍රයා. ආදරණීය එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට අපි මේ විදිහට. ගුඩ් මෝර්නින් ලක්කඩ, අපිට හොඳටම වැස්ස. ඒත් ඔයාලව අහනවා. අසන සින්දුවක් අපිටත් ඕනේ. අපේ නුවරින් ශෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා. ඔයාත් පරිස්සමෙන් අපිව අහගෙන ඉන්න කියලා මැසේජ් එක වා දාපු වෙලේම අපි එකතු කරගන්නවා. අපිවත් අහගෙන පරිස්සමට ඉන්න ඕන. විශේෂයෙන්ම ඔය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන නිවේදන වලට පොඩ්ඩක් අහුම්කම් දෙන්න. හරි. එතකම මහරගම පැත්තට යන්න හිතුවා. අපේ විමලසේන අදත් වැඩ කරන ගමන් අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. එයා හැමදාම වගේ ආදරෙන් එකතු කරගන්නවා. එයා වැඩ කරන තැන කලමනාකාරතුමන්ව ඩිලංකන දීෂාන්. ඒ වගේම තමයි සෙට් එකක් ඉන්නවා. මේ සෙට් එක හැමදාම ඉතින් අපි වහගෙන ඉන්නේ ආදරණ එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වල පළවෙනි පැයට. මේ වෙලාවේ රසික ඉන්නවා, චනිතු ඉන්නවා, පසඳු ඉන්නවා, චමෝද් ඉන්නවා, ගයාන් ඉන්නවා, සිරිවංශ, ගාමිණී, ලසිත, චුට්ටි, අනුර, ඒ වගේම ශාන්ති, කුමාරී, නිරෝෂා, හර්ෂණී, සුභ, දිනුෂා, කමනී, චන්ද්‍රණී, ඉරේෂා, නයනී, ඒ වගේම දෙල්ප චිත්‍රව ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. එයාලා හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලායි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, ඔන්න විමලසෙන් අපි කට්ටිය ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. කිරින්දි වෙල අලිවල පල්ල පාසල් මාවතේ නිහාල් විජේරත්න අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. දමයන්ති දිල් රුක්ෂය ඇතුළු ලක්කනහන සියලුම දෙනා මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා කියලා. සුමම සුබ උදෑසනක් වේවා ඔක්කොටම. සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තින්න රයිගම ඉඳලා ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. හයි පැන්චෝ, මම රත්නපුර තෙප්පනාවෙන් මෙහෙට නම් වහිනවා. කුරුගඟ මගේ ගේ පිටිපස්සේ අපි ආරක්ෂිතව ඉන්නවා මේ වෙලාවේ. පවුලේ මරත් පවුලේ සීලු දනාරවත් ඔයාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කුරුගඟ මොකද තත්ත්වේ? ගලනවද එහෙම නැත්නම් වතුර සාමාන්‍ය මට්ටමේද තියෙන්නේ? හැබැයි පරිස්සමෙන් ඉන්න, ඇස්ස වැඩි වෙන්නත් පුළුවන් ඉදිරියේදී. ඒක හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. අයි අපිත් ලකන හાર્ට් බීට් අහගෙන ඉන්නවා. මුල්ලේරියාව ඉඳලා තමයි අපේ සෙට් එක අපි වහගෙන ඉන්නේ. වැඩ කරන ගමන් අපි නම් ප්‍රාර්ථනා කරන්නේ වැස්සෙන් කාටවත් කරදරයක් වෙන්න එපා කියලා. බලන්න හොඳ කොච්චර හොඳ ප්‍රාර්ථනාවක්ද කියලා. අපි එහෙනම් සෙට් එක මාදුරින් එකතු කරගන්නවා මේ වෙලාවේ. මිස් ඉන්නවා කුමාරි, ඒ වගේම සුරේකක් ඉන්නවා, සාල්තු අයියා ඉන්නවා, එලෙසු ඇන්ටි, මෙසෙට් එකේ තෝ වහනවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපේ තිසර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තිසරුන් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ගුඩ් මෝර්නින් ලක්කඩ, අපි තෝ වහනවා. ඩ්‍රින්ක් පහේ කනුවේ පුංචි බණ්ඩා, හැමදාම අපි වහනවා. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඉරේකා බණ්ඩාර, ගුඩ් මෝර්නින්, කොහොමද? මහත්තයා වින්නා, ලසන්ත සංජීව, ලක්වින්, සස්මින්, ගෙත්මින්, ජනුකී, මගේ ආදරණීය දරුවන් සියලු දෙනා එකතු කරගන්න. පෝගොඩ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. එයා ලස්සන මැසේජ් එකක් දාලා තියෙනවා. වැස්ස කියන්නේ සබාදහම විසින් පොළවට දෙන හාදුවක් වගේ කියලා. හරිම ලස්සනයි නේ. ඒ හැම බිඳුවකම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් අරන් එනවා. ඇතැම් අය වැස්සට තෙමෙන්න කැමති. තව අය වැස්සෙන් බේරෙන්න දුවනවා. නමුත් සැබෑ සතුට තියෙන්නේ වැස්ස රිද්මයට සවන් දීම තුලයි. හරිම ලස්සනයි නේද? වැස්සට සවන් දීම තමයි හරිම සතුට තියෙන්නේ නේ. හරි, ඉරේකා වුණ ආදරෙන් එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. හයි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. කලවැල්ලාවෙන් සුජානි සඳමාලි මැසේජ් එක දාලා තියෙන්නේ. ආයකතු කරගන්න ඔයාගේ දුව හංසි පුතා සිතුම්වත් ආදරෙන් එකතු කරගන්නවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි මං අනෝමා. නිල් දන්දා හින්නේ ඉඳලා අපි වාවා සද්දට අහගෙන ඉන්නේ. අපේ මැඩම්මයි තිලකේ මාමුවයි චන්ද්‍රානන්දවයි සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. සුබ දාසනක් සුබ දවසක් වේවා ගිහන් මල්ලි වාට. ඉතින් මමත් අහනවා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක සුපුරුදු පරිදි අදත් මාවත් එකතු කරගන්න. ලඛඬ අහන හැමෝම එකතු කරගෙන ඔයාවත් එකතු කරගෙන හමු ලස්සන සින්දු ටිකක් අපේ බණ්ඩාරගම ලංකා ප්‍රදීප් ආදරේ ලඛඬට ආදරණීයවත් මේ වෙලාවේ ලක්කඩ හાર્ට් බීට් වලට එකතු කරගන්නවා. එතකම ඩුබායි පැත්තට යන්න කියලා හිතුව අපේ මහේෂ් ඉන්නවා අපි වහගෙන. දුව චනායා වයිෆ් නිමේෂා ලක්කඩ හන හැමෝම ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම බොයගඩ සුමනා සුසන්ත ලසන්ත ට්වින්ස්ලා ඉන්නවා රුවන්ෂි එවගේම අවුජා නේද අවුජාවත් ආදරණ එකතු කරගන්නවා. ජගත් ඉන්නවා කට්ටියම ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කළුතර දෙදියවල අද 13 වෙනි බර්ත්ඩේ එක සමරන සහේලි දුවට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මා අචිනී තාත්තා කමල් අයියා ඉඳුවර එවැගේම යාගේ ආච්චි අම්මත් ඔන්න වාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා කිව්වා. එහෙනම් අපිත් ප්‍රාර්ථනා කරනවාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා. කලවාණන් වාසන අපි වහගෙන ඉන්නවා. අදත් කුරුඳු තරණ ගමන් අපි වහගෙන ඉන්නවලු. හස්බනුයි ලොකු පුතා නෙතුල් පොඩි පුතාත් නෙතුල්ද? හරි නෙතුල් පුතාලා දෙන්නම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් වාටත් ලෑස්ති කරගෙන තියෙනවා. හරි අපිට තව මැසේජස් ගොඩක් තියෙනවා. යාළුවෝ ගොඩක් ඉන්නවා. ආදරෙන් එකතු කරගන්න ඕන. ඊට කලින් අපි ලස්සන සින්දුවකට යමු. සින්දුවට ගිහිල්ලා ආයේ මේ පැත්තට එමු. අංගිලංගට ලෑස්ති කරගෙන තියෙන මංජුල වර්ණකුල සූර්යගේ තවත් ලස්සනම ලස්සන සින්දුවක්. වැස්සගෙන කියවෙන සින්දුවක්. අපි අහලා ආයේ මේ පැත්තට එමු. ආරාධන කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලකනත් එක්ක එකතු වෙන තාම මේ පැත්තට මැසේජ් එකක් දාන්න බැරි වුණා නම් අපේ නම්බර් එකත් මතක් කරගෙන මෙයන්න 0703 93.5 93.7 0703 93.5 93.7 ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලන් ඉන්නවා එනකන්. දවල් එක වෙනකන්.

0: ரேடியோ ITN
1: உதே தஹே வினாடி பணஸ்துணை
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

Beat. දහය විනාඩි 54 වෙලාව ලැකන හાર્ට් බීට් වල පළවෙනි පැය මේ විදිහට එහෙනම් අපිට ඉවර කරන්න වෙනවා. අපි ආපහු අඹ වෙන ඊළඟ පැයේදී. හැබැයි ඊළඟ පැයට යන්න කලින් අපිට තියෙනවා මතක් කිරීමක් කරගෙන යන්න. දැන් වාට රුපියල් 1500ක් හම්බුණොත් ඔයා මොකද කරන්නේ? සමහර වෙලාවට අපිට දැන් කඩේකට ගිහිල්ලා රයිස් එකක් කාලා ගොත්තුවක් එහෙම කෑවත් ඔය රුපියල් 1500ට අගල ඉවර වෙනවා. නේ? එහෙම නේද? හරි, ඒවා දන්නවද? වාට හිතාගන්න පුළුවන්ද රුපියල් 1500 දීලා ටික ටික ගෙවන්න වාට රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගන්න පුළුවන් කියලා? ඔව්, ඔයාට හැකියාව තියෙනවා. හැබැයි කොහේ වෙන කොහෙන්වත් නෙමෙයි, වගකීමක් සහිතව තමයි වාට මේක මිලදී ගන්න පුළුවන් කම ලැබෙන්නේ. ඒ වෙන කොහෙන්වත් නෙමෙයි, අබාන් සාහිත්‍යනේ නංගල් 40 ස්මාර්ට් ටීවී එකක් වාට ගෙදර ගෙනියන්න පුළුවන් රුපියල් 1500ක් දීලා මාස 20න් ටික ටික ගෙවන්න. හිතා ගන්න පුළුවන්ද? ඒකනේ, බෑ නේද? දැන් මේ යන්න ළඟම තියෙන අබාන්ස් ප්‍රදර්ශනාගාරයට එහෙම නැත්නම් myabans.com වෙත පිවිසෙන්න කියලා ඔයාලට අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි අපිත් එක්ක මේ පැයදී සිටිය පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම දේශීය ක්‍රියාසුදු නිෂ්පාදන. අපේ රටේ අපේම දෙයක්. සාමාන්‍යයෙන් කිරිපිටියක් ගත්තට පස්සේ මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. දැන් පැල්වත්ත නිෂ්පාදනත් ඔයාට පැල්වත්ත කිරිපිටියක් ගත්තත් මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම ඔයාට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඉක්මනට මතක් කරන්නම් අවුට්ලට් ටිකත්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ, ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම තමයි බත්තරමුල්ල පැල්වත්ත ශාඛාව, අනුරාධපුර මරදාන් කඩවල ශාඛාවත් ඔන්නවා වෙනුවෙන් විවෘත කරලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වාට පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. හරි, අපි යන ලකන හાર્ට් බීට් පළවෙනි පැය මේ විදිහට ඉවර කරනවා. මේ පැය මම මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. තරහ වෙන්න එපා, අපි අනිවාර්යයෙන්ම ඊළඟ පැයදී ඔයාලව එකතු කරගන්නවා. ඔය හිටිය විදිහටම ඔය ආදරෙත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හම්බ වෙමු ඊළඟ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. ඔය විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. උදේ 10:56.

0: ඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම ගාන දශාන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: ඇයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරයි වීම රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතාන සම්පත තහනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රධාන ජලාශ රැසක ජලමට්ටම් වැඩිවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. වර්ෂාපතනයේ වැඩිවීම අනුව ජනතාව දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 17ක් වන්දමන බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූරිබණ්ඩාර මහතා සඳහන් කළේ. ලොඩුගම් වෙහෙර කිරිඳෝය ඇතුළු ජලාශද ඒ අතර වනවා. පානතර මොරටුව රත්මලාන සහ බණ්ඩාරගම පහත්බිම් යටවීමේ අවධානමක් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළා. ඉරාන විප්ලවීය බලකාය සමග ඉන්ධන සම්බන්ධයෙන් ගනුදෙනු කරන කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස ඇමරිකාව ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා ඇමරිකා ඩොලර් මිලියන 15ක මුදලක් පිරිනමන බවයි ඔවුන් පවසන්නේ. ඉරාන විප්ලවීය බලකාය විවිධ පාර්ශ්ව සමග ඉන්ධන වෙළඳාමේ නිරත වන බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. එම ක්‍රියාකාරකම් වැළැක්වීමට පියවර ගත යුතු බවයි ඔවුන් සඳහන් කළේ. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හට් බීට්
1: කොළහයි විනාඩි 3යි වෙලාව. අකඩ හાર્ට් බීට් එහෙනම් අපි ඔන්න දෙවනි පැය මේ විදිහට ආරම්භ කරනවා. වාඩ පුළුවන් මේ පැයදීත් අපිත් එක්ක එකතු වෙන්න. මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවත් අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. තාමත් මැසේජ් එක දාන්න බැරි වුණා නම් ඉක්මනට මේ පැත්තට එන්න. 0703939357 අපේ WhatsApp නම්බරේ කොයාවෙනුන් විවෘත වෙලා තියෙන්නේ. ඉක්මනට මැසේජ් එක දාන්න. මං ඉන්නව දවල් එක වෙනකන්. ඔය අනකන්. මේ පැත්තට වෙලා.

0: 11 විනාඩි 10යි වෙලාව ලැකන හાર્ට් බීට් වල දෙවනි පැය අපි එහෙනම් ওই විදිහට ආරම්භ කරනවා. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නේ ආලෝක කට්ටියක් මට මැසේජ් කරලා තිනවා යාළුවා එකතු කරගන්න ඕන. ඊට කලින් අපි පොඩ්ඩක් වැස්සපෙද්දට පොඩ්ඩක් අවධානය යොමු කරන්න හිතුවා. දැන් අපේ පැයේ ප්‍රවෘත්ති වලටත් අහන්න ලැබුණා. දැන් ওই ජලාශවල ජල මට්ටම මෙහෙම ඉහළ ගිහින් තිනවා. වාන් දානම කියලා මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 17ක වාන් දමීමේ ආරම්භ කළා තිනවා. ඉතින් මේ පිළිබඳවත් පැයේ ප්‍රවෘත්ති වල දැනගන්න ලැබුණා. එතකම දැන් මේ අද උදෑසන ඇතිවුණු වර්ෂාවත් එක්ක පානදුර, මොරටුව, රත්මලාන සහ බණ්ඩාරගම් පැතිවලේ පහත් බිම් යටවීම අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා. අපි බලමු ඉදිරියේදී අපි එතුමන් සජීවව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. එතකම විශේෂයෙන්ම දැන් මේ ගමන් බිමන් එහෙම යනකොට අධිවේගී මාර්ග එහෙම භාවිත කරද්දී පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඔයාල දැකලා තියෙන අනිවාර්යයෙන්ම ওই පවතින අයහපත් කාලගුණයත් එක්ක මේ අධිවේගී මාර්ගවල ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් කළ තියෙන අවවාදාත්මක මේ නිවේදන අන්න ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලලා තිබෙනවා. කාලගුණ අයහපත් වීමත් එක්ක දහවල් කාලයේදී කලුවර සහ මේදුම් තත්වයක් ඇතිවීම තිබීම හේතුවෙන් ওই වාහනවල ඉස්සරහා ලයිට්ස් එහෙම දාගෙන ඩ්‍රයිව් කරන්න කියලා තමයි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ. එතක විශේෂයෙන්ම පැයට කිලෝමීටර 60ක සීමාවේ තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් පරතරය තබාගෙන වාහන පදවන්න කියලත් අධික වේගයෙන් ධාවනය කරන විට එකවරම තිරිංගය දීම අනතුරුදායක බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඒකෙහිඳ පොඩ්ඩක් ඩ්‍රයිව් කරද්දී පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. ඒ වගේම තමයි ඔය කඳු පැතිවල හැම යන අය වංගු සහිත මාර්ගවල ධාවනය කරන අපේ ඩ්‍රයිවර්ස්ලාට පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. විශේෂයෙන්ම ඔය වාහනවල ටයර් රහෙන් පොඩ්ඩක් පිළිබඳව අවධානය යොමු කරන්න. ඔය වැඩිපුරම ගෙවුණු ටයර් රහෙම තියෙනවා නම් කඳු ආශ්‍රිතව ඒ වගේම ඔය වංගු සහිත මාර්ගවල ධාවනය කරනකොට පොඩ්ඩක් ලිස්සන සුළුභාවය වැඩි. ඒකෙහිඳ පොඩ්ඩක් අවධානයෙන් ධාවනය කරන්න. ඒ වගේම තමයි අර සඳහන් කරපු ආකාරයටම වාහනවල හෙඩ්ලයිට් එක දාගෙන යන්න. මොකද මේ වැස්සත් එක්ක සමහර වෙලාවට අපිට වාහන ඉදිරියෙන් එන වාහන පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒකෙහිඳ පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. එතකම ඩ්‍රයිව් කරද්දී ඔය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 60ක විතර වේගය තියාගන්න කියලා අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර 60ක විතර වේගයකින් ධාවනය කරන්න කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඒකට හේතුව දැන් වේගෙන් ගිහිල්ලා බ්‍රේක් පාරක් එහෙම ගැහුවොත් එහෙමනම් මේ වැස්සත් එක්ක සොරිම තමයි. ඒකෙහිඳ පොඩ්ඩක් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. ඩ්‍රයිව් කරන වෙලාවට එක තොලුවේ තියාගෙන අපිවත් අහගෙන පරිස්සමට යන්න. නිරන්තරයෙන් ලැකනත් එක්ක එකතු වෙලා ඉන්න අපි සූදානම් පෑන් පෑ ප්‍රවෘත්ති වගේම අපේ ප්‍රවෘත්ති අංශෙන් මේ තොරතුරු ඔබ වෙත ගෙන එන සූදානම්. අපි සූදානම් ලද විගස තොරතුරු ඔබට ගෙන එන්න. ඒකෙන් දා පරිස්සමෙන් අපිවත් අහගෙන ඉන්න කියලා වට මේ වෙලාවේ අපි මතක් කරනවා. හොඳයි අපි යමු chat එක පැත්තට. WhatsApp chat එක පැත්තෙන් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තියෙනවා. පොතු පිටියේ ඉඳලා නේද සමන්ත? නේද සමන්ත? කොහොමද? ගුඩ් මෝර්නින්. ඔය පැත්තට වැස්ස නැද්ද? වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එයාවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. යා වැඩ කරන තැන කට්ටියම සද්දට ලැකනලු අහගෙන ඉන්නේ. ඉතින් ඔන්න ආවත් ආදරෙන් එකතු කරගන්නවා. ආයුබෝවන් ලැකන. අපි දිගටම අපිට නම් දිගටම වහිනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. නිට්ටබු අපේ ජයමාලි මැසේජ් එක දාලා තියෙන්නේ. අමිල ගුඩ් මෝර්නින්. දන්නව දන්නව වහිනව කියලා. ආ වේලාසනම මැසේජ් එකක් දාලා තිනු අකුණුත් එක්ක වහිනව කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආයි සුබෝදසනක් මල්ලි. අපිත් හાર્ට් බීට් සද්දට අහගෙන ඉන්නේ. අලව්ව වැලිහිඳ ඉඳලා කට්ටියම එකතු වෙලා එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ අනුරුද්ධ, උපාලි අයියා, සුසීමක්කා, දිල්මි සහ නිත්මි යන දුවල දෙන්නත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. නිල් දණ්ඩ හින්නේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද? අපිට මැසේජ් එක දාලා තියෙන්නේ තව කොහෙද අහනවා කියලා. ඒ පැත්තෙම කට්ටිය ලකන අහනවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබම සුබ උදෑසනක් වේවා. කොහොමද ඔයාට? මෙහෙට නම් වහිනවා හොඳටම. ඔයා කොහේ හිටියත් ඔයා වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන පරක්කුණ මැසේජ් එක දාන්න. දෙව් තිමිරි පුන්සඳ ඉවෙන්දි කට්ටියම ආදරෙන් එකතු කරගන්න. අපේ චන්දිම අබේගුණවර්ධන කොටිකාවත් ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. යටියන් දොර පැත්තට යන්න කියලා හිතුවා. අජිත් ලක්ෂන්, රුක්ෂන්, පොබුදු කුමාර්, මල්ලි ජයම්පති, සෙල්වම් කට්ටියම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරණීය සුන්දර දවසක්. ආදරේ ලඛනට කෑගල්ලේ කංකිරිය ඉඳලා අපි වහගෙන ඉන්නේ චන්දිමා, ලාලනි, නිසානි, රේනු, සුදුම්මා, කුවේට් වලින් චන්දිනංගිවත ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, අපි තුවාව හැමදාමත් අහනවා බුලත් කොහු පිටියේ පනා පිටිය ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා සුමිත් වරුණ මහත්තයායි වගේම සෙව්වන්දි නිරෝෂණී කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියයි. දාලා තියෙන්නේ මම තනුජා මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත කියලා දාලා තියෙන්නේ. මන් දැන් බොරුවක් කිව්වද? හරි, ඒවාවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඒ රෑනම් හොඳටම වැස්ස දැන්නම් පායලා අපිවත් සෙන්දුකට එකතු කරගන්න අම්බලංගොඩ ප්‍රියන්ත විජේසිංහ තමයි අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන. සද්දරම ලක්ෂණ දාලා තියෙන මේ වෙලාවේ. අකුරස්ස දීගල ඉඳන් මට මැසේජ් කළ තින අපේ ඉනෝකා, මටත් සින්දුවක් ඕනේ පුතා. හිරුෂ, ඒ වගේම සිතිජ පුතා, යසිර පුතා, උවිනි දුවවත්, ඒ වගේම මහතෙන්ව ජගත් යවත ආදරණ එකතු කරගන්න කියලා. මෙන්ඩිස් කොහොමද? ඔන්න ඔයාලට නම් පායනවා, දැන් අපිට වහිනවා. ආදරණ එකතු කරගන්න ඉතාලියෙන් දැන් අපි වහගෙන ඉන්න අපේ ආදරණීය මිත්‍රයා මෙන්ඩිස් ආවත ආදරෙන් මේ වෙලාවේ ලැකඩ හાર્ට් බීට් වලට එකතු කරගන්නවා. ඒ වගේම නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. අපි වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. නාවුල ඉඳන් අපේ නිලන්ත කුමාරසිරි, රශ්මි කෞශල්‍ය, සචින්ත උදේෂ්, චූටි පැටියා, අකේෂ් ඔමේ වෘත්ත ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිටත් සින්දුවක් ඕනි, අපිටත් වහිනවා. ප්‍රින්ස් උදේප්‍රියන්තගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ. ඔයාවත් ලක්ෂණ හන හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. අපි බලමු, ට්‍රයි එකක් දෙන්නම්. ඔයා ඉල්ලපු සින්දුව දෙන්න. සූදාසනක් වේවා ගීතයියේ, මෙහෙට වහිනවා, ගොරවනවා, වෙන දෙයක් වේවා කියලා මං ඔයාව අහගෙන ඉන්නවා. දෙයියනේ පරිස්සමෙන් ඈ. හරි, මේ වෙලාවේ අපි අහගෙන ඉන්නේ අපේ හෂිනි හස්බන්ඩ් මනෝජ්ව ආදරෙන් එකතු කරගන්න කියලා අම්පාර ඉදලා මැසේජ් කරලා තියෙන්නේ. අපේ නුවර සංජීව, මට පුළුවන් නම් දෙන්න සෙන්කඩගල නුවරට වහින වැස්ස. ඇයි මම දුන්නේ කලින්ම? හරි, ආව ආදරෙන් එකතු කරගන්නවා සංජීව. වැස්ස වලාහක දෙයියනි, රැකගන්න සියලු ලෝ වැසියන්. ආගම අහිංසක ප්‍රාර්ථනාව අපේ රත්නපුරේ රත්නේ තමරා කුමාරිගේ. ආවත ආදරෙන් එකතු කරගන්නවා ලක්ෂණ හાર્ට් බීට් වලට මේ වෙලාවේ. උපාලි කොහොමද? ගුඩ් මෝර්නින්. කෑගල් ඉඳලා අපි වහගෙන ඉන්නවා. අලව් ඉඳලානේ. අලව් අපේ උපාලි. එයා එකතු කරගන්නවා මේ වෙලාවේ සින්දුහන්. එයා වැඩ කරන තන අධිපතිතුමිය පද්මිනී මිස්, අධිපතිතුමා උදේ කුමාර, සමිත, සිසිර, නිලන්ති, සමන්ත ඇතුළු ලක්ෂණ සීලු දෙනාම එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අසංක ප්‍රේමන්ත පීරිස්ක සින්දුවක හමු, අලව් කැකුලවල රත්නක හඳව, සුනිලා චයංගනි ස්වර්ණක හඳවත් ආදරණ එකතු කරගන්නවා. වගේම KDS සමරසිංහ නේද? KDA සමරසිංහ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙනවා. වාසනාවන්ත සුබ උදෑසනක් වේවා බ්‍රදර්. අපිට නම් අද සුබ නෑ. උදේ ඉඳන් තාම වහිනවා. ගෙදරින් එළියට වහින්නවත් බෑ. ගිනිගත්තේ නේ අපේ සුපුන්. තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් සින්දුකට මාවත් එකතු කරගන්න කෑගල්ල මීදනී ගමේ අපේ උපනන්ද මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යමු ලක්ෂණ හાર્ට් බීට් වල. මම ඊළඟට තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තිනවා. ශරිතා ප්‍රියදර්ශිනී බහන්බේගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. සින්දුවට යන්න කලින් වෙලාවත් බලලම අපි සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5, FM 93.7 අපිත් එක්ක එකතු වෙන්න. ලක්ෂණ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගන්න. 11:18
1: මහවැස්සත් එක්ක ඔයාගේ දවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077777374. පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: Anda Radio ITN.
1: Ekolah ini binar di sisi hatarai.
2: Wasa vision nanti, desiya kiri balin pamanak man nipadavana, maupi me sara kunia rakat pelwat terkiri dan langgam keel super shaka makin melati kata heki.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
7: සම අනුග්‍රහය
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
9: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියමනි

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එළතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් සම්පත තහන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

ITN. එකලහයි විනාඩි 27යි වෙලාව. අසන සින්දුව ක්ලාසික් එකකින් තියෙනවා ඊළඟට. සින්දුවට යන කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා. කල්වතු නිෂ්පාදන පිළිබඳව. කල්වතු නිෂ්පාදන කියලා කියන 100%ක්ම අපේ රටේ දේශීය නිෂ්පාදනයක්. අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒකිරියස්වෙන්ෙන් තමයි කල්වතු නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒකෙහිඳ බයනතු වාට පාවිච්චි කරන්න පුළුවන්. රස විස නැති කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැති කෘතිම රසකාරක වර්ණක මේ කිසිවක් අඩංගු නැති අපේම රටේ අපේම දෙයක් තමයි පැල්වතු නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් පැල්වතු නිෂ්පාදන බයනතු අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන්. පැල්වතු නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වතු කිරිපිටියක දෙනවා. කිරිපිටියක ගත්තත් පාඩමේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පැල්වතු කිරියක පැල්වතු යෝගට් එක දෙනවා. පැල්වතු අයිස්ක්‍රීම් එකත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔයා කැමතිම ෆ්ලේවර්ස් දැන් පැල්වතු අයිස්ක්‍රීම් එකෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි පැල්වතු බටර් එක. මේ හැම දෙයක්ම ඔයාට පැල්වතු නාමයට දෙමිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මම මතක් කරනම් පැල්වතු නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටි තියෙන ශාඛාව මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව පතරමුල්ල පළවත්තු ශාඛාව අනුරාධපුර මර්ධන් කඩවල ශාඛාව මෙන්න මේ කියන ශාඛාව යා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. මේ ශාඛාවන් වලට ගිහිල්ලා වාඩ පළවත්තු නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනවා. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සැලකට ගිහිල්ලා බලන්න පළවත්තු නිෂ්පාදන තියෙනවද කියලා. හරියටම පළවත්තු නාමය බලලා මිලදී ගන්න කියලාත් ඔයාලට මේ වෙලාව මතක් කරනවා. 11 විනාඩි 28යි වෙලාව. අපි තවත් ලස්සන සින්දුව ක්ලාසික් කරගෙන තියෙන විරාජ් පෙරේරාගේ විනන් සින්දුව හලා ආයේ මේ පැත්තරෙමු ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලක් කරන තේක එකතු වෙන්න

0: නකන හඩ් විට හැඟෙන වෙලාව මතක් කරනනම් 11 විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: එකලහයි විනාඩි 33 වෙලාව අපි කලින් සඳහන් කරා මේ වෙලාවේ සජීව සම්බන්ධ කරගන්නවා කියලා වාරි මාර්ග අධ්‍යක්ෂකතුමන්ව එල්.එස්. සූර්යබණ්ඩාර මහත්මයා. අයබෝන් ඔබතුමන් අපි ආදරෙන් පිළිගන්නවා ලකන හඩ්බේට් වලට.
3: අයබෝන්
0: දැන් සූර්යබණ්ඩාර මහත්මයා අපි දැන් මේ ලැබෙන වර්ෂාපතනයත් එක්ක අපිට ලැබුණු තොරතුරු අනුව මධ්‍යම ප්‍රමාණය මේ ජලාශ 17ක් වාන්දමනවා කියලා සඳහන් කළ තිබුණා. අපි පොඩ්ඩක් ඒ පිළිබඳව පැහැදිලි කරමු.
3: ඔව් ඇත්තටම මේ ඊයේ දිනෙත් සාපේක්ෂව සාමාන්‍ය වැඩි වර්ෂාපතනයක් හම්බුණා අපිට ලැබිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඇත්තටම තෙත් කලාපේ තමයි වැඩි, නමුත් අනිත් ප්‍රදේශවලත් වර්ෂාපතනය ලැබිලා තියෙනවා. ඒකත් එක්ක ගංගා වැව් ආශ්‍රිතව ගත්තොත් වැව් ඇත්තටම ප්‍රධාන වැව් 73 මේ වෙනකොට 19ක් වාන්දමනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණය වැව් වලින් වරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ගෙනවයින් 18ක් වාන්දමනවා. ඒ අතර ඇත්තටම ප්‍රධාන වශයෙන්ම රාජාංගනයේ වැව අපි දැන් තප්පරයට ගණාඩි 10,000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා කලාවයට. ඒ වගේම දැදුරුවෙත් තප්පරයට ගණාඩි 5,500කට විතර ආසන්න ප්‍රමාණයක් අපි නිදහස් කරනවා. මේ ප්‍රධාන වශයෙන් මම මේ කියන්නේ ටිකක් බරපතල ප්‍රමාණයන්ගේ නිදහස් කරන ප්‍රමාණයන් ගත්තම. ඒ වගේම පේරකල ජලාශයේත් ඇත්තරම තප්පරයට ගණාඩි 2,500කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. ඒ වගේම ලුණුගම්වෙහෙර ජලාශයේත් තප්පරයට ගණාඩි 4,000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. මේ ප්‍රධාන වශයෙන්ම ගංගාවල් වල පහළ ටිකක් ජනගහනයේ ඉන්න ජනතාව ඉන්න ප්‍රදේශ තියෙන

0: ඉනිමිටිය තබ්බෝ වගේ ජලාශවලත් දැන් සෑහෙන මට්ටමකට ජලය ඇවිල්ලා තියෙන ඉදිරියේදී පැය කීපය ඇතුළත ලැබෙන වර්ෂාපතනයන් අනුව ඒවත් වාන්දුරට විවෘත කිරීමේ විවෘත කරන්න සිදුවේ කියලා තමයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගංගාවල තත්ත්වය ගත්තත් ප්‍රධාන වශයෙන්ම ගංගාවලත් මේ වෙනකොට ඊයේ දිනේ ඇත්තටම තෙත් කලාපයේ ප්‍රධාන ගින්ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ, කැලණි ගඟ, අත්තනගලුව ඔය ප්‍රධාන වශයෙන්ම වර්ෂාපතනය සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. එයිදී අත්තනගලුව මිලිමීටර 125ක් විතර වර්ෂාපතනයක් ඉහළට ද්‍රෝණියට ලැබුණා. ඒ වගේම කළුගඟෙත් ඉහළ, රත්නපුරයේ සහ ආසන්න ඉහළ ද්‍රෝණියට මිලිමීටර 125ක් 150ක් අතර වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. සහ සමස්තයක් විදිහටම ප්‍රදේශයේ මිලිමීටර 100ක ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒකත් එක්ක මේ වෙනකොට ගින්ගඟ, කළුගඟ සහ අත්තනගලුවේ ජල මට්ටම් ඉතාම අවදානම් නිවේදන නිකුත් කරන මට්ටමට ඇවිල්ලා තිනවා. ඒක මහ ජනතාවට සමහර දත්ත වලින් පේනවා ඇති. නමුත් අපි ගම්වතුර මට්ටම දක්වා මේ දක්වා වාර්තා නිකුත් කළ නැත්තේ මේ වෙනකොට වර්ෂාවේ පොඩි අඩුවීමක් වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගම්වතුර දක්වා වර්ධනය නොවීවි කියන බලාපොරොත්තු නිසා තාම නිවේදන නිකුත් කරේ නැහැ. විශේෂයෙන්ම ගින්ගඟේ තවලම සහ වද්දගම, ඒ වගේම කළුගඟේ මිල්ලකන්ද, මාගුරු සහ ඇල්ලගාව, මේ තන රත්නපුර, ඒ වගේම ගින්ග නිල්වලා ගඟේ පානදුගම ඇතුළු ස්ථානවල යම් මට්ටමක ඉහළ මට්ටමක ජල මට්ටම් තියෙන්නේ. තවදුරටත් වර්ෂාව ලැබුණොත් සවස් කාලේ සුළුගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම තියෙනවා. නමුත් මේ දක්වා වර්ධනය වීමේ හැකියාව අවම නිසා පිළිගනුත් කළ නැහැ. නමුත් අපි ජනතාවගෙන් ඉල්ලනවා ඉදිරිපැය කීපය ඇතුළතත් තදින්ම වර්ෂාපතනය ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ ගංගාවල් වල ජල මට්ටම් අවදානම සුළුගංවතුර තත්ත්වයක් දක්වා වැඩි වීමේ අවදානම තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන එක ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි ඊළඟ වර්ෂාපතනයන් එක්ක වැව්වල වාන්දුරට විවෘත කිරීම වැඩි වෙනවා නම් අපි අනිවාර්යයෙන් මේ පිළිබඳ දැනුවත් කරනවා. සාහිත්‍ය සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. ඊට අමතරව අද දිනේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මුහුද ආසන්නයේ බොහෝ ප්‍රදේශ උදාහරණයක් විදිහට ගත්තොත් පානදුර, රත්මලාන, පිළියන්දල, මේ වගේ කැස් ගෑව මේ ප්‍රදේශවල මිලිමීටර 200ක විතර වර්ෂාපතනයක් ඉවර වාර්තා වුණායි අද අලුයම. ඒ සමගින් ප්‍රදේශයේ තියෙන පහත් දින් ඇතැම් ස්ථාන යට වෙලා තියෙන්නේ. මේක ගංගාවක් සම්බන්ධ නුනත් ඇතැම් පහත් දින් ජලය බැස නොයෑම සහ බසින තැන්වල තිබුණ අවහිරතා නිසා යට වෙලා තියෙනවා මේ වෙනකොටත්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් හැම විටම සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ වෙනකොට පුත්තලම නගරය ආසන්නයේ ඇතැම් ස්ථානවලට ලැබුණු දැඩි වර්ෂාපතනයන් එක ඇතැම් ස්ථාන යට වෙලා තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන්ම ගංගාවලට වඩා ඒ ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනයත් එක්ක වෙන සිද්ධීන් මේ ලැබෙන්නේ වර්ෂාපතනයන් අධි තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයන් ක්ෂණිකව හම්බ වෙනවා. පැය කීපයක් ඇතුළත මිලිමීටර 200ක් 250ක් ආසන්න ප්‍රමාණයන් ලැබෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අතිශය සැලකිලිමත් වෙන කියන ඉල්ලීමත්, අධික වතුර ප්‍රමාණයක් තියෙන මාර්ග භාවිතයේදී ප්‍රදේශවල ජල ක්‍රීඩා හෝ එවැනි තත්ත්වයන් වලට යන්න එපා කියන ඉල්ලීමක් කරනවා අවදානම්. ඒ වගේම මේ තත්ත්වය තව දින කීපයක් පුරෝකථනයන් අනුව තියෙන්න පුළුවන්.
1: ඒ වගේම තමයි මේ අධ්‍යක්ෂතුමනි මේ රත්නපුරයේ ප්‍රදේශය ගත්තට පස්සේ දැන් ඊරාත්වේදී වර්ෂාපතන ලැබිලා තිබුණා. අපි පොඩ්ඩක් ඒ පිළිබඳව පැහැදිලි කරමු.
0: ඔව්, රත්නපුරයේ ඇත්තරම මේ වෙනකොට අවදානම් නිකුත් කරන නිවේදන නිකුත් කරන මට්ටමට මේ ජල මට්ටම් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉහළ ද්‍රෝණියේ වර්ෂාපතනය දැන් මේ වෙනකොට වර්ෂාව නැවතිලා තියෙනවා. ඒ සමගම ඉහළ ද්‍රෝණියේ බොහෝ ස්ථානවල අපි නිරීක්ෂණය කරන ස්ථානවල ජලමට්ටම් අඩුවමින් පවතින නිසා අපි හිතනවා මේ සුළුගංවතුර තත්ත්වය දක්වා වර්ධනය නොවේ කියන විශ්වාසය නිසා අපි මේ දක්වා නිකුත් කරේ නැහැ. නමුත් ඒ ප්‍රදේශීය ජනතාව අවධානයෙන් ඉන්න, තව වර්ෂාපතනයක් දෙකක් ලැබුණොත් මේ ජලමට්ටම් ඉහළ යෑමේ අවධානම තියෙනවා. ඒ නිසා රත්නපුරයේ කියන ක්ෂණිකව යට වෙන ප්‍රදේශයක් නිසා මම හිතනවා ඒ ජනතාවට අවධානයෙන් සිටීම ඉතාම වැදගත් කියලා.
1: හොඳයි, මෙහෙම ස්තුතියි වාරි මාර්ග අධ්‍යක්ෂකතුමන් එල්.එස්. සූර්යබණ්ඩාර මහතායි අපේ සජීව සම්බන්ධ කරගත්තේ මේ වෙලාවේ. ඉතින් එතුමන් අතිශය කාර්යබහුල මොහොතක තමයි අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණේ. අපි සූදානම් මේ විදිහට ඉදිරියේදීත් ඔබට තොරතුරු ගෙනෙන්න ආරාධනා කරන FM 93.5 FM 93.7 ලැකඩත් එක්ක එකතු වෙන්න. ලැකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්නම් 11:40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා
4: ඉවරයි. TVS Sport 110

0: 81ට පැඩියෙ දුවන් නම් මේක තමයි.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස එකතු

11 විනාඩි 43 වෙලාව ලැකන හાર્ට් බීට් එක ඔය එකත වෙලා ඉන්න දෙවෙනි පැයේ අපිට මැසේජ් කරපු යාළුවෝ කට්ටියක් ඉන්නවා. අපි මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් යාළුවෝ එකතු කරගන්නවා. තාමත් මේ පැත්තට මැසේජ් එකක් දාන්න බැරි වුණා නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න 0703 935 937 අපේ WhatsApp නම්බර් එක ඉක්මනටම මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා දවල් එක වෙනකන්. ඔයා මේ පැත්තට එනකන්.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිලිසෙන්න ලක්කන YouTube නාලිකාවට
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

Heartbeat. එකලහයි විනාඩි 49 වෙලාව අලව්ව පැද්දට යන කියලා හිතුව අලව්ව කොහොලානේ ජය කළනි අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා යාවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ හැයව සින්දු අහන්නේ මේ වෙලාවේ එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු උපාලිව චිත්‍රාණී වගේම මාදව කසුන් ඇතුළු ලකනහන සීලු දෙනවා මාත ආදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තින්නේ එතකම අවිස්සාවේල පැද්දට යන්න හිතුවා අපේ නිරංජන් මේ වෙලාව වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා යාගේ බොස් ඇතුළුව මිස් සියලු දෙනා මාදුරෙන් එකතු කරගන්න වරුණ ප්‍රේමතිලක වෙන්න ඕන නේද? ඒ වගේම ප්‍රේමතිලක මාමා, ඒ වගේම කසුන් විකි නිෂාන් කට්ටියම කවුද මේ කෝල් ගන්නේ? කවුද කෝල් ගන්න මේ අපිට මැසේජ් කියන්න තියෙන නම්බර් එකෙන්? ඒකනේ කරන්න බැරි වැඩේ. මේක තියෙන මැසේජ් කරන්න විතරයි. කෝල් කරන්න බෑ කාටවත්. හරිද? ඒ වගේම නිරංජන් තමයි අපිට මැසේජ් කරලා තිබ්බේ කසුන් විකි නිෂාන් දිනුජ උඳුල සන්තෝෂ් ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. එතකම යාගේ පොඩි අයියට එක්මන්ට සනීප වෙන්න කියලාත් මැසේජ් එක දාලා. ඇයි මොකද වෙලා තියෙන නිරංජන් පොඩි අයියට? හරි එහෙනම් යාවත් එක්මන්ට සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකම WhatsApp chat එක පැත්තට යන්නත් හිතුවා. ඒ පැත්තටත් අපිව අහගෙන ඉන්න අපේ යාළුවෝ කීපදෙනෙක් මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ. හෙලෝ ගෙහන් මල්ලි, කොහොමද වැඩ කරන ගමන් නේද ඉන්නේ? කවුද අපේ මැසේජ් කරලා තියෙන මේ චන්දන වෙන්න ඕන. චන්දන ආව ආදරෙන් එකතු කරගන්නවා. ඔයාව අහගෙන පරිස්සමට ඩ්‍රයිව් කරන් යනවලු SMS එකක් දැම්මලු. මෙහේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 140 120 100යි. මාර ස්පීඩ් එකක් ඒක. මෙහෙත් සමහර අය ඔහොම යන්න හදනවා. හැබැයි මෙහෙනම් ඒක ඔට්ටු නෑ. හඩ්බීටලින් එකතු වෙන්න සීලු දනම එකතු කරගෙන ලස්සන සින්දුව කෝණික ලැබුඩාබි වලින් අපේ චන්දන කේ හැන්නදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජපානින් ඉන්න පොඩි දුව දිල්ෂිව තංගල්ලේ ආදරණීය බිරිඳ ශාමා චාන්සි, ඒ වගේම ජෝන් පුතා වත ආදරණ එකතු කරගන්න කියලායි අපිට මැසේජ් එක දාලා තියෙන. තින්න ඔන්නව ආදරණ එකතු කරගන්නවා පරිස්සමෙන් අපිව අහගෙන යන්න. හරිද? සුබදවසක වෙන්න පුය ඉඳලා අපි වහගෙන ඉන්නවා රසල් පාන්දර ඉඳන්ම තාම වැස්ස අපිට ලස්සන සින්දුවක් ඕනේ පොළු දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. අනිවාර්යයෙන්ම දෙනවා. ඇයි නොදී ඉන්නේ? කවුද නෝන මානෙල්ව ඉන්නවා, ඒ වගේම දුවල දෙන්න ඉන්නවා සුසානා සුරේනි, ඒ වගේම පුතා සුලලිත ජේකබ් ඔබෙන්ද නේතන් තීර්ෂා ලකනහන සිල් දෙනා ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. ආයතකම අපේ කොට්ටාවේ ජයමාමත් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සද්දෙට ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. අදත් වැඩ කරන ගමන් කට්ටිය ඉන්නවා මේ වෙලාවේ අහගෙන. ලොකු බොස් ඉන්නවා. කවුද ලොකු බොස්? උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, මදුශංක, ජගත් කට්ටිය ආදරෙන් එකතු කරගන්නවා. ජයමාමා, ජයමාමා ඔන්නවත් ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. මාතලේ අපේ කුමාර එරමුදුගොල්ල මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. නයිනි නංගි, ගාමිණි, සුභාෂිනී කට්ටිය ආදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තින්නේ. මඩබාතත ලක්ෂ්මන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. යවත් ආදරෙන් එකතු කරගෙන අපි තවත් ඉන්නවා කට්ටිය ගොඩක්. යාලුවත් අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. ඉතින් ලස්සන සින්දුවක් තිනවා. අහලා ආයේ මේ පැත්තට එමු.

0: லாகாண்ட ரேடியோ ITN
1: 11 வினாடி 55
2: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි යටේ NLB දැනටදහන නිරතුරයි මුදියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත සම්නිධානයේ විලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: Heartbeat
1: 11 විනාඩි 55 වෙලාව ලකන හાર્ට්බීට් එහෙනම් ඔන්න දෙවෙනි පැයත් ඉවර කරන වෙලාව ඇවිල්ලා තියෙන්නේ අපි ආපහු හම්බ වෙන්නේ 10වල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ මැසේජ් කරපු අය හොම්ම ඉන්න ඒ විදිහටම අපි මොකද වෙලා තියෙන්නේ රටේ ඒ පිළිබඳව තොරතුරු දැනගන්න ඕනනේ 10වල් 12 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි ආපහු අනිවාර්යයෙන්ම හම්බ වෙමු එතකන් ඔය විදිහටම පරිස්සමෙන් ඉන්න එතකන් මතක් කරන ඕන මේ පැයදෙත් අපිත් එක්ක හිටිය පැල්වත්තු නිෂ්පාදන කියලා කියන සිරසියක්ම අපේ රටේ දේශීය කිරි ගොවීන් නගා සිටුවන අපේම නිෂ්පාදනයක් බයනතෝ මෙලදී ගන්න පැල්වත නිෂ්පාදන කියලා කිව්වට පස්සේ පැල්වත කිරිපිටියක තියෙනවා පැල්වත යෝගට් තියෙනවා පැල්වත කිරි පැල්වත බටර් පැල්වත අයිස්ක්‍රීම් මේ හැමදේම ඔයාට පැල්වත නාමයට මිලදී ගන්න පුළුවන් ස්ටැලි දිලකරත් මාවතන උගේගොඩ ගාලුපාර කොල්ලුපිටි තියෙන ශාඛාව මාළඹ අරංගල හන්දිය තියෙන ශාඛාව එවැගේම බත්තරමුල්ල පැල්වත ශාඛාව සහ අනුරාධපුර මර්දංකඩවල ශාඛාවත් ඔන්න ඔයා වෙනුවෙන් විවෘතයි හරි අපි එහෙනම් තවත් ලස්සන සින්දුවකින් ඊළඟ පැයේදී හම්බ වෙමු හවල් 12 ප්‍රවෘත්ති වලින් පස්සේ ඔය විදිහටම FM 93.5 FM 93.7 අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.

0: настала.
1: ఎఫ్ఏఎక్మవో వెసిగెన అనతురువెంగవేం జలాశవల వాందురుటరెది నాయం జనత్ అవధానం నివేదన దిట్వా వందిగెన ప్రగతియ బలన్న జనపతి నువరెలియట తాక్షణిక దీవునువ హమువే మాధ్య నియామనయ మాధ్యవేదీన్గే వగకీమక్ బవ అమతి నలింద కియై తమిళనాడు మహమతిగెన్ జనపతి అనురట స్తుతియాక్ జనపతి ట్రంప్ చీనే సంచారేఖ లఖండ ప్రధాన ప్రవృత్తి ప్రకాశ సమగిన్ మమకాన్ దుశాంత ప్రవృత్తి సంస్కరణే చందనమార సింహ ప్రదేశ రసకట మిలిమీటర్ దిశీక్మవు తద వెసి ఎదివ్య హెకిబవు కాలగున విద్యా డిపార్ట్మెంటు ప్రకాశ కళ బస్నాహిర సహా సబర్గము పలాతులాత్ పుత్తలము గాల్ సహా మాతర దిశ్రిక్ వలాత్ ఎతెం స్థాను ఈ అతర వనవా మధ్యము వయంబు సహా ఊవెతులు పలాత్వలట మిలిమీటర్ సీక్మవు తద వెసి ఎదివనవా దివినాసన్నే పీడనోపాతయక్ పవతిమై ఈట హేతువ పసుకే పేవిసి అతరతుల మిలిమీటర్ దిశ్రి హతరకు వెడి వర్షాపతనయ కెస్బేవిన్ వార్తా వీతివెనవా దివైన వటావును గెంబురు సహా నొగెంబురు మోహదు ప్రదేశవుల మెన్మ బెంగాళముఖ ఆశ్రిత తదు సులం ఎదివీమే హెకియావగ్ద పవతినవా పుత్తలము సిట కొలంబు సహా గాల్లహరహా హంబందుడు దక్వా విర్లటొబ్బెన్వన ముహుదు ప్రదేశవుల సులంగి వేగయ పేడ కిలోమీటర్ పనహక్ పమన దక్వా ఇహలయా హెకిబావు కాల్గున విద్యా దిపార్తుబేంతి అధ్యక్ష జనరాల్ అతుల కరుణనాయక మహతా సందహన్ కలా
2: దివైనట ఈశానది బెంగాళబుక్క అవట ప్రదేశే తీన అడుపీడిన కళాపే తవదురుటత్ ఎలసమ పవతిన హెబై మేక ఉత్తర దిశావట గమం కర్ణ తత్వత్వ పే ఎన్ని హెబై మే హేతు నిసా దివైన హరా తీన సులం తత్వే ప్రధాన వశేమ నిర్దిశాయం హమన ఇతర మే నిర్దిశాయం హమన సులం హేతు కొటకేన అధిక వర్షాపతన లభీమే హెకియావత్ తిన విశేషమ దివేని బస్నాహిర విర్లబడ తీరే కెసే నమూ మే తత్వే మే నిత్య దిగ ప్రహాయ దాం క్రమక్రమేణ సకస్వమీ పవతినవా ఇతర మే తత్వే అటతే ఇదిరి దిన కీపే తులది మే వర్ష అడు వెడి తమా పవతిన్నే హెబై అపి దాన్న మే మాసే విసి హతర విసి పహ విసి ఐ వగే వెనుకుట తమా దివేంట బలపాన నిత్య దిగ మోసం కాల పరిచ్చేదే ఉదావెన్నే విశేషమ పహుగీ దినవుల ఇక దిగట మే వర్షాపతనే లభునా హెబై మే వర్షావ మద్యం పలాత పెత్తట ఇచ్చట లొక్కూట గీనే ఇక నిసా విధులు బలాగార ఆశ్రయ ప్రదేశంలో వర్షాపతన లభీమ అవమ విలా తీయనవా హెబై మే వర్షావ లభును నిత్య దిగ కొడస దిగటం వర్షావ పెవతనిహిందా మే పస్సులట బర వెడివిలా సామాన్యం పొడి పొడి నాయం ల్యాండ్ సైడ్ ఏ వగే సంసిద్ధి ఎత్తి వెళ్ళి పులువా ఇటు అమతర సమహార తెంగుల ఫ్లాష్ ఫ్లడ్ వగే దేవల్ ఎటువీమే హెకియావన్ తీను అది తత్వ గత్తమ సామాన్య తామత్ తీని అడుపీడిన కళాపే అబ్బవట హెబై మేక హరిమ స్లోలీ అనగమన పెన్ను కరాన్ని ఇది ఏక నిసా ఇదిరి దిన కేపే తుల మేక క్రమక్రమే ఉతురట బరవ గమం కిటిమే హెకియావత్ తీయను కెసే నమూ మేకే రిజు బలపేమక్ నే మేకే వక్ర బలపేమ హింద తమా మే సులంహమన రటావ మే ఆకారీడ వినస్ ఇలా తీయన్ని ఏక నిసా తమా వెడిపురమ దివేనే బస్నాహిర సహా నీతి కొడసే వర్షాపతనే వెడివీమకట లక్కిలా తీరు
1: సిద్ధువీ హెకి అనతురు అవమకర కెడీమ సదా కటితు కర్ణ లెసాయి ఆపదా కలమనాకరణ మధ్యస్థానే అధ్యక్ష ప్రదీప్ కడిపిలి మహతా పవసన్నే
3: అద ఉదాసన 6:41 లబా దీన కాలుగున విద్యా దిపాతుమే వాతానువ మినిమిర దిశీ వెసి వాతవ్య హెకి భవత్ బాస్నాహిర సబర్గము పలాత్వల పుత్తలమ సా గాల బాత్ర దిశ్రికి అపేక్షా కన్నవ పసుగియ పై 24 పురావట వర్షా సహిత తత్వ్యన్ వాతవిల తినవ కొలమ దిశ్రికి బహు స్థానవల రాతపుర అవట ప్రదేశ సహిత పాలిం ప్రదేశవల మేమ తత్వ వాతవిల పౌదిన కెస్వే అవట ప్రదేశవల మినిమిర దిశీ ఎక్మ వెసి వాతవి పాతిన భవ అపిట దిశ్రిక ఆపదా కలమలాకరణ ఏకకే వార్తా కల తినవ పవతిన అధిక వెసి సహిత తత్వ సమగ ఆపదాకల మనకర మధ్యస్థానం మగిన దిగిన దిగిన దెనువత్ కరా నాయం లక్ష్యాల పిలిపద దెనువత్ వెన్న ఎక్కమ దియ నేమ విశేషమ అనారక్షిత ప్రదేశవల దియ నేమ ఇతామత్మ అహితకర మీ అవస్థావిది పసుగియ మాస కీపే పురాటమ పుద్గల మరణ కీపే కపిట వార్త ఉన్నా మేము అనారక్షిత ప్రదేశవల దియ నేమ హేతువేన్ మే పిలివద అవధానం కటుతు కరన్న మేము ప్రదేశాల దియ నామిన్ వలకిన్న ఎక్కమ కును అనుతురు అవమకర గెనీమ సదా కటుతు కరన్న ఇది విశేషమ అకును తీవ్ర అవస్థావలది ఏ సదా అవశ్య పీవర గెనీమ ఇతామత్ అదగత్తెనో ఇది మహన్ స్థానంలో పిట్టని ගැනීමල ක්‍රීඩා කිරීම සහ වැඩ කටයුතු කිරීම ඉතාමත් අවධාන ස්ථාවර දුරකථන භාවිත අවධානම් වෙනවා. නිවෙස් තුල සිටිනම් පරිපත විසන්ධිකර තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. 117 දුරකථන අංකය විවෘතයි 24 පුරාම දිගින් දිගටම මේ කාර්යගුණ වාර්තාව සහ තාක්ෂණික දත්ත පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කණ්ඩායම අපදා කළමනා කර මැදිහත්වන මගින් සිදු කරන විශේෂම සූදානම් වීම සහ බේරා ගැනීම කණ්ඩායම ස්ථානගත කළ දින අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවක අපදා කළමනා කර මැදිහත්වන 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන සිරිම දිස්ත්‍රික් අපදා කළමනා ඒකකයන් මේ හා සම්බන්ධ වෙනවා.
1: මහනුවර සිට තලාතුයේ මාර්ගයේ උඩදෙල්තොට පාලම ගිලා බැසීම හේතුවෙන් මාර්ගයේ වසා ඇති බවයි අපදා කළමනා කරන මැදිස්ථානයේ පවසන්නේ. මන්නාරම සිට මැදවච්චිය දක්වා සහ රඹුකන සිට අඹේවිල දක්වා දුම්රිය දහවඩිය ඩොවන පවත් අපදා කළමනා කරන මැදිස්ථානයේ පවසනවා. මාර්ග අවහිර වීමයි ඊට හේතුව. ප්‍රදේශ කිහිපයකට පැන වූ නායමේ අනුතුරංගවීම තව දුරටත් ක්‍රියාත්මක වනවා. බදුල්ල, කනුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්ද යතරවන බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පවසන්නේ.
0: බදුල් දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීලකම් කොට්ටාසයටත්, ගාල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීලකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බදුරලිය, මතුගම, හොර්ණ සහ වලල්ලාවිටෙන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, මහනුව දිස්ත්‍රික්කයේ පස්බාය කෝර්ලේ, යටිනුවර, උඩපළාත, පාතහේවහැට, පන්විල, ගඟ ඉහළ කෝර්ලේ, ගඟවට කෝර්ලේ සහ අකුරුණෑන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත් අධිකර දෙක යටතේ අවධානය සිටින නිවේදනයකුත් කරන ලබන අතර මීට අමතරව බදුල් දිස්ත්‍රික්කයේ බණ්ඩාරවිල සහ හාලියාලෙන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, ගාල දිස්ත්‍රික්කයේ තවලම, එල්පීටී සහ නියාගමෙන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, කල්තර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහලෙන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපීටිය, තුම්පනේ, දිල්තොට, දොළුව, උඩුනුවර, හතරලියද්ද සහ හාරිස්පත්තුවෙන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, කෑගල් දිස්ත්‍රික්කයේ බුලත්කොහපිටිය, මාවනැල්ල, කෑගල්ල, අරණායක, යටියන්තොට, වරකපොල සහ රමුක්කැන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, කුරුණෑ දිස්ත්‍රික්කයේ රිදිගම ප්‍රාදේශීලකම් කොට්ටාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නාවුල සහ අමංගල් කෝරළෙන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීලකම් කොට්ටාසයටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹර සහ බිබලයන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුල්, අඹගම කෝරළේ සහ කොත්මලයන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත්, රතම දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කලවාන, කුරුවිට, ගොඩකවල, කිරියල්ල සහ අයගමෙන් ප්‍රාදේශීලකම් කොට්ටාසවලටත් අධිර එක යටතේ විමසිනවත් බව සිටින නිවේදනයේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී ලැබෙන වර්ෂාපතන සමග මේ නිවේදනය වෙනස් විය හැකි මාර්ග භාවිත කරන්නන් එවැගේම තම නිවාස අවට යම්මාකාරයක නායමේ ලක්ෂණ 15 මෙම ප්‍රදේශයේ ඉවතල ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඉල්ලා සිටිනවා.
1: බලපෑම් මෙල්ලවිය හැකි ප්‍රදේශවල සිටින පුද්ගලයන් 35,000ක් දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීලකම් කොට්ටාසයට අයත් මහා ආරගම උල්කන්දේ නායමක් සිදු ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රධාන ජලාශ රැසක ජලමට්ටම් වැඩි වී ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. වර්ෂාපතනයේ වැඩිවීම අනුව ජනතාව දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ප්‍රධාන ජලාශ 11 සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 17ක් වන්තබන බවයි වරිමාර්ග අධ්‍යක්ෂ එල්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ. ලුණුගම් වෙහෙර කිරිඳු ඇතුළු ජලාශද ඒ අතරවනවා. දැදුරුවේ ජලාශයෙන් වන්තරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2800 බැගින් දැදුරුවේට ජලය නිකුත් කරනවා. පාලදුර, මොරටුව, රත්මලාන සහ බඩාරගම පහද්දීම් යටවීමේ අවධානමක් පවතින බවත් වරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
4: ජලාශ විදියට ගත්තත් ජලාශ ප්‍රධාන ජලාශ 73න් 16ක් මේ වෙන විට වාහන දමනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 17ක් මේ වෙන විට වාහන දමමෙ සිදු වෙනවා. විශේෂයෙන්ම ලුණුගම් වෙහෙර, වෙහෙරගල මණික්කඟ ආශ්‍රිතව තියෙන වෙහෙරගල ජලාශයනොත්, ඒ වගේම මණික්කඟ සහ ඒ වගේම කිරිදිඔය ලුණුගම් වෙහෙර ජලාශයත්, ඒ වගේම දැදුරුඔය සහ රාජාංගනයේ සුවිශේෂීම ජලාශ වැඩි ප්‍රමාණයක් ජලය ගඟට නිදහස් කරනවා. විශේෂයෙන්ම තප්පරයට ගන්න 4000ක විතර ප්‍රමාණය ලුණුගම් වෙහෙරනොත්, ඒ වගේම 2500 ආසන් ප්‍රමාණයක් මණික්කඟට වැයගෙනුත්, ඒ වගේම තප්පරයට ගණන් 12000කට ආසන් ප්‍රමාණයක් රාජාංගනයේ වැවෙනුත් කලාවට නිදාස් කරනවා. ඒ වගේම දැදුරුවට තප්පරයට ගණන් 6000කට කිට්ටන් ප්‍රමාණයක් මේ වෙනුවට නිදාස් කරනවා. නමුත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව මෙය වෙනස් වෙන්නට පුළුවන්. හැම කෙනෙක්ම අවධානයෙන් සිටියොත් අපිට මේ තත්ත්වය පිළිබඳ දැනුම් දෙන්නේ නිවේදන අනුව කටයුතු කරොත් සිදුවේ හැකි අනතුරු සහ ආපදාව නවම කරගන්න පුළුවන්. ඒ වගේම ජලාශවල ජල මට්ටම අඩු කිරීම සහ ඒ සම්බන්ධයෙන් වාන්ද බීමේ කටයුතුත් අපි ඉදිරියේදී දැනුවත් කරනවා. වරිමාර්ග මේ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දිනවල තැනින් තැන සිදුවන එවැනි ජල එකතු වීම සහ යටවීම වල ජල ක්‍රීඩා කිරීම හෝ ඒ ආශ්‍රිතව ක්‍රියාකාරකම් වල යෙදීම අතිශය අවධානම්. ඒ වගේම ගංගාවල ජල මට්ටම ක්ෂණිකව වැඩි වෙන්න පුළුවන් මේ ක්ෂණික වර්ෂාපතනයන් එක. ඒ නිසා ගංගාවල කටයුතු වලනොත් හැකියතාක් අවම කරගන්නට කටයුතු කරන එක තමයි වඩාත්ම සුදුසු.
1: මාතර දිස්ත්‍රික්කයේ අකුරස් ඇතුළු ප්‍රදේශවලට අධික වැසි ඇදහැලිනවා. දිනියය සහ සිංහරාජ රක්ෂිත වනාන්තරයටද වැසි හටගෙන ඇති බවයි අප වාර්තා කර පවසන්නේ. නිල්වලාගඟේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා. ජනතාව විමසිල්ලෙන් සිටියද බව බලධාරීන් සඳහන් කළා. නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. දිට්වාහනි වෙනුවෙන් වන්දි පිරිනැමීමේ කටයුතු සබැලීම මූලික අරමුණක්. රැස්වීම පැවැත්වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් ඊට එක්ව සිටිනවා. තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ඒ 21 වන ආසියා මාධ්‍ය සමුළුවේ ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එක්වෙමින් එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයක් මගින් පනවන දැඩි නීති රීති මගින් මාධ්‍ය පාලනය කිරීමට වඩා මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ස්වයං නියාමනය වඩා වැදගත් බවයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී හා සාර්ථක ක්‍රමවේදයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජනතාවගේ ප්‍රායෝගික අවශ්‍යතා සලකා බලා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීමේදී ව්‍යාපෘති සියල්ල ලබන නොවැම්බර් 30 වන විට අවසන් කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නා. රැස්වීම පැවතුනේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2026 සහ 2027 වර්ෂ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ එහිදී අවධානය යොමු වුණා. මේ වසර සඳහා රුපියල් මිලියන 195කට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ සඳහා යෝජනා ඉදිරිපත් කළා. ව්‍යාපෘති 240ක් දැනටමත් ලැබී ඇති බවටයි රැස්වීමේදී හෙළිවුණේ. රුපියල් මිලියන 127ක් වටිනා ව්‍යාපෘති 126ක් සඳහා අනුමැතිය ලබාගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර අවසන්. එහිදී අනතුරුදායක ස්ථානවල ආරක්ෂක වැටවල් සහ සංඥාපුවරු සවි කිරීමට ප්‍රමුඛතාව හිමිවනවා. ලබන වසරේ ග්‍රාමීය පාලම් ඉදිකිරීමට රුපියල් මිලියන 100ක් සහ කිලෝමීටර 50ක මාර්ග සංවර්ධනයට සැලසුම් කර ඇති බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. දරිද්‍රතාව තුරන් කිරීමේ ප්‍රජාශක්ති වැඩසටහන සඳහා රුපියල් මිලියන 1036ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. අමාත්‍ය හර්ෂණ නානායකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. තේකර්මාන්තය හා ඒ ආශ්‍රිත ශ්‍රමිකයන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. ගතේ සවිය නැතිදා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙහි අරමුණ බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ. තේකර්මාන්ත ආශ්‍රිතව රැකියාවල නිරත වන ශ්‍රමිකයන්ට වයස්ගත වීමත් සමග අසරණ භාවයට පත්වන අවස්ථා පවතිනවා. එනුවයි ඔවුන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙන්නේ. ඒ වැවිලි හා ප්‍රජා ජටිතල පහසුකම් අමාත්‍යංශය සමග ඒකාබද්ධව තේවතු හා කම්හල් ආශ්‍රිතව සේවය කරන පුද්ගලයින්ට මෙම විශ්‍රාම වැටුපට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. යනුව වයස අවුරුදු 18 දී දායක වන පුද්ගලයෙකුට කාර්තුවකට ගෙවීමට සිදුවන්නේ රුපියල් 600ක්. වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට රුපියල් 5000ක විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වාරික මුදල පදනම්ව රුපියල් 15000, 20000, 25000 ආදී වශයෙන් මාසික විශ්‍රාම වැටුප් ලබාගත හැකි බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ. විශ්‍රාම වැටුප් ලබා ගැනීම පෙර දායක විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර දායකයා හදිසි අනතුරකට ලක්ව පූර්ණ හෝ අර්ධ දුබලතාවයකට පත්ව හොත් හෝ මියගිය හොත් ජීවිත රක්ෂණ වන්දි මුදල කාලත්‍රයට ලබාගත හැකි බවයි මණ්ඩලය පෙන්වා දුන්නේ. කුෂ් මද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශිකයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් 4,38,96,000ක්. හරිත මාවත ඔස්සේ ඒවා රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේකු මද්‍රව්‍ය පාලනංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු 29 හැවිරිදී ඉන්දියා ජාතිකයෙක් බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ. එම පුද්ගලයා තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට පැමිණ තිබෙනවා. ඔහු රැගෙන ආගමන් මලු දෙකක ඇසුරුම් හතරක් ලෙස අසුරා කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට වැඩි ප්‍රමාණයක් රැගෙන විත් තිබෙනවා. සැකකරු සහ මද්‍රව්‍ය ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දුන් බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙතර රුපියල් 48 ලක්ෂයක් වටිනා විදෙස් දුම්බැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකුද කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. හරිත මාවත ඔස්සේ පිට වෑමට තැත් කළ ඔහු ළඟ තිබී දුම්වැටි 32,000ක් අත්අඩංගුවට ගත් කාටුන් 160ක් සොයා ගැනීමට හැකි වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේ ස්තුතිය පළ කළා. ඒ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔහුට සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව සිය එක්ස් ගිනුම ඔස්සේ සටහනක් තබමින් තලපති විජේ සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ලැබුණු සුබපැතුම් පිළිබඳ තමා ගෞරවය ප්‍රකාශ කරන බවයි. ජාතික ආහාර සුරක්ෂිතතාව සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඉසුරු ගෙනෙන යලක් නමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි එය ක්‍රියාත්මක කරන්නේ. ග්‍රාමීය කෘෂි ආර්ථිකයේ සවිබල ගැන්වීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ එහිදී අවධානය යොමු වෙනවා. යලකන්නේ ඉලක්ක කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු හා ව්‍යාප්ති අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා සඳහන් කළේ.
5: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් තමයි ඉසුරු ගෙනෙන යලක් කියන වැඩසටහන. මේ වැඩසටහන මගින් දැනට පවතින අර්බුදයේ හමුවේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ ජය ගැනීම තුළින් ජාතික ආහාර සුරක්ෂිතතාවයේ තහවුරු කරන්නත් ඒ වගේම ග්‍රාමීය කෘෂි ආර්ථිකයේ සයිබල ගන්නන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වැඩසටහනේදී විශේෂයෙන්ම මේ වැඩසටහන ලංකා පුරාම දිවයින පුරාම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව. මෙහි ප්‍රධාන වැඩසටහන විශේෂම සාරම්භක වැඩසටහන පැවැත්වෙනවා හම්බන්තොට හතාගල ප්‍රදේශයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුසාර වික්‍රමාරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්න අපි යෙදිලා තියෙනවා. එතකොට මේ වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙන්නේ යලකන්නේ ඉලක්ක කරගෙන ඉසුරුගෙන යලක් ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ඉන්ධන පොහොර අනිකුත් කෘෂි යෙදවීම් වල මිල ඉහළ යාම හේතු කොටගෙන ඒ සඳහා යොදාගත හැකි විකල්පයන් මොනවාද ඒ වැඩසටහන මාලාව තුළින් ගොවීන් දැනුවත් කරනවා. ඒත් එක්කම පස් පරීක්ෂා කරලා පොහොර යොදන විදිය ඒ වගේම රසායනික පොහොර භාවිතය අවම කරගෙන කොහොමද වගා කරන්නේ අඩු පොහොර ප්‍රමාණයන් වලින් වැඩි ආසන්නයක් ලබා ගන්න කෙසේද නවතම තාක්ෂණයන් කොහොමද නර්බුදේ හමුවේ ලබාගෙන ශ්‍රම වේදම අඩු කරගන්නේ මේ සියල්ල පිළිබඳ ගොවි මහතුරු දැනුවත් කරන ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් තමයි ඉසුරු ගෙනෙන යලක් කියලා අපි හඳුන්වා දෙන්නේ.
1: ඕනෑම යහපත් කාර්යයකට බාධා කරන ඇතැම් පුද්ගලයන් බෙන්ම මාධ්‍ය පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළා. ඩිජිටල් බීජ නිෂ්පාදන සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ පද්ධතියක් හඳුන්වා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ ඩිජිටල් නවෝත්පාදනයන් හරහා ශ්‍රී ලංකාවේ බීජංශු නවීකරණය කිරීම සඳහා තැබූ වැදගත් පියවරක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහයද ඊට ලැබී තිබෙනවා. බීජ වගා කරන්නන් හසුරුවන්නන් ශේෂ්ත්‍ර නිලධාරීන් පරිපාලකයන් සහ අනිකුත් කෘෂිකාර්මික තොරතුරු පද්ධති එකිනෙකට සමීප කිරීමටද ඉන් හැකියාව පවතිනවා.
6: දැන් අපි මේ වැඩි දැන් පටන් ගත්ත ඔන්න බලන්න හෙට ඉඳන් අපේ රටේ මාධ්‍යයක් දෙකක් තියෙනවා ගොවි මහතුරු හම්බෙන්න යනවා කොහේ හරි තැනකට ගිහින් අල්ල ගන්නවා එංචයි කිසිම ධනාත්මක වැඩක් මහපොළු යන්න දෙන්නේ. අපි කිව්වම යල් කන්නට ඇති වෙන්න යූරියා පොහොර තියෙනවා කියලා ඒගොල්ලෝගෙන් අල්ල ගන්නවා කොහේ හරි ගොවි මහත්තයෝ. අපි තියනවා කියන එකක් දාලා ඊළඟ ගොවි මහත්ය කරන්නේ අපිට නම් හම්බුන්නේ නැහැ කියලා. ඒ නිසා එහෙම ජඩ කැත සංවර්ධනයේ පස්සට අදින පසුගාමි ගොම් මාධ්‍ය ටිකක් තියෙනවා. ඒවත් එක්කත් මේවා ඉස්සරහට ගෙනියන්න හරිම අමාරුයි.
1: චීන ජනාධිපති ෂී ජින්පින් සමග කරුණු ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ චීනේ බලාපිටත් වීමට පෙර වොෂින්ටනයේදී මාධ්‍යවේදීන් අමතමින් වෙළඳ කටයුතු පිළිබඳව සමුළුවේදී මූලික අවධානය යොමු වෙනවා. ඉරානය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ජනාධිපති ට්‍රම්ප් 2017 වසරේ චීනයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව ඇමරිකා ජනාධිපතිවරයෙකු එරටට ළඟා වන පළමු අවස්ථාව මෙයයි. දෙරට අතර විශිෂ්ට සම්බන්ධතා පවතින බවයි ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. පන්දුවර විස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඔස්ට්‍රේලියා සංචිතය නම් කර තිබෙනවා. ග්‍රිස් හැරිස් සහ ලුසි හැමිල්ටන් සංචිතයට එකර ඇති බවයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. නායිකා සොෆි මොලිනික්ස්ද මෙවට විට ක්‍රීඩා කිරීමට හැකි තත්ත්වයකට පත්ව සිටිනවා. කෙසේ වෙතත් ඩාසි බ්‍රවුන් සංචිතයෙන් ඉවත් කර ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. දෙසිය ඉක්ම වූ වැසි ගැන අනතුරු ඇඟවීම්. ජලාශවල වන් දොරටු ඇරෙද්දී නයම් ගැනත් අවධානම් දෙවේදන. ඩෙට්ව වන්දි ගැන ප්‍රගතිය බලන්න ජනපති නුවරඑළියට. තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය මාධ්‍යවේදීන්ගේ වගකීමක් බව ඇමති නලින්ද කියයි. තමිල්නාඩු මහ ඇමතිගෙන් ජනපති අනුරට ස්තුතියක්. ජනපති ට්‍රම්ප් චීනයේ සංචාරයක. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරයකට. 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. දැන් ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය. ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
7: The inside story. The story behind the news.
8: දවස් දෙකක් මෙහෙදී ඇවිල්ලා මුණ ගැහුණා. ඇන්ටි කිව්වනේ මේ මෙහෙම ප්‍රශ්නයක් නැහැ විශ්වාසයි යවනවා කියලා. විශ්වාස කළා තමයි අපි සල්ලි දුන්නේ.
9: රටකට යන්නේ ජීවත් වෙන්න මුදල් හම්බ කරන්න. තීන සේ සතන විකුණලා රටකට යන්න හිතන කෙනෙක් මුදල් වංචාවකට හසු වුණා.
7: The story behind the news.
9: අද The Inside Story විදේශ සංක්‍රමණ සේවා ලබා දෙන ආයතන ගැනයි. ඇයි මේ වගේ වංචාවලට මිනිස්සු අහු වෙන්නේ?
10: ලංකාවේ විදේශ රැකියා හෝ විදේශ සංක්‍රමණ පිළිබඳව සේවා ලබා දෙන කවුරුහරි කරන කෙනෙකුට නියාමනයක් පැහැදිලිවම තියෙනවා. අපි මේ දකින දියුණු රටවල කවදාවත් මේක කරන්න දෙන්නේ නැහැ. එතකොට මේක නීතිය හා සමග යන දෙයක්. ඉතින් වෙනත් රටවල තියෙනවා, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල නීතිඥ වෘත්තියට අමතරව තවත් සංක්‍රමණ උපදේශන ලබා දීමේ වෙනම වෘත්තියක් තියෙනවා. ඉතින් එහෙම කොටසක් හදලා ඒගොල්ලන්ව නියාමනය කරනවා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ.
8: විදේශ සේවයේ යාපදින්චියට දාලායි තියෙන්නේ කිව්ව බය වෙන්න එපා කිව්වා.
11: පොලිස් සහතිකය අරගෙන අපිට එන්නේ කිව්ව විදේශ සේවා නීතිගාරයන්ට ආවට පස්සේ අපි ඒක ඉදිරිපත් කරා. සහතිකයන් ඉක්උත් කරා. ඒ සහතිකය සිවිල්තුනකට අපි 1250ක් අය කරා. මිනිස්සු මේ වැඩේ කරගෙන ගියේ වංචාවක් කියලා හිතන බැරි විදිහට. මේකෙන් ඒකෙන් තමයි කන්ටි මේකට රැවටුනේ.
9: කොහොමද හරි ආයතනයක් හොයාගන්නේ?
10: මං හිතන්නේ මේකෙදි නීතිඥ සංගමයේ සම්බන්ධ කරගෙන වීසා උපදේශන නියාමනය කිරීමේ ක්‍රමවේදයක් ලංකාව තුල හදන්න ඕන. ක්‍රමවේදයක් පැහැදිලිවම ඇති කළොත් අහිංසක මිනිස්සු මේ අමාරුව වැටෙන එක අනිවාර්යයෙන්ම අඩු කරන්න පුළුවන්.
9: මේ වංචා ගැන මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද?
10: මේ ගම්වල ළමයි සෑහෙන්න ලක්ෂ 2-3-5 දීලා අතරමංගලා තියෙන වංචාකාරයන්ට මේක ආදි අපරාධයක් කියලා කියනවා. ඉතින් මේක පළක්කීමේ මේ හැකියාව ඉතාම කෙටි කාලෙකින් මේ රජයට කරන්න පුළුවන්
12: කියලා. 150 ලක්ෂයක් විතර තියෙනවා. පෙරේලා ගිය අධිකාරී මහත්තයා හම්බවෙන්න මම ඉතන පැමිණිලා ලියලා තියෙනවා. මම දැන් CID එකට හිට යන්න ඉන්නවා. මම බොරුවක් කරේනේ. මම කාගේත් සුභසිද්ධිය කතා තමයි මම වැඩ කරේ. මේ මිනිහා මෙහෙම දෙයක් කරයි කියලා මම දන්නේ නැහනේ.
10: රාජ්‍ය මං හිතන්නේ මේක ගැන විශේෂ අවධානයක් යොමු කරලා මේක ජනගත කරන්න මිනිස්සු අතරට ගෙනියන්න ඕන. මොකද තරපනරවට මැල්ලා වැඩක් නැහැ. මූර්තිකයින්ට මේ රටේ ධනය තියෙන මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. අර දරුවන්ව මේකෙන් ගොඩ අරගෙන මේ යන්න තියෙන පහසු මාරුකල යවන්න. ඉතින් මේක කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජනමාධ්‍ය වලට බරපතල වගකීමක් තියෙනවා. ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්.
9: අදහස නීතිඥ බන්තුල අබේසිංහ.
7: The story behind the news.
9: මිනිසු ජීවිතයේ අමාරුවන් ගොඩනගෙන උත්සාහ කරනකොට වංචාවෙන් ජීවත් වෙන මිනිසුන්ගේ උගුල්වලට හසු වීම මහත් පීඩාකාරී අත්දැකීමක්. රටකට යන්න හිතන කෙනෙක් රජයට අනුපත්ත අනුමත ආයතන සමගිකව ඒ ගනුදෙනුව කරනවා නම් ප්‍රශ්න සහගත තත්වයෙන් අවම කරගන්න පුළුවන්.
7: The story behind the news.
9: ඒ ප්‍රශ්නේ නිමාවෙන ජීවිතේ කොහොම හරි දවසක ගොඩ යන්න වෙරදන්න මිනිසුන්ට යහපතක්ම වෙන හෙට දවසක්.
7: The inside story. The story behind the news.
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දවල් 12යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: දවල් 12 විනාඩි 30 වෙලාව නැකන හાર્ට් බීට් එහෙනම් ඔන්න අපි තුන්වෙනි පෑය මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මේ පෑය පුරාවටම ඔයාලට පුළුවන් මට SMS එකක් දාන්න, message එකක් දාන්න, WhatsApp එකෙන් message එකක් දාන්න පුළුවන්. මං ඉන්න දවල් එක වෙනකන් ඔයා එනකන් මේ පැත්තට වෙලා අපේ නම්බර් එක මතක් කරනම් 0703 93 5 93 7 එක්මෙන්ට message එකක් දාන්න කියලා මතක් කරනවා. අන්න කිව්ව විදිහටම දවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ අපි මේ විදිහට හම්බ වෙන්නේ. හරි, අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ත කරගෙන තියෙන්නේ. සින්දෙන් පස්සේ ආපහු මේ පැත්තෙන් හමුවෙමු. මම බලන් ඉන්නවා මැසේජ් එක දානකන් මේ පැත්තට වෙලා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි
4: දන්නවද පාස් කරන්න ඕන නම් පොතක් ගෙවන්න ෆිල්ම් එකක්

0: දෑවට ඇහෙන කං ගොඩවෙන සද්ද.
1: මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එනවා. ඔයා ඔෆිස් එක ළඟට ඇවිත් ඉන්නකෝ.
3: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මං එනකොට අරන්.
4: මේ වෙලාව නම් පාවෙනවා.
0: FM 93.5, FM 93.7.
2: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
5: මල්ලි සමවැස්ස මන්නවා සරයි.
0: සම අනුග්‍රහය
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579.

දවල් 12යි විනාඩි 41යි වෙලාව. ලකන හර්ට් බීට් වල 3 වෙනි පැයේ ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි යන්න හැදුවා WhatsApp chat එක පැත්තට. මට දැන් දෙවෙනි පැයෙන් දැන් message කරපු යාළුවෝ කට්ටියක් බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙද මගේ message කියවන්න කියලා. හරි, අපි එහෙනම් ඔන්න message ටික කියවන්න යන්නේ. සුබ උදෑසනක් වේවා. දැන්නම් සුබ දහවලක් නේද? සුබ උදෑසනක් වේවා. අපි හර්ට් බීට් අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් ඕන. අපේ අනුරගම අනුලාවදී තමයි message එක දාන තියෙන්නේ. ඒකතු කරගන්නව මහත්ය සිරිල්, දුවනුෂිකා, පුතා ප්‍රදීප්, එවගේම දූපේශලා, පුතා හර්ෂණ, අමලි, අමේලියා සමරසේකරවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආය වහින්නලු හදන්නේ ඔන්න මාතලේ පැත්තට. අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ දිලිනි මාතලේ. අපි අවිස්සාවේල්ල ඉඳලා බොස්සතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවකට අපේ නිරංජන් තමයි මැසේජ් එක දාලා තියෙන. නිරංජන් ආදරණ එකතු කරගන්නවා. අපි තහනවා හංවැල්ලේ වසන්ත කුමාරසිරි, වහිනව වහිනව. ඒකනේ මේ පැත්තරත් දැන්නම් හැබැයි පොඩ්ඩක් අපිට පායලා අම්බලංගොඩට ඔන්න දැන් අවුව ටිකක් වැටුණා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ යාළුවෙක්. ඒත් එකම යන්න හදන්නේ කවුද මේ? හයි, සුබ දවසක් අයියේ. අපිට වහිනවා හොඳට සීතල යහන්න. ඔයා ඉන්නව නේද අපිත් එක්ක ලක්කඩත් එක්ක? අනිවාර්යෙන්ම අපිට කපුගේ මහත්තයගේ සින්දුවක් දෙන්න පුළුවන්ද? මෙන්ඩිස් එක මං චින්තන රාජපක්ෂ පාලවිසිට. හැබැයි දැන්න යාපනය කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, ආවත් ආදරෙන් එකතු කරගන්නවා අපි ලක්ෂණ හાર્ට් බීට් වලට. අපි තහගෙන ඉන්නේ ලක්ෂණ බණ්ඩාරගම ඉඳන් අපේ කුමාරි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් ආදරෙන් එකතු කරගන්නවා. මත් අද ලක්ෂණ අහගෙන ඉන්නවා මගේ මැසේජ් එකත් කියන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා අපේ පිටිගල බොරළු හේන සුසන්ත සම්පත්. සුසන්ත, මොකද ඔයාට වෙලා තියෙන්නේ? හිතේ කනස්සල්ල හොඳටම දැඩි වෙලාලු. සනසුම පේන තෙක්මාන එකවත් නෑලු. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න විදියක් නෑනේ. ලැකනත් එකනවා අයින් එක දිගටම. එතකොට ඔය තියෙන පාලුව හැමදේම මැකිලා යනවා ලැකනත් එක හිටියට පස්සේ. හරි, අපි යනවා දමුණු පොළ පැද්දට. තුෂාර ඉන්නවා අපි වහගෙන. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකන හાર્ට් බීට් වලට. සුබ දවසක් සින්දුකට මාවත එකතු කරගන්න. කෑගල්ල මීදනී ගමේ අපි උපනන්ද මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ බ්‍රදර්. හෙලෝ හෙලෝ. නයිස් ටු මීට් යූ බ්‍රදර්. දැන්නම් වැහිදෙයියෝ වෙන පළාතකට ගිහින්ද කොහෙද? අපේ ගිනිගත්තේ සුපුන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සමහර විට එහෙනම් තව ටිකකින් අපේ පැත්තට එයි සුපුන්. ඔය පැත්ත ඉඳලා මෙහාට. හරි, අපි යනවා හම්බෙගමුව පැත්තට. සේපාලිකා හදරින් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ආයා එකතු කරගන්නවා. ඉරානි නෙත්මි නෙස්සරණි නේද? ඒත් එකම ජයසිරි නෙතුකේ කුෂානි වත් එකතු කරගන්නවා. අම්මා තාතා ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හායි, සුබ දවසක් අයියේ. අපිට වහිනවා හොඳටම. ලස්සන සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්න මේ වෙලාවේ. දෙවුමිනී අවිස්සාවෙලිඳලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්ය අමිල, අම්මා අපච්චි අජිත්, ඒ වගේම දිසලි, නුවන්, හසිත, හිමාකා, හිරුවකා, හිරුෂ සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපි කියන කට්ටියම එකතු කරගෙන යමු. මම තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. ප්‍රින්ස් ආදරය කරන හැමෝම වෙනුවෙන් තමයි මේ සින්දුරික මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් අහලා ආයෙ මේ පැත්තරෙමු. ආරාධනා කරනවා තාම මැසේජ් එකක් දාන්න බැරි වුණා නම් ඉක්මනට මේ පැත්තර මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා දවල් එක වෙනකන්. ලකඩ හાર્ට් බීට් එක ඇවිල්ලා මේ වගේ සින්දු ගොඩක් වට දවල් එක වෙනකන් මේ විදිහට FM 93.5 FM 93.7 ලකඩ දෙක හිටියොත් අහන්න පුළුවන්. දවල් 12:45 ලකන හાર્ට් බීට් හංගින වෙලාවා.

0: ಲಕ್ಕಣ ಹ್ಯಾಬಿಟ್ ಹಂಗಿನ ವಿಲ ಮದಕರಣ ದುಲಹಾಯ ಬಿನಾಡಿ ಪನಸ್ ದೇಖಾಯ
1: NLP ಹದ ಹಲ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮ ಲುತರಾಯ NLP ಹದ ಹಲ ಒಬತ್ ಅದಮ NLP ಹದ ಹದ ಬಲಾದನ್ನ
2: ತತ್ಪರೇ ಅಪ್ಡೇಟ್ ಪಿನ ಕಾಲಿಕ ಪತ್ತರೆಂಬ ವಿಸ್ತರ ಹೋಯಾನ ಬೇ
3: ಸಾಸ್ತರೇ ದನ್ನಾಯಾಯ್ ಸೂಸ್ತರೇ ದನ್ನಾಯಾಯ್ ಎಕ್ಕಮ ತನಕ ಪಿಚ್ ಕರ್ನವಾ
2: ಸೈಬರ್ ಜೇನ್ ಮೇ ನೆಕ್ಸ್ಟ್ ಜೇನ್ ಕಾಯ್ ಸೈಬರ್ ಜೇನ್ ದನ್ನ ಆಯ್ತು ಕಿಯನ್ನಾಯ್ ನೊದನ್ನ ಆಯ್ತು ಆನ್ನಾಯ್ ಸೆನಸುರಾದ ಉದಯ ಅಡಟ ಸಮ ಅನುಕ್ರಾಯ
1: NLP ಹದ ಹಲ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮ ಲುತರಾಯ್ NLP ಹದ ಹಲ ඔබත් අදම NLP හන හද බලා ගන්න.
2: දෙන්නේ මානතිකයි.
3: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් දෙදෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි.
0: දවල් 12 විනාඩි 54 වෙලාව මේක කරන්න බෑ. ටැබ් එක දුසන් ගිහිල්ලා ඒ ටිකට හරි කුරුණෑගලින් අපේ කවි ඉන්නවා. අපි වහගෙන කවි ආදරණ එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. එතකම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා මාතලේ රන් මුතුගම HB කොටුවේ ගෙදර සුන්දර දවසක් ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා රන් මුතුගම මිතුරු කළත් ආදරණ එකතු කරගන්න කියලා. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යනවා ලකන හાર્ට් බීට් හදට මේ විදිහට ඉවර කරලා. හෙට උදේ 10ට තමයි අපිට හම්බ වෙන්න වෙලාව තියෙන්නේ. එතකන් කට්ටිය සතුටින් පරිස්සමෙන් ඉන්න. හෙට උදේ 10ට අනිවාර්යයෙන්ම හම්බ වෙමු. මංගියට වඩා පාළුවක් නැතුව දවල් එක ඉඳලා හවස 4 වෙනකන් අපේ ජාමියන වවල් ටයිම් බීට්ස් අරගෙන ජාමියත් එක්ක ලස්සන සින්දු ටිකක් හවස 4 වෙනකන් වඩ අහන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. සතුටින් පරිස්සමෙන් ඉන්න. මම ගීත්

0: rhythm, vibe, beat. If it makes better, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න

0: ශ්‍රී ලංකේය හඬ
1: වෙලාපසු රේඛයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ

0: ලක්නි ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය චන්දන මාරසිංහ.
1: ඇයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතහන එළතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: විදේශයක සිට මේට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියද ඩුබායි චන්දන යන අයගේ ගෝලීන් තුන්දෙනෙක් අත්අඩංගුවටගත් බව මුල්ලේරියා පොලිසිය සඳහන් කළා. ඉන්දදෙනෙක් එකම් පවුලේ සහෝදරින් බවයි හෙළිව තිබෙන්නේ. ඔවුන් ළඟදී වී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. පුද්ගල ඝාතනයකට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ රැසකට සැකරවන සම්බන්ධ බව පොලිසිය සඳහන් කළා.

0: ධනවධානය විදෙස් ප්‍රවෘත්ති වෙත.
1: දකුණු ලිබ්නයේ ආරක්ෂකාංශ රැඳී සිටින ඉලක්කවලට හිස්පුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කර ඇති බව ඊශාලිය සඳහන් කළා. කෙසේ වෙතත් ඔවුන්ට කිසිදු හානියක් සිදු නැහැ. ගුවන් බලකාය මගින් ඇතැම් රොකට් ප්‍රහාර ව්‍යර්ථ කර තිබෙනවා. දකුණු ලිබ්නයේ හිස්බුල්ලා සංවිධානයට අයත් මධ්‍යස්ථාන ආශ්‍රිතව වැටලීම් සිදු කරන බවයි ඊශාල් ආරක්ෂකාංශ සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RG හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවල් එක පහු වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද හුඟක් පැතිවලට වැස්ස. සමහර ඔෆිස් ආවෙ පරක්ක වෙලා, සමහර ඔෆිස් ආවෙම නෑ, පොඩ්ඩ ස්කෝලෙ ගියේ නෑ. එහෙම ජරබර ගොඩක් වුණා නේද? ඒ කොහොම වුණත් ඔෆිස් ඇවිල්ලා සාමකාමී විදිහට නේ ඉවසගෙන හැමදේම වැඩ කරන අපේ ජනතාවට මගේ උපහාරය. වැස්ස තෙමිලත් ඇවිල්ලා වැඩ කරනවා කියන්නේ නේද? ඒක වෙනම වයිබ් එකක්. සාමාන්‍යයෙන් අපේ ජීවිත ගැන කතා කරනකොට සමහරු ඉන්නවා අනාගතය ගැන පොඩි බයකින් ජීවත් වෙන්නේ. මම හිත යෝජනා කරන හැම බයක් ඔයාගේ හිතේ තියෙනවා නම් මම මේ කියන දේ කරලා බලන්න. අනාගතය ගැන ඔයාට බයක් තියෙනවා නම් ඔයාට පුළුවන් සිද්ධ වෙන්න පුළුවන් නරකම තත්ත්වය ගැන හිතලා ඒක පිළිගන්න. ඒ කියන්නේ හුඟක් වෙලාවට එහෙම අපිට බයක් දැනෙන්නේ ඔයා කලින් මුහුණ නොදුන්නු අලුත් අභ්‍යෝගාත්මක දේවල් ඔයාගේ අනාගතයේ වෙයි කියලා ඔයාට පුංචි සැකයක් හිතේ තියෙනකොට. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි අපේ මේ මොලේ නිර්මාණය වෙලා තියෙන්නේ මිනිස්සෙක්ව අවදානම් වලින් ඉවත් කරලා අර මේ සෝපහසු කලාපයක තියලා මෙහෙවන්න. මොලේ අපිට මාර විදියට සපෝට් එකක් යතින් බැලුවම නේද? ඊළඟ කාරණාව තමයි අපේ මනස ස්වභාවය තමයි අපේ මියගිය අතීතය සහ තවමත් උදා නොවුණු අනාගතය ගැන සිතුවිලි තමන්ට කැමති කැමති විදියට මවාපෙන්වල අපිව සිතුවිලි චක්‍රයක ඉස්සරහට අරගෙන යන්න. හැබැයි ඔබට පුළුවන් නම් ඔබ මුහුණ දෙන්න යන දේවල් පිළිබඳව වෙන්න පුළුවන් නරකම තත්ත්වය පිළිගෙන ඒකත් එකඟ වෙන්න ෂණිකවම මොකද වෙන්නේ? ඔයාගේ හිතේ මේ දැන් තියෙන කනස්සල්ල ෂණිකව අඩු කරගන්න පුළුවන්. ඒකට මම පොඩි උදාහරණයක් දෙන දැන් ඔයාට හිතනවා නම් ඔයාට එක්සෑම් එකක් තියෙනවා කියලා, ඔයාට සැකයක් තියෙනවා නම් ඔයා එක්සෑම් එක ෆේල් වෙයි කියලා, කමක් නෑ, ඔයාට මෙහෙම හිතන්න පුළුවන්. වෙන්න පුළුවන් උපරිම දේ ෆේල් වෙන එකනේ. එතකොට ඔයා හිතන්නේ ඔනේ ඔයාට ආපු කමන් එක්සෑම් එක කරන්න පුළුවන්, වෙන මාර්ගයක් හොයා ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මේ වෙලාවයි ඔයාගේ උපරිමෙන් එක්සෑම් එක කරන එක විතරයි. ඒ විදිහට හිතන්න පුළුවන් වුණා නම් ඔයාට ඔය මේ වෙලාවේ තියෙන මානසික කනස්සල අනාගතේ මොනව වෙයිද කියන ගැටලුවට සහනයක් ලඟා කරගන්න පුළුවන්. මේ ජීවිතේ ටික කාලෙ මොකදනේ නේ වෙච්ච දැති දේවල් ගැන හිත හිතා වෙයි කිය කී හිත හිතා කාලේ කාලා දාන්න නේද? ඒක නිසා සතුටින් ඉන්න. අද හවස 4 වෙනකන් ඕල් ටයිම් වේට්ස් ඉට් චාමි. අහන්න කියලා මම ආදරෙන් මතක් කරන්නේ.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: දවල් එකයි වෙනට පහළවයි බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන් ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා බලන්නත් අපි පෝස්ට් එකක් තියනවා ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා

0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: খালা
1: ඔයයි බීක්ස් විත් චාම්
2: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
3: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔයයි බීක්ස් විත් චාම්
2: එක තනි කරන අපේය
0: පසර එක පහ වෙලා වෙනාටේ විසේ හයයි වෙලාව බිඳවයි හතයි බිඳවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත අපේ මැසේජ් නම්බර් එක හවසාතර වෙන්න කලින් වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් අද පළවෙනියටම මැසේජ් එක එවන්නේ කොරියාවෙන් චින්තක ඔයා ලස්සන සිද්ධාක අහන්න දෙන්නම් ඊට පස්සේ කවුද මේ ඉන්නේ චමියක්කා පරිස්සමට ඉන්නව නේද කියලා අහලා තිනවා වැස්ස නිසාද වැස්සට මගෙන් කරදරයක් වුණොත් මිසක් වැස්සෙන් මට කරදරයක් නෑ හිනා වෙලා සතුටින් ඉන්න ඔයත් ස්තුතියි මැසේජ් එකක් එව්වට මං ගැන ඇහුවට මාතලේ දෙලිනි අපි ලස්සන සිද්ධාක් ඊළඟට අහමු සුබ දවසක් වේවා චාමිනාක ධර්මීය ගතත් වැස්ස වැස්ස වැඩිද මන්ද කියලා අහලා තියෙනවා වෙලකම සෙනකම්ලත් ඔයාගේ මැසේජ් එක සෙනුරේ සයුරේ චාරිකා විශ්මිත සමක විජයවර්ධනවත් එකතු කරගන්නම් ඒ පැත්තෙන් ඊට පස්සේ අපි යනවා නතාරි ලස්සන නමක් ඔයාට තියෙන්නේ ඔයාව එකතු කරගන්නේ අපි කොහෙන්ද ජාලනේ ගම්පහෙන් අලුත් යාළුවෙක් මං හිතන්නේ දිගටම අපිත් එක්ක ඉන්න ඕනේ ඊට පස්සේ අපි යනවා බරුදැල් පොළට සෙල් ප්‍රනාන්දු ඔයාගේ මැසේජ් එක ඇන්ටන් වසන්ත මැක්සිමස් ලහිරු ෂහානි නතාලි ෂනාර දුමින්ද සෛරේ ෂනාල් මිරෝන් එකතු කරගන්නෝ අයිපෝන් ලක්කඳ හලෝ හලෝ කියලා තියෙනවා චාමර ලේනගේ වගේ මැසේජ් එක මාවත් එකතු කරම් තනු ඔයාව හමවා කියලා තියෙනවා වැස්සම වැඩ ලස්සන සින්දු ටිකක් අහන්න දෙන්න වැස්ස හින්ද මට මේ සින්දුව මතක් වුණානේ අද ලස්සනයි නේද දවල් එකයි වෙනාඩි 27යි අද මට ෆේස්බුක් පේජ් එකට පෝස්ට් එක දාන්න පරක්කු වුණා ගිහින් ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඉන්න බලන්න

0: දවල් එකයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

පසර එකයි විනාඩි 37යි වෙලාව. FM 93.5න් හරි 93.7න් හරි ඕල් ටයිම් බීට්ස් එක චාමේ හංග ඉන්න වෙලාව නේද? මට තියෙනනේ බර්ත්ඩේ විශ් එකක් කරන්න. 17 වෙනි උපදිනය සමරනවා. කවුද දන්නවද? එයාගේ නම හිරෝෂි ශ්‍රීමා ලියන දුරකේ. මුළු නමම කිව්වා. ඔයාලට අපි ප්‍රාර්ථනා කරනවා සුවසුම උපන්දිනයක් වේවා කියලා. අම්මා චිත්‍රාංගනී, තාත්තා අනුර, ලහිරු, අයියා ඉන්නවා, දෙවුමි අක්කා, තලපතුගොඩ විද්‍යානන්ද ඇතුළු පවුලේ හැමදෙනාම එකතු වෙලා ඔයාලට ආදරෙන් ආශිර්වාද කරන්න කියලා තියෙනවා. ඔයා හෙඩ් ප්‍රෙෆෙට් නේද එමදුව බටේ මුල ජාතික පාසලේ? සතුටුයි, හොඳද? හොඳට ඉගෙන ගන්න, රටට දායක වැටටි හොඳ පුතෙක් වෙන්න. ආදරෙන් අපි ආශිර්වාද කරන හොඳ හැපි බර්ත්ඩේ ටු යූ. ඊට පස්සේ අපි යන්නේ කාගේ මැසේජ් එකක් බලන්න කියලා බලමු. සිතාරා, ඔයාව එකතු කරගන්නම්. ඉන්නේ කොහෙද? පිටිපද. ඔයාට සින්දුවක් ඕනේ කියලා තියෙනවා, අපි බලමු. ටිකට මහගෙන ඉන්න, අපි බලමු සින්දුව අහන්න හොඳ. ඊට පස්සේ මාපලගමට යනවා, පියල්ජේ හංග ඉන්නවා කියලා තියෙනවා. හයි හයි, කොහොමද? වහිනවා අප්පා. ඒකනේ අප්පා. එවනාට ඉතින් වතුරත් ඕනේ කියලා යාම ඉතින් වැස්ස සාධාරණීකරණය කරලා තියෙනවා. පින්නවලින් චන්දි, ඔයාගේ මැසේජ් එක. පුතා සෙතු, නෙතු, හස්බන්ඩ් සමී, තාත්තා, අක්කා, අයියා, දුව, අමා, පුතා ඉස්සරුවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? අදත් මං ඔයත් එක්ක කියලා යටියන්ත උඩ සීපෝත ජනපදයේ චතුනි නේත්‍රා මට මැසේජ් එකක් කියලා තියෙනවා. ධනුෂි දෙදුලංගනාද ඉස්කෝලේ ගියේ නැද්ද? වැස්ස හේතුවක් කරගෙන ඉස්කෝලේ ගියේ නැති ළමයි කාණ්ඩේ ඔයත් ඉන්නවද? ඉක්මනට මට රිප්ලයි එකක් එවන්න බලන්න. අම්බලන්කොටට අවුරැල්ලක් කරනවා කියන්නේ අද? හොඳයි, ඉතින් ඒවත් වෙන්න එපා. හැරෙදිට කිහිම වේල ගන්න එපා නේද? අපිටත් සින්දුවක් දෙන්න කියලා තිනු. ප්‍රියන්ත විජයසිංහ, ස්තුතියි මැසේජ් එකක් එව්වට. සුබ දහවලක් වේවා. ටෙක්නෝමලෙ මේ මැසේජ් එක පුංචි පණ්ඩ පොලේ හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ කට්ටියගේ නම් ටික එවන්න. හොඳද? ඔයා විතරක් තනියෙන් එවනම් ඔයාගේ නම, ගෙදර අයගේ නම් ටික එවන්න. නැතු වින්න එක සාධාරණ නෑ නේද? හරි, මේ ලස්සන සින්දු අහන වෙලාව 1:39.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Pasaru ekaye vinadi 45.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි
4: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: හැම කාලෙටම කැළපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැළපෙන
1: All night beats with Charlie.

Muskarak anne pan. Davala kaya venade hatale satay velava. කසාගල සම්මු ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන යන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත්ත විශ්වසනීය නාමයක්. කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසැල් ජාලය හරහා දැන් ඔබට ලබා දෙන්නේ තෝරාගත නැවුම් උසස් තත්ත්වයෙන් යුක්ත පාරිභෝගික අත්දැකීමක් කියන එක අපි දෙකෙන් දෙකටම මතක් කළා. සරසර අනාගතයක පැහැපර හද ශ්‍රී ලංකාවක් කියන දැක්මත් එක්ක ඔයාලත් එකතු වෙන්න කසාගල සමූහ ව්‍යාපාරයත් සමග. ඒ අතරේ 1:48 වෙනකොට වෙලාව 0.7, 0.3, 0.93, 0.97 එවල තියෙන මැසේජස් ටික බලන්නත් මං හිතුවා. සිත නිවන දසවන් පිනවන සිත් තවුල් නැතිවෙන ඔය හඬ අසා ඉඳලා මැසේජ් එකක් එවනවා කියලා තියෙනවා. ජය මාමෝ, ඔයාගේ මැසේජ් එක නේද? අද දවස වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා තියෙන පොට්ටකින් මොනික ළඟ වැඩි වගේ. හරි. විරකුරි බේකරියක ලොක බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් මදුශංක ධනුෂ්ක ජගත් එකතු කරගන්න කියලා තමයි ජය මාමා මට මැසේජ් එකේ කියලා තියෙන්නේ. ලක්ෂ්මී මිස්ට මොනවා කිව්වත් එයාගේ වැඩේ hina වෙනක විතරයි. ඒ නිසා ඕන දෙයක් කියන්න කියලා තියෙනවා. එයාට ඉතින් මං ආදරේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒකට තියන වුණාද? හරි හරි සතුටින් ඉන්න ඕනේ. ලක්කඩ අහගෙන ඉන්නවා මගේ මැසේජ් එකත් කියවන්නේ. පිටිගල බොරළු හේනේ සුසන්ත වගේ මැසේජ් එක අපි සින්දුවක් අහමු කිව්වත් වගේ. ඊට පස්සේ අපි යනවා කොහෙටද? හලාවතට. ශෙවන්, ෂනෙල්, මෙතෝෂ, ඇන්, සහන්, පැට්‍රික්, මෙතෝෂ, රශ්මි, ලිලි, මොනෙස්ටා, මොරින් කට්ටියම එකතු කරගන්නවම මේ මැසේජ් එක පස්සේ ආලෙන් ෆ්‍රෑන්කෙන් වෙඩින් කේක් ප්‍රඩක්ෂන් ටීම් එක උමන්ත මිස් ඇතුළු මේ වෙලාවේ වැඩ කරන හැමෝම සත්‍යටම පිවහන් ඉන්නවා කියලා තිය. අලුත් යාරෝ ටිකක්ද කොහෙද නේද? අතද හන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අධිකටම අපිත් එක්ක ඉන්නවා කියන එකනේ නේද? FM 93.5, 93.7 ඔයාට ලක්කන්න සුපැදිලිව ශ්‍රවණය කරන්න පුළුවන්. ලස්සන සින්දුවක් දෙන්නම් ඔයාලා වෙනුවෙන්. දිගටම ඉන්නවා කියන විශ්වාසයෙන් දෙන්නේ මේ සින්දු. එකයි විධාදී

0: Lakhanda Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: දවල් එකයි වෙනාඩි 53යි වෙලාව. All time bets with charming. අපි අපේ පළවෙනි පැයට සමුදීන දෙවෙනි පැයට යන්නයි හදන්නේ. ඒ අතරේ 0.7.3.93.5.93.7 ට message එකක් එවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තව තියෙනවා. ලක්කන Facebook page එකට ගිහලා අද දින අපේ post එක බලලා like එකක් දාලා අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් comment එකක් විතර දාගෙන යන්නත් පුළුවන්. එහෙමනම් අපි ආයිමත් මුණ ගැහෙන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම විනුරේ ගින්දලිය ප්‍රවෘත්ති සංස්කෘතිය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය. සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: රුපියල් 46,50,000 වටිනා චීනී නිෂ්පාදිත දුම්බඩි තොගයක් රැගෙන දිවයිනට පැමිණි බංග්ලාදේශ ජාතිකයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගුවන්තොටුපළ රේගුණ ධරින් සහ රේගු මාධ්‍යවේ පාලන අංශයේ වැටලීම සිදු කළා. සැකකරු රැගෙන ගමන්මළු දෙකක තිබී දුම්බඩි 31,000 අඩංගු කාටුන් 155 කමු බවයි රේගුණ ධරින් සඳහන් කළේ. හොමු සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීමේ අමෙරිකා වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියාව ප්‍රකාශ කළා. ඒවා සදැමීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. සැපියුම් දාමයට එල්ල වූ බලපෑම් අවම කළ යුතු බවයි දකුණු කොරියාව පවසන්නේ. අවශ්‍ය නම් හමුදාමය ක්‍රියාමාර්ග වෙනුවෙන්ද සහාය ලබා දිය හැකි බව දකුණු කොරියා බලධාරීන් පෙන්වා දුන්නා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Gadi gadi, kadi modi, gini madhani, mahavasse, veda karla mahansiyate, sindhu husma kavudu. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්

අසරු දැකපහු වෙලා විනාඩි 7යි වෙලාව. අකුරස්ස දෙකලින් ඉනෝකා ඔයමට මැසේජ් එකක් එවලා තියෙනවා. පුතා හිරුෂ, සිතිජ, යසිරු, දුව උවිනි මහත්තයා ජගත්වත් එකතු කරගෙනම සින්දුවක් අහන්න ඕනේ කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ ඔපෙල් එකේ විමල සේනෝගේ මැසේජ් එක. දිලංක නතේෂන්, රසික, චනිතු, පසිදු, චමුවත්, ගයන්, සිරිවංශ, ගාමිනී, ලසිත, චුට්ටි, අනුර, ශාන්ති, ඉරුෂා, කුමාරි, හර්ෂණි, සුභා, දිනෝෂා, කමනි, චම්රානි, ඉරේෂා, නයනි, තෙල්ප, චිත්‍රවත් එකතු කරගෙන සිද්ධුවක් අහමු කියලා කියනවා. දැන් ලස්සන සිද්ධුවක් ඊළඟට හොඳ. ඊළඟ කෙනා හිරුෂ ශ්‍රීමාල්ගේ බර්ත් එකට මම විශ් කරා අයි මැසෙජ් එකක් කියලා තියෙනවා. මදපාත පැත්තරත් ගිහාම එලේ පෙරම ආනන්ද, නන්දලාල්, හේමපාල, ජයතිස්ස, සෝමදාස, කරුණාදාස, ජයසේන, සිරිකුමාර, ලක්ෂ්මන් ඉන්නෝ. ස්තුතියි මැසෙජ් එකක් කියවුවට. ඊට පස්සේ අපි යනවා කොහෙටද ගමක් ඉන්න හොයාගන්නක. රත්නපුරේ නේද? කනිෂ්ක, ඔයාගේ මැසේජ් එක ලස්සන පෝස්ට් එකක් කියවලා තිනු, ඔයවත් එකතු කරගන්න. ගිනි ගහන සහරාවේ ඉඳන් ඔයා වහගෙන වැඩ. මෙහෙට නම් ඒක අනිත් පැත්ත. අපිට හොඳටම වැස්ස. ඒත් අපිත් වැඩ. සුබදාවලක් වේවා. අබුදාබියෙන් චන්දනගේ හැන්නදි ඔයාගේ මැසේජ් එක. ජපානයෙන් දිල්ෂිවත් එකතු කරගන්නවා. තංගල්ලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ජෝන්වත් එකතු කරගන්නවා. පාලුව තනිකව මකන ආදරණීය ලක්කරට ආදරේ කියලා මැසේජ් එකේ තියෙනවා. ඔගේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි. ඊට පස්සෙට වෙනම කමෙන්ට් එකක් කියවලා තියෙනවා. සුබ දවසක් වේවා. අපිවත් ගීතයකට එකතු කරගන්න මාතලෙන් මේ මැසේජ් එක. කුමාරි කොහොමද? නයනි, ගාමිණි, සුභාෂිණීව එකතු කරගෙන තව සින්දුවක් අහලා එමුද අපි? නැත්තම් නේද අහන් ඉන්න පුළුවන්? ඒ කතා කරන්නේ කොච්චරවද? ගෙදරත් කී දෙනෙක්ගේ වහන් ඉන්නවද? ඔෆිස් එකේ වුණා කන පිරනවනේ. ඒක නිසා අපි සින්දුවක් අහලා අයි මේ පැත්තට එමු. 2:10යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Hawasa dekai winata dahatu nai.
2: Hambawa ehema kan gotenama sabda.
3: Get the doors on the
4: kitchen door. Ya, linda ganu.
5: Monada halu, namunna kisi wedak kareeda karaganna bæne.
1: Hari Baba, ඔබේ වරුණ ගම එනවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නකෝ.
5: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
4: මේ වෙලාව නම් එපා
0: වෙනවා. FM 93.5. FM 93.7.
1: අයිබෝවන්. අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
6: මලී සරවැස්ස මං ආවා සරයි
7: ප්‍රධාන අනුග්‍රහය
8: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
0: සම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට එන්නේ මාරාන්තිකයි
1: අවදානම පිළිපද අවධානය පිණසයි මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු

හවස දෙකයේ විනාඩි 21යි වෙලාව. 0.7093 93.5 93.7ට චාමි චාමි චාමි 93.5 93.7 ලක්කඩ ලඟින් චාමිත් එක්කලා බොයකට අපි එක්හසු වෙලා ඉන්නවා කියලා තියෙනවා. කොච්චර සතුටක් තියෙන්නේ නේද? ලස්සන ගී පොච්චක් දෙන්න හැකිදෝ කියලා අහලා තියෙන්නේ. දෙන්න ලස්සන සිද්ධ ටික. සුමනා සසන්ත ලස්සන්ත ට්වින්ස්ලා ආරුවංශී සුජා චකත්ව මං ආදරෙන් එකතු කරගන්නවා. Thank you message එකක් එව්වට. මාත් අහගෙන ඉන්නේ සිට කුමාර ඇත්තද? සිද්ධයක් අහමු. සුබම සුබ දවසක් වේවා අනුරගමින් මේ message එක. හස්බන්ඩ් ඉන්නවා පුතාලා දෙන්නා දුවල දෙන්නා අමෙලියා සමරසේකර අහගෙන දෙන්නේ. තාම මොන්ටෙසෝරි යන්න පටන් ගත්තේ නැද්ද අමෙලියා? ඔහගෙන් අහන්නේ මට උත්තරයක් එවන්න බලන්න. අනුලාවති මහත්මිය thank you message එකක් එවට ඔයාට. ආදරණීය සුන්දර දවසක් කියලා තියෙන ඊළඟ message එක කෑකල්ල කංකිරිය හැටි මුල්ලේ. චන්දිමා ලාලනී නිශානී රේනු අම්මා කුවෙට් වලින් චන්දිනංගේවත් මම මතක් කරනවා. ඊට පස්සේ හයි චම්යක්කේ සුබ දහවලක් වේවා. මහවැස්සද ගිනි ගහන අවුවද කියලා වෙනසක් නැ අපි ලක්කරත් එක කියලා තියෙනු. Thank you. නුවරින් ශාසිනී වගේ මැසේජ් එක ස්තුති වගේ කමෙන්ට් එකට වලද කියනවා. හැම හයිය හිතක් පිටිපස්සෙම කවුරුත් නොදන්න දුක්බර කතාවක් තියෙනවා. සමහරු එක කියනවා සමහරු එක කියන්නේ නැහැ නේද? ඒ කොහොම කොයි හැටි වුණත් හැමෝගේම අර සිතිවිලි වලට අපි ගරු කරන පිටියම මතනවා. චාමි සින්දුවක් ඕනේ ඇහලියකට බිනේතා වගේ මැසේජ් එක අපි හැම ලස්සන සින්දුව. හයි අකියෝ අපි චම සෙවන ගම අඹගමෝ වෙන්. හෙට අපේ අක්කගේ බබාගේ දෙවැනි උපන්දිනය කියලා තියෙනවා කියාරගෙන නේද? හෙටමට මැසේජ් එකක් දාන්න. තරුෂි වගේ මැසේජ් එක මම මේ කියවමින් ඉන්නේ. මහත්තයා කවින්ද නංගි දෙවුම් මිනි අම්මා මේනකා තාතා සමන් අක්කා සචිනී අයියා අමිල මදාරා ධනුෂ්කා ලියන් හොටල් එකේ අයියවයි අක්කවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න. ඉත්සුගේ බබත් ඉන්නවා කියලා උන ටක් ගාලා මතක් වෙච්ච පාරමට ආයේ ටයිප් කරලා තියෙනවා. හරි හරියාව තාදරෙන් මතක් කරනවා. සබතව ලක්ෂාමි අම්කට හිමුටාන පටුමගේ නිමල් සුබසිංහ මහත්මයාගේ ඇලුමිනියම් වැටපලේ කට්ටියම එකතු කරගන්න කියලා තිනු පුෂ්පේ ඔහුගේ මැසේජ් එක. මුල්ලේරියව හිමුටාන පාරේ සතොස අංක 2 කට්ටියවත් එකතු කරගන්න කියලා තිනු. තිසර මල්ලේ රේණුවක්කා කුමාරිමි සතුළු හැමෝටම සින්දුවක් අහන්න දෙන්නම්. කොහේ ගියත් පරිස්සමට යන්න කියලායි කියන්නේ. 2:24

0: Kıymet, kalan.
1: Oğlay, beats with charm.
0: Sadece denemem, daval eke ena, hatırı bana kal.
2: Sançala hitaki dikevna, tendara vadanat, dingak lang venna tehitna.
1: Oğlay, beats with charm.
0: Ek, tanı karına apaya. Pasarı dekayı vinati visi navayayı velavu. අපි ඩෝමගෙන චුට්ටක් කතා කරලා ගියොත් මොකද ඔයාලා හිතන්නේ? හොඳයි නේද? දැන් වාට ගෙදරදීම පහසුවෙන් පොල් තෙල් හදා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන මං කියලා දෙන්නම්කෝ. ඒකට පුළුවන් රුපියල් 88000ක් දීලා ඩෝම හෝම් ඔයිල් මේක එකක් ගන්න. සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්න. ධාර්තව්‍ය පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා. දැන් පොල් තෙල් විතරක් කිව්වට පොල් තෙල් විතරක් නෙවෙයි. හරියට තව තියෙනවානේ සමහර බෙහෙත් වර්ග වලට වගේම කෑම වර්ග වලට තෝමනා වෙන දේවල් තියෙනවා නේද? වටක තෙල්, අබ තෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, සූර්යකාන්ත තෙල්, කජු තෙල්, රට කජු තෙල් නේ. මේ දේවල් උනත් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා ඩෝමා හෝම් ඔයිල් මේක එකෙන්. මේ සම්පූර්ණ යාත්‍රයම හදලා තියෙන සුදු යකඩවලින් ඒක නිසා ගෙවි යෑම අවමයි. තවත් වැඩි විස්තරයක් ඕනේ නම් මෙන්න මේ නම්බරයක ලියා ගන්න. 0117 679 579 කෝල් එකක් අරගෙන ඔහට වැඩි විස්තරයක් තනකියා ගන්න පුළුවන්. ඊට පස්සේ චාමි ඔයාලට වහිනවද? නියමයි අපිට නම් කියලා දෙනවා. හරි හරි හරි. රයිගම සරච්චන්ද්‍ර වගේ මැසේජ් එක අපිට වැස්සානේ දැන් නම් චුට්ටක් පායලා තිබුණා. රදාවඩුන්නේ ගාමිණී වීරසිංහ, ශෂික, අශාන්, දුලනී, රූපවතී, රෝහිණී, නයිනි, කුමාරි, කුමාරි දෙන්නෙක් ඉන්නවද? නැත්නම් දෙසරක් නම ටයිප් වුණාද? එකද කරගන්නම්. සොඳුර සන්ධාවක් කාතරණී ඔබට. ඔබට අත සේව වේවා. මහතල රම්මුතුගම HP කොටුවේ ගෙදර. කවුද ඉන්නේ? ගෙදර හැමෝමයි. රම්මුතුගම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. සෙත්ව විශේෂණ එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සෙත් ලස්සන නමක්. එයා වහතරින් එකතු කරගන්න. සුබ දවසක් වේවා වෙන අපෙන් රසල්. ඊ මැසේජ් එක කියවෙ නෑනේ. ඊ මොකද උනේ? නෝනා මානෙල් දුවලා දෙන්නා සසාන සුරේණී පුතා සුලලිත ජේකබ් ඕබෙත් නේතන් තීර්ෂා ලකනහන ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ලස්සන දවසක් චාමි අක්කා. මම පුබුදුපුර චමත් කාවින්ග. දැන් ඉස්කෝලේ යන්න ආවේ වහිනවා කියලා තේනවා. අම්මා ශාපච්චි ගයන් අතම රමණී ටොටෝ සහ බූජා. එයාලා දෙන්නත් අහන් ඉන්නවද? හා මම මතක් කළා කිව්වා කියලා කියන. ලක්කන ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා ඕල් ටයිම් බෙට්ස් එක චාමි අපි පෝස්ට් එක ලයික් කරේ නැද්ද? එහෙම කරන්න එපා. ඉතින් ගිහින් බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අවස තුනේ පැයදී මං ඒ ගැන මතක් කරන්න. 2:31

0: FM 93.7 Lakhana Radio ITN
1: Pasaru dekaye venate desayae
2: Velawa oba weta gena aave
3: NLP hadahana Lankawa wedima tagi dena tagi avastha wedima lutraya NLP hadahana ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
1: මේ සමහර අඳුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා.
0: රීදා වයි බීට් එකිටර්

0: මම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න මෙක අපව

0: සාදම්බර හිමිකරුවෙකු වන්න. අදමම තන්න 0217 479 579.
1: නැවුනග නැති, වසවිස නැති, නැල්වත්ත කිරි, ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි, නැල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජු කරවන ගොවි බිමට කටිම, සූර්ය බල වතුර මෝටරය, ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්, අදම අවතන්න 0271 711 711.
3: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: කර ගේ මතක හිත රත්දන ආකස්මික පැතනාක
1: ඕල්ඩ් ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දිනවල දවල් එකේ

හවස දෙකයි විනාඩි 45 වෙලාව 0.7 0.3 93.5 93.7 ඒ මැසේජ් නම්බර් එකට පැස්සම අපිට ලක්කඩහගෙන ඉන්නවා කියලා අම්බලන්කොට ප්‍රියන්ත විජයසිංහ මැසේජ් එකක් එවලා තිබුණා. මම ආදරෙන් එකතු කර ගන්නවා. Thank you මැසේජ් එකක් එවුවට. ඊට පස්සේ ධනෝෂි වහිනවා කියලා මම ඉස්කෝලේ යන්න නැතු වෙන්නේ නැහැ කියලා තියනවා. යා හොඳයි යන්නේ නියමයි. අද ඉස්කෝලේ ගියදී කම්මිලි බබල කී දෙනෙක් ඉන්නවද මාව අහගෙන. හෙට වැසට ගමන යන්න ඕනේ. අයි බවන් අපිවත් ලස්සන සිද්ධුවකට එකතු කරගන්න කුමෙටවලින් ප්‍රියන්ත වගේ මැසේජ් එක වයිෆ් කාන්තේ ජයල කපුවත්තේ මාලනියක්කවත් සිද්ධුවකට එකතු කරගන්න කියලා තිබුණා. හිත හදන හිත සමසන කටහඬ අහන්න අහන්න තවත් ආස හිතන කටහඬ කියලා තියෙනවා. ජීවිතයට අවදන් දෙන කටහඬ හැමදාමත් අහන්න ආසාවෙන් ඉන්න කටහඬ කාගෙද අපේ චෝමිගේ කියලා තියෙනවා. මම බැලුවා වෙන කාගෙද කියලා. ප්‍රියා බණ්ඩාරගමෙන් වගේ මැසේජ් එකට බොහොම ස්තුතියි. අපි ලස්සර සින්දුවක් අහමු. අපි තින්නවා. අපි කියන්නේ කවුද? මෙන්න මේ අය. උඩගමින් ඉරන්ති කෙත්සරණේ ශාෂිනී කුසුමලතා මැණිකේ. අපි සින්දුවක් අහමු. Thank you. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. හයි ශාමියාකේ, කොහොමද වාටි තින් අපිට ලස්සර සින්දුවක් දෙන්න? සුරංග නන්දා, සමන්තිය අක්කා, ධනෂිකා, දල්රුක්ෂි, ශාලිකා, සතීෂ් චමිල අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. සුරණි හොරණ දෙකේන පුරින් අන්තිමට කොහොමරි නම මතක් වුණානේ. මම බැලුවේ කවුද කියලා. ඔයා එවලා තේරවා පෝස්ට් එකක් මොකද්ද මේ තියන්නේ. ජීවිතය කියන්නේ අසීමාන්තික හැලහැප්පීම්, අසීමාන්තික හිතරදීම්, අසීමාන්තික ඇදවැටීම් කියන සියල්ල දරාගෙන කිසිවෙකුට වෛර නොකර වැච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගෙන හිනාවෙලා තමන්ගේ ගමන යන එකට. ආන් ඒකට තමයි ජීවිතය කියන්නේ. වාත් කියනවා. වැච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගෙන හිනාවෙලා තමන්ගේ ගමන යන එකට.

0: කලම්
1: ඔයි බීක්ස් විත් චාම්
0: සතියේ දෙනවල දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔයි බීක්ස් විත් චාම්
0: ඒක තනි කරන අපේය හවස දෙකයි විනාඩියේ 55 වෙලාව අපි දෙක පැයෙන් අපි තුන පැයට යනවා තුනේ පැය ගැන අපි අන්තිම පැය ඒ පැය දෙත් මග නහර මුණ ගැහෙන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධය චන්දන මාරසිංහ.
1: ඇයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තමනි ප්‍රවෘත්ති යටේ NLB දනගතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනි දහනේ වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: මෙවසරේ ගතව කාලය තුළ ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා දහසකට ආසන්න සංඛ්‍යාවක් හිමි වී තිබෙනවා. ඒ නිෂ්පාදන ධීවර සේවා සහ ඉදිකිරීමතුරු අංශ වෙනුවෙන් නිෂ්පාදනංශයේ රැකියා හිමිකරගත් 90 දෙනෙකු ඒ දිනේදී කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. රැකියාලාභීන්ට පහසුවෙන් සහ ලාභදායී ලෙස විදේශගත වීමට අවශ්‍ය පහසුකම් ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. දේශපාලන ගැටලු නිරාකරණය සඳහා අදාළ නියෝජිතින් සමග සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාම පේවරගෙන තිබෙනවා. ඔහුට ඉල්ලා අස්වන ලෙසට මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ දැනුම් දී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් තවත් මන්ත්‍රීවරුන් 100ක් පමණ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කර තිබෙනවා. විරෝධතා පළකරන පිරිස සමග සාකච්ඡා කරන බව අගමැතිවරයා සඳහන් කළා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගේන්න ෆිල්ම් එක

හවස 3:30 වෙලා විනාඩි 3යි. 0.7, 0.3, 0.95, 0.97ට මේ පැයදෙත් මැසේජ් එකක් එවන්න පුළුවන්. All time bets it charming. අපි අපේ තුන්වෙනි පැය පටන් ගන්නවා.

හවස 3යි විනාඩි 12යි වෙලාව. එකලංග සින්දු දෙකක් අහන්න දුන්නේ කේ මට නේද? ප්‍රතිවිපාකේ විඳින්න වෙයි දන්නේ. මේ මැසේජස් ටිකේව ගන්න වෙලාව මදි වෙන්නේ නැහැ මං හිතන්නේ. අයබෝ වංචාමියෝ අත අසරි සම්පත් එනර මොළාගේ මැසේජ් එක. අකියනවා ජීවිතේ ගෙව ආදුර හැරේ බැලුවම පසු තැවෙන්නට දෙයක් නැහැ. ගත්ත තීරණ වෙන්ද සැපදුක සමබරයි අඩු වැඩිත නැහැ. හෙටක් වෙනුවෙන් අද මැරීගෙන තැවි තැවේ හිඳ පළක් නැහැ. හිතේ නිදහස සතුට සනසුම තරම් කිසිවක් වටින්නේ නියමයි. ස්තුතියි ලස්සන අදහසක් අපිත් එක්ක ෂෙයා කරගත්තට. හයි චෝමි, කොහොමද ඔයාට? හොඳින් නේද? අපිටත් හොඳටම වහිනවා කියලා තියෙනවා. කේක් එකක් හදන ගමන් කියලා අයියෝවා කිව්ව මට. හරි හරි, රසට හදන්නකෝ. ටීනා බාඳුරා කොඩිගාව එකතු කරගන්න. උෂිනිවත් අහන් ඉන්නවා කියලා තියෙනවා. මේ වෙලාවේ වැස්සෙන් කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. ඒකත් ඇත්ත. හයි චාමි, නව ගහ ඇල ඕසියස් ඇක්‍රෝකින් ඖෂධ රත් විට සින්දුවකට එකතු කරගන්න කියලා යත් මැසේජ් එකක් කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. හරි හරි, රසල් මහත්මයා රිප්ලයි එකක් කියලා තිබුණා. තැන්ක් යූ. චාමි අක්කා, දෙන්නකෝ අපිටත් සින්දුවක්. තලවතු කොට පොල් මෝටර් කඩේ, හරි නේද? අමිල, ඔයා එකතු කරගන්න. රොයල් ටෙස්ට් එකේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. මංගල සහ නාසි කියලා කෙනෙක් ඉන්නවාද? එයාවත් එකතු කරගන්න. තැන්ක් යූ මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ මේ කවුද මේ? අපි දෙන්නව ලස්සන සින්දුවක් දෙන්න. අලවපුර අපරල් එකේ ගෑනු දරිවියෝ ටික වැඩනේ. වෙවැස්සේ ආවද? ඒකම මත එනේ බොස්. පොඩක් ගැන සලකලා බලන්න ඕනේ. වැස්ස ගැල්ලමයි වැඩ. දර්ශනීය කුමාරතුංග පොඩ්ඩක් මේ බොනස් එකක්ම වැඩි වෙන කාලෙකට ඕවා ඉතින් හේතුවක් කරගන්න ඕනේ නේද? මේගොල්ලෝ ඒ පීඩාව විඳගෙන වැඩ කරන්නේ. අපි බොස්ට තැන්න ඕනේ. එක ගල් එන්නේ. චාමි, ගොඩ දවසකින් තමිල් සෝන් එකක් දුන්නේ නෑ නේද කියලා තිබුණා. ඇයියනේ දුන්නත් දුන්නේ දුන්නම බලමු මා සින්දුව කන්න දෙන්න. ඊට පස්සේ කවුද ඉන්නේ? ඉන්නේ පොල් ගහවලින් තුෂාරි රංජි අයියත් එන්න. සුරේකා එකතු කරගන්න. හසදරාත් අහගෙන ඉන්නවද? එකතු කරගෙන ඔයාලව සින්දුව කන්න දෙන්නද? මම මැසේජ් එකක් එවන්න නැතුව මාව අහගෙන ඉන්න කෙනෙක් නක්. මං කියන්නේ ඔයාගෙන. ඔයාට පුළුවන් මැසේජ් එකක් එවන්නේ 0.7 0.3 93 93 7 අපේ මැසේජ් නම්බර් එක. ඒ වගේම ලක්කඩ Facebook page එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න නේ, කම්මැලිකම ඉන්නේගේ. ඊට පස්සේ තියෙන all time bets එක අපේ post එකක්.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3:18යි.
2: වාර්තාපිට වාර්තා සම්බන්ධ කෝටි යටේ NLB දැනටහන එළතුරයි මුදියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්කම සම්පත තහනිදහනේ විලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොනින් ඉස් ඇලිට්.
1: හවස 3:19යි.

දවස 3 විනාඩි 25 වෙලාව තමිල් සවුන් එකක් ඕනේ කිව්ව නිසා මං ඉතින් දක්ෂයා නිසා කවර මේ ලස්සන සිද්දෝ මං හොයාගත්තා 0.7 0.3 0.5 0.3 0.7 අපේ මැසේජ් නම්බර් එක මේ මැසේජ් එක මුල්ලේරියාව දෙක සතුසිං අතෙන්නෝ මිස් කුමාරි යාපා සාල්තු වයියා සොරේකක්කා එල්ලෙසව ඇන්ටිවත් එකතු කරගන්න කියලා තියෙනවා තිස්ස රදවාගේ නමෝ එවලා නෑනේ මං නමෝ පරණ මැසේජ් එකක් කියවල තමයි හොයාගත්තේ මීට පස්සේ කල්පනාවෙන් එවන්න ඕනේ මැසේජ් එක හොඳද දැන් මේ අපි මෙහෙම කතා බහ කරලා සතුටෙන් ඉන්න වෙලා හිටියට දෙවෙනි දිස්ත්‍රික්ක කිහිපයකට බලපා තියෙන මේ ආපදා තත්ත්වයේ හේතුවෙන් එක මරණයක් වාර්තා වෙලා තියෙනවා කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ කොරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් තමයි මේ ආපදා මරණය වාර්තා වෙලා තියෙන්නේ. අයහපත් කලගුණ තත්ත්වයේ නිසා දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ක ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ අනුව ගත්තහම පවුල් 62කට අයිති පුද්ගලයන් 203 දෙනෙකු මේ වෙනකොට ආපදාවට ලක් වෙලා තියෙනවා. ඉන්පුත් ගලින් 17 දෙනෙක් සුරක්ෂිත මධ්‍යස්ථානයක රඳවා ඉන්නවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මෙට අමතරව නිවාස 39 ක් අර්ධ වශයෙන් හානියට පත් වෙලා තියෙනවා කියලා තාපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරලා තියෙනවා. ඒක නිසා පරිසබට වස්සවස්සාවේ කියලා නේද ගෙදරට වෙලා දොරවල් වහගෙන ජනෙල් වහගෙන හිටියා කියලා ආපදාවක් ඇතිවීමේ අවස්ථාව නැති වෙන්නේ නැහැ. ඒක නිසා බලන්න කල්පනාවෙන් ඉන්න ප්ලග් කරලා තියෙනවා නම් ස්විච් ඔන් කරලා තියෙනවා නම් ඔය අකුණු ගන්න වෙලාවල් අපිට කියලා අකුණු ගන්නන්නේ මේ සමහර වෙලාවට වැස්සත් නැහැ. ඒ තීටි ගමන් අකුණු ගන්නවානේ. වැස්සක පෙර නිමිති තියෙනවා නම් කෝකටත් පරිස්සමරින විශේෂයෙන් පුංචි දරුවෝ ගෙදර තනියෙන් ඉන්නවා නම් නේද? එයා ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඒගොල්ලන්ට උපදෙස් දෙන්න. මේ වගේ වෙලාවක ටීවී බලන්න එපා, රේඩියෝ අහන්න එපා. අපි රේඩියෝ කරනවා වුණාට අපිට ඔයගොල්ලන්ගේ ජීවිතේ වටිනවා. ඒක නිසා ඒ වගේ වෙලාවක රිස්ක් එකක් ගන්න එපා. අපිට අත බහිනවා කියලා පිළිමතලාවේ නිශාන්ත වික්‍රමසිංහ ඔය මැසේජ් එකක් කියවලා තියෙනවා. වයිෆ් ප්‍රියන්ති පුතා යසිදු දුව අමීෂව එකතු කරගන්න කියලා තියෙනවා. නිශාන්ත සහ ප්‍රියන්ති ඔය දිනට මම ආතරින් සුබ පතන්න ඕනේ. අද අපේ 14 වෙනි වැඩි නැනවසර එක කියලා තියෙනවා. හරි සතුටුයි මට. පුතා යසිදු දුව අමීෂත් එක්ක අපි ආතරින් එකතු වෙලා වදනට හැපි වෙඩට් ලයිෆ් කියලා ආතරින් ආශිර්වාද කරනවා. ඒ වගේම ජීවිතේ සතුටෙන් ඉස්සරහට ආතරණීයව ගලාගෙන යන්න පුළුවන් මේ කියලා අපි විශ්වාස කරන ඒ සතුට හැමදාම පවුල තියාගන්න සුබම වෙන්න ඕනේ හොඳද? ඊට පස්සේ අපි ටෙක්ස්ට් මැසේජස් බලුවේ නෑ නේද? වෙච්චර වෙලා 3:28 වෙලාව. මොකද කරේ කියලා මම මගෙන්ම අහගන්න ඕන වෙලාවක් මේ. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මීතනිය කමී උපනන්ද ඔයාගේ මැසේජ් එක. චාමි අදත් අපිට වහිනවා. අදත් හරිම සතුටින් අහන් ඉන්නවා කියලා තියෙනවා. මකන මුංගෙන් එච්.ටී. වසන්ත කුමාරයාගේ මැසේජ් එක. උතුම් දරදා සමුදු පිහිටෙන් පවතින අයපත් කාලගුණය ලක්වාසි ලෝකවාසී කාටවත් කරදරයක් සිද්ධ වෙන්න එපා කියලා නුවරින් සංජීව මැසේජ් එකක් කියලා ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. ඒක තමයි නේද? විපත් අවම වේවා, විපත් සිදු නොවේවා. හරි. මේ ලස්සන සින්දු අහන්න කැමතිය ඉන්නවද? ඔය ඉන්නේ හොඳ තරම්. ඒක නිසා අහන්න දෙන්න මමත් කල්පනා කළේ.

0: Lakhanda Radio ITN.
1: Havasa tonai vinadi 39.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ධන්නවත. තවම පාස් කරන්න ඕන නම් පොතක් ගෙවන්න, ෆිල්ම් එකක් බලන්න.

හවස 3:00 වෙනාදී 35 වෙලාව. දමිඳු ඔයාව එකතු කරගන්න කොහෙන්ද කියලා නැහැ හැබැයි මැසේජ් එකේ. ලක්කඳට කවදාත් ආදරේ අපිවත් එකතු කරගන්න. කොඩිකාර මෝටර්ස් දොඩංගස්ලන්ද හෙක්ටර් කොඩිකාර චාමර කොඩිකාර සම්දීපනී නිර්මලා ඔයාලව එකතු කරගන්න. Thank you message එකක් එව්වට. සේරුවවිල පැත්තට යනවා මං. කෙඩියේ සමරසිංහ පවුල හැමෝම එකතු කරගන්න කියලා message එකේ තිබුණා. සිතුම් පැතුම් මිතුබන සුබ සන්ධ්‍යාවක් වේවා කියලා තියෙනවා. අද මගේ ලොකු නංගිගේ 19 වෙනි බර්ත්ඩේ එක. එයාගේ නම දෙවුමි නිසංසලක්. හෂිනි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. හස්බන්ඩ් මනෝජ්ජත් එකතු කරගෙන නංගිට අපි ආදරයෙන් ආශිර්වාද කරනවා. දෙවුමි නිසංසලා හැපි බර්ත්ඩේ ටු යූ. හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනේ හොඳ. චාමි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කනම් පැල්ලේ චාන්දනි වගේ මැසේජ් එක දුබ චමිරිවත් එකතු කරගන්න. මාවත් සින්දුවකට එකතු කරගන්න පල්ලේ පොලින් අසංක වගේ මැසේජ් එක සින්දුවක් අහන්න දෙන්න. සුබසන්ධ්‍යාවක් මනු. කොහොමද ඔයාට ගොඩ දවසකට පස්සේ ඔයාව මැසේජ් එක ඔයාට මැසේජ් එකක් දාන්න තනු කොහොමද ඔයාම අතර නැගිට කරගන්න හොඳ. චාමි සුබ දවසක් වේවා. අපිට වහන් ඉන්න මෙයන් කොටින් ලස්සන සින්දුවක් දෙන්න දීපා ඔයාගේ මැසේජ් එක. දුව අපේ චතුනේ පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න. තව සින්දුවක් අහලා හිමීට එන්නම්. හිමීට එන්න වෙලාවක් නෑ, ඉක්මනට එන්නම්. තුනයි විනාඩි 36යි. මැසේජ් නම්බර් කොහොනේ? 0.7 0.3 93.5 93.7

0: FM 93.7 Lakhana Radio ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6176 479.
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: How is it going to be done?
3: විලාබ ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩි දුවන්න නම් මේක තමයි.

0: හොඳ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක්
3: All time beats with Chami.
0: Havasa tunai vinadi hatale sekai ne velavu. Aliya guta ananda agane innawa killa mata message ekak ewala thiyeno. Thank you. Subasandhavak Chami api thagane inne supun hangine gat heneng ela. ඔන්න තියෙන මැසේජ් එක. සුබදාසක් චාමි. මේ මැසේජ් එක කරුණාකරින් සෙනායා ඔයාව එකතු කරගන්න. මේ කවුද මේ? රත්නපුරේ තමරා කුමාරි. ඔයාව ආතරෙන් එකතු කරගන්න පරිස්සමට ඉන්න ඕනි. හොඳේ හොඳටම මැස්සනේ හොයටත්. ඊට පස්සේ අපි අලව පැත්තට යනවා. ගුණසිරි කෝල් හවුස් එක උපාලි වගේ මැසේජ් එක. පත්මිනී මිසින්නවා උදේ කුමාර සර් සමිතා සිසිර නිලන්ති සමන්ති ඇතුළු ලක්කධාන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. ලව කැකුලාවල රත්නා කහඳව සුනිලා ජයගනේ ස්වර්ණිව එකතු කරගන්න. ඊට පස්සේ ලව කොහලානේ ඡායකලනේ චිත්‍රානි මාධව කසුන් උපාලිව එකතු කරගත්තා. මේ කවුද? ඔයාගේ නම කොහෙන්ද හොයාගන්නේ? මාවතකම ඉඟුරු වත්තේ නේද? නම කොහෙන්ද තියෙන්නේ? අහලියකට සුමේද සහ අසංක බුලත් සිංහල සංජීව ඒ නම් ටික තියෙනවා මං කිව්වා. හරි, ඊට පස්සේ මැසේජ් එකක් එවනකොට විස්තර පැහැදිලි වෙවන්න හොඳද? ඒ තියෙන විදිහට ඔහා මැසේජස් එවලා තිනවා එතන පහක් විතර. නම් ටික හොයාගන්න ගියාම ටිකක් වෙලා ගියා. විරහ ගීත පෙළගැහෙන්නේ ඔය සිත තවමත් රිදිලද? එදා දුන්න මගේ සෙනෙහස ඔබේ සිතට මතෙවනාද කියලා චන්දිමහවත්ත පස්සාලෙන් ලස්සන අදහසක් කියලා තියෙනවා. ස්තුතියි තව

එකක් තියෙන එක කියවගන්න වෙලාව මදි වෙන්නේ අද. මැසේජස් සෙවලා තියෙන ඒ මැසේජස් අතරේ අමාරුවෙන් නම හොයාගන්න ගියම මට වෙලා යනවා. මම නම හොයාගෙන කියන්නම් අනේ පස්සේ. 3:43

හවස තුනයි විනාඩි 47යි. මං ආයෙම ආවා. නැත්නම් මේ මැසේජස් ටික කියලා ඉවර කරලා යන්න විදිහක් නැති වෙන්නේ. සරුසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක්. කසගල සමූහ ව්‍යාපාරයේ තේමාව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදම වැඩි කරලා දීලා අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන දහිත කම් විදේශීය ව්‍යාපාරයක් තමයි කසගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ. කසගල ග්‍රීන් සුපිරි වෙළඳ සල්චාලේ හරහා දැන් දේශීය පාරිභෝගික ඔබටත් නැවුම් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දේශීය සහ විදේශීය ශ්‍රී ලංකික ඔබට අපි ආදරෙන් ආරාධනා කරනවා ලාභදායි ආජන අවස්ථාත් එක්ක කසගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඊට පස්සේ සබ සන්ධ්‍යාවක් මාතා වෙද චාමර ලියනගේ තමක් මට මැසේජ් එකක් කියලා තිබ්බ දෙන්න මාතරෙන් එකතු කරගන්න. හයි ශාමී, කොහොමද? අපිට වයින්වා ආයෙත් ලොවෙත් නැති වෙන්න කියලා තියෙනවා. කොහොම වැස්සත් ඔයව අනිවාර්යෙන් අහනවා කියලා හංගලෙන් වසන්ත කුමාර සිරි මැසේජ් එකක් කියලා තියෙනවා. පරිස්සමට ඉන්න ඕනේ වුණාට. කහවත GTS සපයකේ අපිත් අහගෙන ඉන්නේ කියලා වාසනාවට මැසේජ් එකක් එවලා තියෙනවා. වාසනාව වේවා. Thank you. නෝ බේරබල හෙටි මුලෙන් අමල ප්‍රියජිත්ට එකතු කරගන්න කියලා තියෙනවා. වයිෆ් නිරෝෂ අමරසිංහ, පුතා සෙනුමිත දිනුලක, ලස්සන නමක් යට තියෙන්නේ. සුබසන්ධ්‍යාවක් චාමිනාගේ. මාත් ඉන්නවා අහගෙන. බණ්ඩාරගම ලංකා ප්‍රදීප් නේද? ලංකාවේ නෙවෙයි ඉන්නේ කියලා තියෙන්නේ. කොහේ ගියත් කොතන හිටියත් නේද අපි වහන්නේකට මගේ ගෞරවය ස්තුතිය වෙනුවෙන්. හයි චාමියක්කි, මම රමේෂා. ගොඩක් කාලකට පස්සේ මැසේජ් එකක් දැම්මේ. උනාට මාව හැමදාම ඇහුවා කියලා තියෙනවා. ඉස්කෝලේ වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වුණා කියලා තියෙනවා. කාරි නෑසඳ අද මැසේජ් එකක් ඇහුවානේ. වැසි වැටුණත් අපි අදත් ලක්කඩහනවා කියලා හොරණ මහින්ද කුමාර, ගගනේ උදාරා, මාලා, වඳුරබින් ඉස්සරු යමුණව එකතු කරගෙන සිද්ධාක් අහනවා කියලා කියනවා.

0: Lakhanda Radio ITN.
1: හවස 3 වෙනාඩි 52යි.
0: හැන්දෑවට එහෙම කන් ගොඩනෙන ශබ්ද.
2: මේක ගන්න. මොනවද අලෝ? සමුන්නර කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
1: හරි බබා, ඔබ ඇයි වරුණ ගම එනවා? ඔය ඔෆිස් එක ළඟ ඉඳන් ඉන්නවා.
2: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන් ගන්නම්.
3: මේ වෙලාව නම් පානේ.
0: FM 93.5. FM 93.7.
1: අයිබෝවන්. අර සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. FM 93.5 FM 93.7 ලකඩ Radio ITN.
1: හවස 3 වෙනාට 53 වෙලාව. හයි චාමි, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කසුම් කොරියාවෙන් මැසේජ් එකක් එවලා තියෙනවා. Thank you. යන්න කලින් කොහොමද අදත් මැසේජ් එකක් එවුවා නේද? චාමි අක්කේ උදේ ඉඳන් වහිනවා, දැන්වත් ටිකක් පායලා අපි ඔයාව අහගෙන වැඩව කියලා තියෙනවා. මේ මැසේජ් එක මාලී, චූටි, මැනි, චතුරිකා, රංගිකා, ශිරෝමි, චම්මි, චතු තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. අඹ මාලේ මාලේ ෆැෂන් එකේ යාළුවෝ ටිකනේ. හරි, මම ඔයාලව වාතරේ නිකුත් කරගන්න. ඊට පස්සේ මම බලට අක්කලා Facebook page එකට ගිහිල්ලා අද අපි post එකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අද මම අන්තිම මොහොතේ අනේ මේ post එක දැම්මේ. ඉච්චරට නේද වැඩ මට. කෑගල්ල මීදනිගම උපනන්දව ටොප් ගාලා මැසේජ් එකක් එවුවා. එකතු කරගන්න හොඳ. ආසරි සම්පත්. ඔකේ නවස්ස උනත් තම රාජකාරිය දේව කාර්යයක් කරගත් චාමියාට සුබ පැතුම් කියන ස්තුති. ප්‍රේමසිරි භංගමෝගේ එනකල් බලාපොරොත්තුෙන් ඉන්න කියලා තියෙනවා මං ඉතින් ආවා. ශාන්ත කුමාර, හයි චාමියක්කා, කොහොමද? ඉතින් මං ෆස්ට් ටයිම් තමයි කමෙන්ට් එකක් දාන්න කියලා තියෙනවා. Thank you. හෙටත් කමෙන්ට් එකක් දාන්න. එතකොට කුසුම් ඔයාව තාත්‍රින් එකතු කරගන්න. ආනන්ද කවිරාජ් කොහොමද? ආගෙන ඉන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. චම්පා කුමාරි, මිගහර පුතා, ලහිරු පුතා, භවන්ත පුතා, යහරා නවෝද්‍යතුව එකතු කරගන්නවා. දැන් කොහොමද? හොඳින්ද? ඔයාව ආතරින් මතක් කරනවම දිහාරා එස ජයසිංහ වැස්ස කියලා තියෙනවා මැසේජ් එකේ. අජිත මාමනල්ල, තැන්ක් යූ ඔයාටත්. කඹුරුපිටියේ මාලා, හයි කොහොමද ඉතින් කියලා මගෙන් අහලා තියෙනවා. මං හොඳින්. සුජීව මතුරංග, සුබදාහවලක් කියවට දැන් ඉතින් හන්දත් වෙලා මට යන්න වෙලාවත් වෙනවා. සිරි කුමාර, තැන්ක් යූ වගේ කමෙන්ට් එකට. තරුෂි බස්නායක, ස්තුතියි. පැට්‍රික් කරුණාපාල, ස්තුතියි වගේ කමෙන්ට් එකටත්. චන්දිමා, අපේ ගුණවර්ධන නැත්නම් හෙටත් රැස්ස කියලා තියෙනවා. මාපලගම ප්‍රියයි, ජේවාව තාතරෙන් එකතු කරගන්න. මම කමෙන්ට්ස් ටික විතරයි කිව්වේ. ලයික්ස් දාපු අයත් ඉතින් නේද, මං ආදරෙන් මතක් කරනවා. මම බලනවානේ සතුටින් මට ඒ ගැන. එහෙනම් ඉතින් යන්නද? මෙච්චර රැස්සක් වහිනකොට කොච්චර වැඩ තියෙද්දී උනත් මාව අමතක නොකර අහන් ඉන්නවා කියන්නේ. ඒ අහන් ඉන්නව මදියට මට මැසේජ් එකකුත් දෙනවා කියන්නේ. කොච්චර වටිනවද නේවාලා? හෙටත් වෙනම අපි මුණ ගැහෙනවානේ. දවල් එකට මේ පැත්තට එන්න මොන වැඩේ තිබුණාද? ගෙහින් එන්න සුබ දවසක්, පරිස්සමට එන්න. මම චාමිකා මනෝජිනී.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ විතරයි රටි සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වෙසක් සමයේ සැරසිරි සහ දන්සැල් සඳහා පොලිතීන් ප්ලාස්ටික් භාවිතයෙන් මලකින් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කළා. පහන් කූඩු ඇතුළු විවිධ සැරසිරි සහ මෙවලම් ආදී මෙන්ම තනි භාවිත කෝප්ප ආදී භාවිත කරන ආකාරය දැක ගැනීමට හැකිවන බවයි අධිකාරිය පවසන්නේ. පරිසරයට එල්ලවන බලපෑම අවම කිරීම වෙනුවෙන් ඒවා භාවිත නොකරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙනවා. හිස්බුල්ලා ඉලක්ක 40කට පසුගිය පැය කිහිපය තුළ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් ආරක්ෂකංශය සඳහන් කළා. ඒ දකුණු ලෙබනේ සිදු කළ මෙහෙයුම් අතරතුරදී මිසයිල් සහ රොකට් ප්‍රහාර එල්ල කරන මධ්‍යස්ථාන ඔවුන්ගේ ඉලක්කේ වී තිබෙනවා. දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් පැවතියද ඊශ්‍රායලයේ මෙහෙයුම් සිදු කරන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ඉන් සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව
1: කනට රහත හවස හතරට Evening Drive with Chamit and Chamit
2: සම අනුග්‍රහය
3: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: හතරයි විනාඩි හතයි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් වහන්න එකතු වෙන වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සීතල සුබ සන්ධ්‍යාවක්.
0: සීතල සුබ සන්ධ්‍යාවක්. ඒක මරු. මොකද
1: එක
0: දිගටම වහිනවා. කොමත් සීතලයි දැන් තෙමිලා ඉන්නේ. ඒක නිසා සීතල සුබ සන්ධ්‍යාවක් කියවට ප්‍රශ්නයක් නැහැ.
1: ඔව්.
0: ගොඩක් අය මේ අද වැඩට එද්දි ගොඩක් අය තෙමුණා.
1: හරි.
0: දැන් ගෙදර යද්දි ආයෙ තෙමෙනවා. හෙට සමහර විට වැඩට
1: එද්දි ආයෙ තෙමෙනවා.
0: එන්න බැරි වෙයි. අද දෙපාරක්ම තෙමිලානේ ගෙදර.
1: මමත් දැන් නැහැ. හොඳ මටත් එන්න බැරි වෙයි. හොඳ.
0: ඒක නට ඔයා උදේ පාන්දර ඉඳලා ලෑස්ති වෙනවනේ. පොඩි බ්‍රේක් එකක් දෙහරි එනවා කියලා මම දන්නවා.
1: හරි හරි
0: හරි. රයිට් එවනම් ඉවිනින් ඩ්‍රයිව් අපි ස්ටාර්ට් කරන්න යන්නේ රැස්සත් එක්ක.
1: ඉතින්
0: ලංකාවේ ගොඩක් ප්‍රතිවලට වහිනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. අඩු පීඩන කලාපය වර්ධනය වීමත් එක්ක කාලුබිනිකංශ කියන විදිහට මේ වැසි තත්ත්වය වර්ධනය වෙනවා තියෙන්නේ. ඊයේ පෙරේද ඉඳලම ටික ටික වැඩි වුණා වැස්ස. හැබැයි හෙට අනිත් දවෙනකොට මේක දිවෙනින් බැහැරට යනවා කියලා තමයි කියන්නේ. ඉතින් අද රාත්‍රියෙන් පස්සේ මේ තත්ත්වය ටිකක් අඩු වෙයි කියලා විශ්වාසයෙන් අපි බලාගෙන ඉන්නවා. මොකද මේක කොළඹට සහ ඔය සමහර ප්‍රදේශවලට ලොකුවට තදට දැනුනේ නැති වුණාට දිට්වා සුළු කුණාටුව ආපු වෙලාවේදී බැට කාපු මිනිස්සුන්ට
1: මේ ප්‍රශ්නයක් දැ
0: මේ පුංචි වැස්සත් ඇති
1: අනිවාර්යෙන්ම
0: බුරුල්ලෙච්ච පස් ටික ආයිමත් පහලට පහත් වෙන්න ගලාගෙන එන්න ඒ වගේම යන්තම් එලිලා වගේ තියෙන ගලක් තියෙනවනම් ඒක පෙරලෙන්න ලොකු වැසි ඕනේ නැහැ මේ වගේ වැස්සක් වුණත් ඇති. ඒක නිසා ඉතින් මේ මිනිස්සු හරි බයෙන් ඉන්නේ.
1: ඒ
0: නිසා අපිට මේ කරදරයක් නැහැ කියලා කවුරු හරි හිතලා අනේ ඕන දෙයක් කියලා කිව්වට එහෙම හිතන්න අපිට හිතක් නැහැ නේද? මේ වැස්සෙන් ගොඩක් වැටකන මිනිස්සු ඉන්න නිසා
1: පුංචි වැස්සත් ඇති.
0: ඔව් ඒක නිසා පොඩ්ඩක් එක දිගට වැහලා වැහලා වැහලා
1: ඔව්
0: කරදර කරන්න එපා. ප්ලීස්.
1: ඔයා වැස්සටද කිව්වේ?
0: හතරයි විනාඩි නවය වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ලස්සන සිද්ධාවක් අහන්න වඩත් මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා අද තව සහය අමාරු වෙනකම්.
1: WhatsApp එකට මැසේජ් එකක් එවන්න එහෙනම් 0743 935 0347 0357 93 5 93 7

0: try.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: හතරයි විනාඩි 22යි වෙලාව. මොකද කියන්නේ චාරු ගානක් හදන්න දෙමුදාද? කට්ටියට වැස්සේ.
1: ගානක් හදන්න.
0: වැස්සේ ඉන්න ගමන් ගානක් හදන්න දෙමුද?
1: හා. දෙමු.
0: මම මෙන්න මෙහෙම එකක් කියනවා.
1: හරි.
0: රයිට්. 20 එකතුව 20යි.
1: හරි.
0: එකතුව 20 එන විදියට ඉලක්කම් තුනක් යොදාගෙන එකතුව 20 හදා ගන්නවා.
1: ඉලක්කම් තුනක් යොදාගෙන එකතුව 20 කර ගන්න ඕනේ.
0: 20 කර ගන්න ඕනේ, right?
1: හරි.
0: ඉලක්කම් මෙන්න මේවා. ඉලක්කම් ටික ලියා ගන්න.
1: ඉලක්කණු දෙනවද?
0: ඉලක්කම් දෙනවා. මේවයින් ඉලක්කම් තුනක් අරගෙන තමයි, නම්බර්ස් තුනක් අරගෙන තමයි 20 හදා ගන්න ඕනේ. හරිද? 7.
1: හරි.
0: 8. 4. සහ 6.
1: 7 8
0: 4
1: 6.
0: තව තියෙනවා.
1: තව තියෙනවා.
0: 11. එතකොට 19.
1: හරි.
0: 17. ඔන්න ඉලක්කම් ටික.
1: අයියා
0: 8 තියෙනවා, 7 තියෙනවා. 4 තියෙනවා, 6 තියෙනවා. 11 තියෙනවා, 19 තියෙනවා.
1: හරි.
0: 17 තියෙනවා. අංක 5 තියෙනවා.
1: 5.
0: ඔව්. ඉලක්කම් මෙතන තියෙනවා, ඉලක්කම් 8ක්. හරිද?
1: 8යි.
0: ඉලක්කම් 8ක් තියෙනවා.
1: හරි හරි.
0: ඉලක්කම් 8ෙන්
1: 8 හදනවා.
0: 3ක් අරගෙන
1: හරි
0: 20 හදන්න ඕන. Right.
1: ඕන විදිහකට.
0: ඕන විදිහකට.
1: එකතු කරන්න පුළුවන්, අඩු කරන්න. එහෙම අවුලක් නැද්ද?
0: ඔව්, ප්‍රශ්නයක් නැහැ. ඉලක්කම් 3ක් අරගෙන අඩු කරන්න බෑනේ
1: නේද? ඔව් නෑ නෑ, මම එක තමයි.
0: එකතු කිරීම විතරයි.
1: කිව්වහම කටව ගැටේ.
0: අඩු කිරීමක් නැහැ. ඉලක්කම් 3ක් එකතු කරලා 20 හදන්න ඕන. මේ ඉලක්කම් වලින්.
1: හරි.
0: මං ආයෙ කියන්නම්. 7 8 4 6 11 19 17 17 සහ 5.
1: එකතුව 20යි.
0: එකතුව 20 වෙන්න ඕන මේකෙන් ඉලක්කම් 3කින්.
1: 3කින්. හරි.
0: රයිට්. ට්‍රයි කරලා බලන්න නිකන් ඉන්න ගමන් ඔය වැස්සට. ඒකක් හෙම් බිබී ඉන්න ගමන්.
1: මේ මොකද්ද මේ චමිත් අද දුන්නේ කියලා.
0: කෝපි එකක් බිබී ඉන්න ගමන්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න. එතකොට තේ එකක් හදාගන්නේ මොනවයින්ද කියලා.
1: විජේ තේකට ඉන්න ඔයාකාව ඉතින් ඔයාට බලංකම තියෙනවා හොඳ කහට රහට තේ එකක් හදාගන්න. විජය තේ ඔන මිලදී ගන්න. විජය තේ කුඩුවකින් හදාගන්න තේ එක ඉතින් රසයි පාටයි සුවඳයි මේ හැමදේම තියෙනවා. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. ඔයාට විජය කියන නිෂ්පාදන ගන්න පුළුවන්කම තියෙනවා.
0: එතකොට කෝපි එකක් ගත්තත් එහෙම තමයි.
1: විජය කෝපි.
0: විජය කෝපි. එතකොට හැන්දෑවට රහට කෑම වේලා හදාගන්නකොට අද හිතුණා නම් ඔයාට නූඩ්ල්ස් අද කන්න ඕන. දෙවියන්සකටත් එක්ක නූල්ලයක් අමවද කියලා හිතනවනම් ගෙදර ගෙනින් තියෙන්න ඕන මේනකොට නූල්ලයක්. එහෙම නැත්නම් හස්බන්ඩ් දැන් වැඩ ඇරලා ගෙදර එන වෙලාව නම්
1: විජේ නූල්ස් එකක් ගේන්න.
0: අන්න නියම ටෝන් එකකින් ආවා.
1: අපිට අත්දැකීම් නැතිනවනේ මේ බදන්නෝ.
0: දන්නවනේ. ගෙදර ඇහෙනවනේ කියනවනේ. තාත්තට එහෙම කියන ඇහෙනවනේ.
1: ඒ නිසා දන්නෝ.
0: විජේ නූල්ස් එකක් අරන් එන්න. එනකොට වාණාවත් කවන්න විජේ නූල්ස් එකක් වන්න.
1: ඒමනේ කියන්නේ.
0: ඉතින් හදාගෙන රස බලන්න කට්ටිය එක්ක පවුල හැමෝමත් එක්ක විජේ නූඩ්ල්ස් ඇතුළු නිෂ්පාදන පෙළක් තියනවා ගන්න. රහට හදා ගන්න පුළුවන්.
1: රහට කන්න පුළුවන්.
0: ඒ වගේම තමයි ඔයා ව්‍යවසායකෙක් වෙන්න හීන දකින්නවනම් ඒකට මග පෙන්වන්න තවම කෙනෙක් හොයා ගන්න බැරි වුණා නම් ඔන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් වලට උදව් කරන්න සූදානම් ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන ගියපෝ ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතර විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් වගේම අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔවුන් තුළ කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් තියෙනවද කියලා ඔබටම තේරෙනවා මේ කියන දේවල් වලින්. ඉතින් ඒ නිසා දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
0: වීමලු කර ගහගෙන බාල්දිවල දාගෙන වී ගොඩපු කාලේ දැන් ඉවරයි. දැන් බොහොම පහසුවෙන් තමන්ට ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න වී කොටන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න මන හැකියාව තියෙනවා. ඩෝමා වී කිටිමේ යන්ත්‍රයක්, එලිවේටර් යන්ත්‍රයක්, කණු දෙක එලිවේටර් යන්ත්‍රයක් ගත්තොත් ඒ වගේම පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න ඕන අයට වී සම්බන්ධව නැත්තම් සහල් සම්බන්ධ ව්‍යාපාරයක් ස්ටීම් බට්ටා මැෂින් එක තියෙනවා.
1: ඒ වගේම තමයි ඩෝමා ඉවත් කිරීමේ යන්ත්‍ර කැඩුන සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මෙන්න මේ විදිහේ සහල් ආශ්‍රිතව කරන ඕනම ඔයාට ව්‍යාපාරයක් කරනවා නම් ඕනම ව්‍යාපාරයක් ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සමග එකතු වන්න නොම්බර 31 ඇල්හේන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එම නැත්නම් කතා කරලා සම්බන්ධ කරගන්නත් පුළුවන් 01176779 579
0: 4 වෙනාඩි 27 වෙලාව

0: Lakhanda Radio ITN
1: Sri Lanka api marate hondama te dallaka rasaya gunaya den obadat
2: sihin hedathi nirogimat lassana sirurakata vijaya green tea
1: prabodhamat jeevithayakata vijaya black tea
2: obage jeevitha kalayat ekuk karana vijaya green tea bag saha black tea bag
1: novinaswana rasavatma rasaya
2: vijaya green tea saha black tea
1: vijaya products අපේ රසය රටේ සැමට
3: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
4: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනඩ තහන එළතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තහන ඉදහලේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
8: ආව් නියමයිනේ

0: හවස 4යි විනාඩි 36යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ඔය අයියා මේ අක්කගේ ලෙක්චර් එකේ රුණට පස්සේ මේ අක්කගේ පස්සෙන් ගියේ නැද්ද? ආ ඒක තමයි මම දැක්කේ.
1: විසේකාරේ
2: ලස්සනයිලා. ඊට හොඳ මිනිස්සු කොහොමද ලස්සනයිද? දැන් එතකොට මේ ඔය බක පණ්ඩිතයෝ උන්ට මොකද? ආ සර් කන්නඩියක් ඉස්සරහ ගිහලා බලන්න. එතකොට මෙන්න.
1: විසේකාරේ සත්‍ය දින පහෙම රාත්‍රී නවයට ITN බලන්න.
3: Your mind is Lakhanda, Evening Drive.

0: හතරයි විනාඩි 38යි වෙලාව. පවතින වැසි තත්ත්වයට එක්ක විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන් සඳහා විශේෂ පණිවිඩයක් ලබා දීලා තියෙනවා අධිවේගී මාර්ග. වෙතින් විශේෂයෙන්ම මේ පණිවිඩයෙන් කියන්නේ දැන් දහවල් කාලයේදීත් අඳුරු බවක් තියෙනවනේ, මේ වැස්සත් එක්ක අඳුරක් තියෙනවනේ, වැහි අඳුර කියන්නේ. ඉතින් ඒ නිසා ඉදිරිපස විදුලි ලාම්පු නැත්නම් විදුලි පහන් දැල්වාගෙන
1: ගමන් කරන්න
0: කියලා කියනවා. ඉස්සරහ ලයිට් දාගෙන යන්න.

0: වේග සීමාව අනුගමනය කරන කියන මතක් කිරීමත් කරනවා. ඉතින් විශේෂයෙන්ම 5 කිලෝමීටර් 60ක වේග සීමාව තමයි මේ වහින තත්ත්වයන් එක්ක වැසි තත්ත්වයක් එක්ක ගමන් කරන්න ඕන රියදුරන්. ඒ අනුගත වීම එක්ක අධිවේගී මාර්ගය භාවිතා කරන්න කියලා තමයි විශේෂයෙන්ම දැනුවත් කරන්නේ. මොකද මේ අපි දන්නේ සමහර වෙලාවට නිින්ද යන්න පුළුවන්. ටිකක් මේ අඳුරත් එක්ක නිින්ද යන්න පුළුවන්. ඒ වගේම පාර හරියට නොපෙනී යන්න පුළුවන්, ලිස්සන්න පුළුවන් වේගින්
1: ගිහිල්ලා.
0: මේ කන්ඩිෂන්ස් ඔක්කොම ගැන හිතන්න ඕන. ඒ නිසා ඒ හැම දෙයක් ගැනම හිතලා ටිකක් වේගය අඩුවෙන් යන්න. අධිවේගී මාර්ගය කියලා යන්න ඕන කියලා නෑ මේ වෙලාවේ. එයාලම කියනවා, බලධාරීන්ම කියනවා 5 කිලෝමීටර් 60ක වේගෙන් යන්න කියලා. ඒ නිසා ඒ දේවල් ඒ විදිහට ගමන් කරනවා නම් අනුගමනය කරන්න කියන පණිවිඩය අපි දෙනවා. අනුතුරු කරගන්නේ නැතුව.
1: ඔයාගේ ආරක්ෂාවනේ වෙන්න ඕනේ.
0: අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මේ අධිවේගී මාර්ගය නෙවෙයි ඕනම මාර්ගයක මේ දවස්වල යනවා නම් වහින තත්ත්වයක් එක්ක
1: අධිවේගී මාර්ගය වගේ යන්න එපා.
0: ඔව්, අධිවේගී මාර්ගවල යන විදිහට ටිකක් පාරේ කොහොමවත් යන්න එපා. පරිස්සමින් යන්න, ගෙදර යන්න ඕන කියලා හිතාගෙන, මගදී හොස්පිටල් යන්න ඕන කියලා
1: හිතාගෙන
0: යනවා නම් ප්‍රශ්නයක් නැහැ.
1: ඔව්,
0: ඔඩ ඒත් පරිස්සමෙන්. මොකද මේ අනිත් පැත්තෙන් එන මිනිස්සු එහෙම හිතාගෙන ඉන්නේ නැහැ
1: නේ. නෑ නෑ, මම මේ හොස්පිටල් යන්නේ කියලා.
0: මම යන්නේ හොස්පිටල් යන්න හරි හිතාගෙන කියලා ගියාට කමක් නැහැ. අනිත් පැත්තෙන් එන මිනිස්සු එහෙම හිතාගෙන නැහැ.
1: නෑ,
0: යාළුවට ගෙදර යන්න දෙන්න.
1: ඔව්
0: ඔව්, ඒක නිසා පරිස්සම යන්න මේ වෙලාවේ හැටියට. හරි, 4:46 වෙලාව. කවුද සිද්ධාක් අහන්න? එතකොට අපේ ප්‍රශ්නෙට උත්තර දීලා මැසේජ් කරලා තියෙන කවුද කියලා බලමුද. ටක් ටක් ගා.
1: කවුද ආර මුලින් මොදේ?
0: මට දෙන්න ප්‍රශ්නෙට උත්තර දීපු කට්ටිය කවුද කියලා.
1: ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවා මහින්ද කුමාරා, එතක මතලවතු ගොඩින් වින්ද්‍යා. ඊට පස්සේ බණ්ඩාරගමේ ප්‍රදීප් මැසේජ් එකක් දාලා තියෙන උත්තරේ හරි උත්තරේ.
0: මොකක්ද හරි උත්තරේ කියන්න බං?
1: හිනාද අපි?
0: ආ කියන්නකෝ එකක්.
1: දැ.
0: එකක් කියන්නකෝ එකක්.
1: 7යි 8යි 5යි 1ට එකතු කරාම 20යි.
0: දැන් ඔය උත්තරේ විතරක් තියෙන්නේ?
1: නෑ නෑ නෑ,
0: තව උත්තර තියෙනවා.
1: තියෙනවා.
0: තව උත්තර තියෙනවා. අංක ටික අපි පොඩ්ඩක් කියමුද?
1: හා හා කියමු.
0: අංක ටික ඔයා කියනවද මං කියනද?
1: ආවා කිය.
0: මේ මම අංක ටික වෙන්නේ මෙන්න මේ විදියට. අපි කිව්වේ 20 හදන්න කියලා. 20 මේ අංක තුනක එකතුව 20 වෙන්න ඕනේ.
1: ඔව්.
0: මේ අංක වලින් අංක 7 8 4 6
1: 11
0: 19 17 සහ අංක 5. 7 8 4 6 11 19
1: 17 5.
0: මේ අංක 8න් අංක 3ක් එකතු කරගෙන.
1: හරි.
0: අංක 20 හදන්න ඕන. එකතුව 20 වෙන්න ඕන. ඉලක්කම් 3යි ගන්න පුළුවන් මේ සෙට් එකෙන්. අංක 8න් ඉලක්කම් 3යි. දැන් එක සෙට් එකක් අරගෙන 20 හැදුවා.
1: හැදුව හැදුව හැදුව.
0: මොකද්ද? 7
1: 8
0: 7 8 5 එකතු කරලා
1: 20යි.
0: 20යි කියලා කිව්වා.
1: ගොඩක් අය ඒ උත්තරේ තමයි දාලා තියෙන්නේ.
0: ඔව්, මේ උත්තරේ විතරයි කියලා හිතාගෙන ඉන්නව නම්
1: එහෙම නෑ.
0: ඔක්කක් කරගෙන තව සැරයක් වෙනත් විදි උත්තරයක් හොයන්න පුළුවන්ද කියලා බලන්න. try කරන්න. අපිට message එකක් එවන්න, comment කරන්න. 0.7 0.3 0.3 5 0.3 7 අපේ WhatsApp number එකට. තව කවුද ඉන්නේ? message කරවයි.
1: ඊට පස්සේ අපිට සින්දුවක් කියලා තමයි message එකක් දාලා තියෙන පාත්‍රිකුණා මලෙන් තමයි message එක එන්නේ. වසන්ති මේ වෙලාවේ අපි වහගෙන ඉනවා කියලා තියෙනවා. මහත්ය රංජි, දුව ශහානි, පුතා නිශාන්, චුරිදොනි, එනාර, අක ගෞතමි, මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙන සින්දුවකට. ඒ දෙකම බොයගොඩ පැත්තේ මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉනවා කියලා message එකක් දාලා තියෙනවා. සුමන ඇතුළු යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තමයි message එකේ තියෙන්නේ. එතකම කොරියාවේ ඉඳන් චින්තක message එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට මේ වෙලාවේ එකතු කරගන්න කියලා.
0: 4:43 වෙලාව.

0: හවස 4යි විනාඩි 50යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් වහන වෙලාව. ගෙදර යනකොට අපි ගෙදරට ඕන කරන බඩු ටික අරන් යනවා වගේම අපි අපේ පුරුද්දක් තියනවා ටිකට් එකක් ගන්නවා කියන එක
1: නේද?
0: අපි පුංචි රුපියල් 40ක් වියදම් කළා.
1: හහ්
0: ටිකට් එකක් ගන්න මේක පුරුද්දක් විදිහට ගන්න සමහර අය ඉන්නවා. ඒක කියන්නේ අර
1: ගන්න ඕනේ නැහැ වගේ.
0: බත් කනවා වගේ.
1: හහ්
0: බත් කනවා වගේ.
1: හරි.
0: ටිකට් එකක් ගන්න පුරුද්දක් කරගත්ත මිනිස්සු ඉන්නවා ලංකාවේ.
1: ඔව්.
0: ඉතින් ඒකෙන් විශේෂයෙන්ම දැන් මේකෙන් ඇත්තටම මේ අපිට වාසියක් සමහර වෙලාවට වාසනාවක් නොලැබෙන්න පුළුවන්. හැබැයි එකෙන් රටට දෙයක් වෙනවා කියන විශ්වාසයක් තියෙනවානේ. අන්න ඒකත් එක්ක තමයි මිනිස්සු බය නැතුව, ලෝභ නැතුව ටිකට් එකක් ගන්න. මහජන සම්පත කියන්නේ ඒ වගේ මිනිස්සුන්ට ලොකු වාසනාව අරගෙන ආපු, කෝටි ගණන් දීපු වගේම රටටත් අනිත් පැත්තෙන් සේවයක් සලසපු ටිකට් එකක්.
1: ඉතින් රටට සේවය සලසනකොට රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපන රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ මුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නට ඔන්න මහජන සම්පතට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වාට මතක් කරන්න ඕන, විශේෂයෙන් කියන්න ඕන, මේ වර්ෂයේ අද වෙනකොට 7 වන සුපිරි ත්‍යාගලාභිය ඔන්න මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් වාටත් පුළුවන්කම තියෙනවා කෝටි 2ක සුපිරි ත්‍යාගක ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගක වගේම ලක්ෂය ත්‍යාග වැඩි වැඩියෙන් දිනා ගන්න ඔන්න ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්කම තියෙන. ඒකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ඔන්න මහජන සම්පත ලොතරැය මිලදී ගන්නවට පුළුවන්කම තියෙනවා.
0: වගා බිම සරුසාර කරගන්න වතුර කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. වතුර ටික මේ කාලේ වැස්සෙන් ලැබුණට පායන කාලෙට, පැවුම් කාලෙට වතුර ටික සපය ගන්න කොහොමද කියන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.
1: ඉතින්
0: ඒකට අපි මෝටරයක් දාලා වතුර ගන්නව නම් ලොකු වියදමක් දරන්න වෙනවා විදුලි බිලට. ඉතින් මේ විදුලි බිල ගෙවන වියදම ගියාට පස්සේ අපිට වගාවෙන් නැති ලාභයකුත් නැහැ. මොකටද මේක කරේ? ලයිට් බිල ගෙවන්නද වගා කරේ කියලා
1: අපිට හිතෙනවා.
0: තේරුමක් නැහැ. ලයිට් බිල ගෙවන්න අපි වගා කරන්න ඕනද?
1: ඔව්. කියපාරත් බැලුවා, මේ පාරත් බැලුවා, හරි ගියේ නැහැ කියලා හිතුවා.
0: අපි වගා කරන්නේ සාමාන්‍ය මොන හරි අපිට දෙයක් කරගන්නනේ. වගා කළා ඒක විකුණලා ආදායමක් කරගෙන අපිට මොන හරි දෙයක් කරගන්න.
1: අපි ඒ සල්වලේ ලයිට් බිල
0: ගෙවනවා. අපි ලයිට් බිල ගෙවනවා. ප්‍රශ්නයක් නැහැ. සල්ලි ගන්නවා, වගා කළා, ලයිට් බිල ගෙවනවා, ඉවරයි.
1: ඔව්.
0: ඊළඟ සැරේ ණය වෙලා වගා කරනවා, ආයි ආදායම ගන්නවා, ලයිට් බිල ගෙවනවා. ඕක තව දුරටත් කරනවද? ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන සූර්ය ශක්තියෙන් පවනක් අඩගෙන මේකෙන් වතුර ටික ගන්නවද?
1: ඔව්. අනිත් එක අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී භූමි ලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ඩීප් ටෙක් ආයතනෙම සිද්ධ වෙන සූදානම්ෙන් ඉන්නේ. ඒ නිසා අසන සරු කරගන්න, පිරවැය අඩු කරගන්න ඕන අපේ ගොවි මහතුන්ට තියෙන හොඳම විසඳුම තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් ගන්න එක. ඉතින් මේ නම්බර් එක මතක තියාගෙන ඩයල් කරගෙන ඕන කතා කරලා ඩීප් ටෙක් ආයතනෙ සම්බන්ධ කරගන්න. 071 711 711 කතා කරන්න.
0: කෑමට දෙයක් හදාගන්න, රසට රසට රසට, කටට රසට කෑම දෙයක් හදාගන්න. කෑමට දෙයක් හදාගත්තට කටට රස විතරක් තිබිලා මදි. ඒක කෑවට පස්සේ වතුර තිබහනම් හැම වෙලේම දිව ගිලෙන්න යනවා. අම්මෝ වතුර ටිකක් ඕන කියලා කවුරුර කී කියනනම් හදාගත්ත කෑම ටිකෙන් වැඩක් නැහැ. රස වුණාට වැඩක් නැහැ. උගුරෙන් පල්ලෙහාට ගියාට පස්සේ මේක වසවිස නම් තියෙන්නේ ඇඟට හොඳ නැත්තම්.
1: රසකාරක නම් තියෙන්නේ.
0: පිලි මොනවාද ඔය පිළිකාකාරක මේ දේවල් තියෙනවා කියලා කියනෝනේ සමහර මේ රසකාරකවල. ඉතින් ඒ දේවල් නැති පිරිසිදු පිළිවෙලකට රසවත්ව ගුණදායි පෝෂ්‍යදායි විදිහට කෑම වේලක් හදාගන්න ගෙදර ගෙනින් තියාගන්න විජේ නිෂ්පාදන.
1: ඉතින් ආට පුළුවන් ඕනම කැමක් කට රසට හදාගන්න ඕන නියම කුළුබඩු ටිකේ ඉඳලා අවශ්‍ය කරන සීලම නිෂ්පාදන වට විජය නමින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. යන ළඟම තියෙන සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, නැත්නම් ආගේ ළඟ තියෙන පුංචි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. විජය කියන නම වරදින්නේ නැහැ. ඒ නිසා ගන්නකොට හැම නිෂ්පාදනයක්ම ආගේ කැමට එකතු කරගෙන නිෂ්පාදන ගන්නකොට විජය කියන නමින්ම ගන්න මතක තියාගන්න.
0: 4 වෙනි විනාඩි 54 වෙලාව.

0: Radio ITN.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනතේ තහනම් නිරතුරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර වහරගම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
0: රීතා Live, beat, it could mix better.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
3: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
0: සුබ සන්ධ්‍යාවක් හවස 5 දන් වෙලාවට

0: දවස් 5යි විනාඩි 4යි වෙලාව. අපිට ප්‍රශ්නයක් ආවහම සමහර වෙලාවට අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අර සරල කරගන්න බලනවා.
1: හරි.
0: ප්‍රශ්නේ විසඳ ගන්න කලින් සරල කරගන්නවා.
1: ඔව්.
0: විභාගෙදී වුණත් එහෙමනේ.
1: අපිට පුළුවන් තරම් සරල කරගන්නවනේ අපි.
0: සරල කරනවා කියන්නේ පුළුවන් තරම් සරල කරලා අන්තිමට අතහැරලා දානවා. ලියන්න අන්තිමට කරන්නේ ලියන්න නැතුව අතහැරලා
1: දානවා. සරලම කරලා දානවා.
0: සරලම කරලා දා ගන්නවා. ඊළඟට බිඳුවක් එනවා සරල විදියට.
1: අපි හරි සරලයි.
0: ඒක අපි මේ වගේ
1: තැන්වලින්
0: හරි කියන්නද ඒක නෙවෙයි. අපි ප්‍රශ්නයක් හරි සරල කරගන්න බලනවා. ප්‍රශ්නයක් ආවා. අපිට ගුරුවරු ගන්න තියෙන එහෙමයි.
1: හරි.
0: පුතා ලොකු ගණිත ගැටලුවක් ආවදින් කටු වැඩකොලයක් ගන්න.
1: ඔව්.
0: අරගෙන මේක ලියන්න.
1: උල්ලිච්ච පන්සලක් ගන්න.
0: උල්ලිච්ච පන්සලක් ගන්න. අරගෙන ලියන්න. රූප සටහනක් ඇඳ ගන්න.
1: හරි.
0: අපිට කියනෝ මොනවාද? පුංචා අපි අර පහුවිදස් ප්‍රශ්න උතවේ. මාගේ නෑ පියුමිගේ දුව.
1: හා
0: මාගේ බිරිඳගේ දුවගේ අම්මා නම් පියුමි මාගේ කවුද වගේ.
1: අපි අහුවන සෑහෙන ප්‍රශ්න.
0: මොලේ ගැට ගැහෙන ප්‍රශ්න, සමල ගැට වෙන ප්‍රශ්න අහුවට පස්සේ ඔක කියන බිට ගුරුවරු කියන්නේ
1: පියුමිව අඳින්න.
0: ප්‍රශ්නේ සරල කරගන්න. රූප සටහනක් අඳගන්න. පියුමි අඳින්න.
1: හරි.
0: අම්මා අඳින්න.
1: හරි.
0: මම අඳින්න.
1: දුව අඳින්න.
0: දුව අඳින්න.
1: හරි.
0: දැන් ඊතල වලින් මෙයා මෙයාගෙන මෙයා මෙයාගෙන මෙයා කාගේද කියලා
1: හොයාගන්න.
0: හොයාගන්න. හරි ලේසි මේවා. තේරුම් ගන්න.
1: හා
0: හරිම සරලයි.
1: ඔව්.
0: මේක
1: බෑරුම්ම ගන්න එපා.
0: බෑරුම්ම ගන්න එපා. හරි සරලව ගන්න.
1: පුළුවන් තරම් සරලව ගන්න.
0: සරලව ගන්න. එතකොට මේක ප්‍රශ්න විසඳන්න ලේසි.
1: ඔය
0: එක සරේට මෙහෙම හිතාව තමයි කියලා කියනවා.
1: ඔව්.
0: දැන් මේ ළමයි මේක ඉගෙනගෙන තියෙනවනේ.
1: ඔව්.
0: ඉතින් ශිෂ්‍යත්ව විභාගෙ ලියපු පොඩි කොළු ගැටයකින්.
1: හරි.
0: ශිෂ්‍යත් විභාග කියන්නේ ඕනේ නැහැ. ඒක හරිනේ.
1: ඔව් ඔව්. කරි විභාගය.
0: අපි ඉතින් වාර විභාගෙ.
1: හරි.
0: වාර විභාගෙ ලියපු පුංචි කුළු ගැටුවකින්. තාත්ත අහන ප්‍රශ්නයක්. පුතා මේසරේ කොහමද ලකුණු?
1: හා.
0: ලකුණු කොහමද විභාගෙ පාස්ද කියලා අහනවා.
1: හරි.
0: විභාගෙ පාස්ද? ලකුණු කොහමද?
1: මාර වැඩි.
0: කියලා අහනවා.
1: හරි.
0: ඊට පස්සේ මේ දැන් පුතා තාත්තට උත්තර දෙනවා මෙහෙම. මේ අර මේ තාත්ත දන්නේ නැහැ අපි ටීචර්ගේ පුතත් ලිව්වනේ විභාගේ.
1: හා
0: හා හා. එයා ෆේල්ද?
1: හා දෙයියනේ ටීචර්ගේ පුතා.
0: ටීචර්ගේ පුතා ෆේල්.
1: හරි.
0: තාත්ත දැන් අහනවා. හරි. මං අහන්නේ ආපස්ද?
1: හා.
0: මට ලකුණු කොහමද?
1: හරි.
0: තාත්ත දන්නවද? අපේ පන්තිනවල මගේ හොඳම යාළුවා ඉන්නේ. අර රුචිර.
1: හරි.
0: රුචිර රුචිරගේ තාත්තා ඉංජිනේරනේ.
1: හා.
0: රුචිරත් ෆේල්. රුචිරත් ෆේල්නේ.
1: අපෝ දෙයියනේ.
0: ලකුණු නැහැ. 50ටත් අඩුයි කියලා කියනවා.
1: හරි. කොහෙද මෙයාගේ ලකුණු නැද්ද?
0: තාත්තා අහනවා.
1: හා.
0: හරි දැන් ඔයා ඔයාගේ ලකුණු කොහමද?
1: හරි.
0: ආ විභාගේ පාස්ද?
1: ඉතිරනේ
0: ෆේල්.
1: ඒකනේ.
0: මෙයා කල්පනා කළා. අර මේ අපේ මගේ අනිත් පැත්තේ පන්තියේ ඩෙස් එකකින් ළමයා.
1: හරි.
0: එයාගේ අම්මා ටීචර්.
1: හා හා.
0: තාත්තා ප්‍රින්සිපල්.
1: හරි. එහෙනම් පාස්ද?
0: එයාත් ෆේල් නේ තාත්තේ මාර වැඩි.
1: අයියෝ. එයාත් ෆේල්.
0: එයාත් ෆේල් නේ. මාර වැඩි කියන්නේ.
1: දැන් මෙයාගේ ලකුණු ඇත්තම නැද්ද?
0: කියලා කියනවා.
1: හරි.
0: තාත්තා දැන් තද වෙලා හුදෙකලා.
1: ඔව්.
0: තාත්තා අහන්නේ රුචිරගේ ලකුණුවත් එහා පැත්තේ ඩෙස් එකේ ළමයාගේ ලකුණුවත් නෙවෙයි තාත්තා අහන්නේ. මගෙන් දැන්
1: ගුටි කන්න එපා.
0: යකා මගේ අවුස්ස ගන්න එපා. මගේ අත ඔයාගේ ඇඟට ලං කරගන්න එපා. මං ඇහුවේ පුතා.
1: ඔව්.
0: පැහැදිලිව අහගන්නවා.
1: හරි.
0: මං ඇහුවේ පුතා ඔයාගේ ලකුණු කොහොමද? ඔය විභාගේ පාස්ද?
1: ඔව් තාත්තේ.
0: කියලා විතරයි කිව්වේ.
1: හා හා.
0: ඔව් තාත්තේ කියලා කිව්වද කියලාද හිතන්නේ?
1: ඇයි?
0: තාත්තේ.
1: තින්
0: රුචිරත් අච්චර අම්මයි තාත්තයි ප්‍රින්සිපල් වෙලා.
1: හා.
0: ෆේල් නං.
1: ඔව්.
0: එහා පැත්තේ ළමයාගේ තාත්තා ඉංජිනේර වෙලා ෆේල් නං. මම පාස් වෙයි කියලා තාත්තා හිතනවාද? මම මේ සරල කරලා තාත්තට වේදනාව අඩු වෙන්න තමයි මේ දේවල් කිව්වේ.
1: අරයත් ෆේල්, මෙයත් ෆේල්. ඉතින් මම පාසෙන්න කොහොමද?
0: කොල්ලා තියරිය හොඳටම අවබෝධ කරගෙන.
1: ඒකරි අපිටයි වැරදුනේ.
0: ප්‍රශ්නයක් ගැටලුවක් ආවහම ඒක සරල කරගන්න ක්‍රමය. ටීචර් කිව් දෙප ඒ තියරිය
1: හරියටම යදාගෙන තියනවා.
0: හොඳටම අල්ලගෙන තියනවා. හැබැයි 5 විනාඩි 8යි වෙලාව.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6679 579.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අවසපහයි විනාඩි 21යි වෙලාව. අපි හවු ප්‍රශ්නයට මාට WhatsApp message කරන්න පුළුවන් වගේම අපේ Facebook page එකට ගිහිල්ලත් comment කරන්න පුළුවන්කම තියෙනවා නේද?
1: ලක්කඩ අපේ official Facebook page එකට ගියොත් එහෙම ආට බලන්නකම තියෙනවා. Follow කරලා like එකකුත් දාලා අපේ post එක තියෙනවා අදහව ප්‍රශ්නේ. ඔන්න ඒකට comment එකක් දාලා හරි උත්තරේ දෙන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා.
0: අපිට ගොඩක් අය comment කරලා තිබ්බා ප්‍රශ්නෙට Facebook එකේ නුත් ඒ වගේම WhatsApp එකේ නුත්. අපි කියමුද පොඩ්ඩක් කට්ටිය කවුද?
1: WhatsApp එක පැත්තට ගියොත් එහෙම WhatsApp එකෙන් අපිට තලබත්තු ගොඩ ඉඳන් විඳ හරි උත්තරේ දාලා තියෙනවා. එතකොට අංජන ජයතිලක ඒත් එක්කම ජයමා මැසේජ් එක දාලා තියෙනවා. ඊට පස්සේ බණ්ඩාරගම ප්‍රදීප් අපිට හරි උත්තර දෙකක් දාලා තියෙනවා. එතකොට ගලිගම ලෝචන තමයි ලෝචන හරි උත්තරේ දාලා තියෙනවා. ඊට පස්සේ හොරණින් මහින්ද ආසිරි සම්පත් එඬර මුල්ලෙන් කමෙන්ට් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඉරේෂා සමන්මලි යටියන් තුරින් ඉඳලා අපිට මැසේජ් එක දාලා තියෙනවා. උත්තර දෙක ගානේ තුන ගානේ හිම දාලා තියෙනවා.
0: දෙක තුන ගානේ අතර මේ උත්තර කීයක් තියෙනවද කියලා අන්තිමට තමයි බලා ගන්න වෙන්නේ. ගොඩක් අය මැසේජ් කරනවා. ඉතින් අපි කිව්වේ මෙන්න මේකයි. මේකේ අංකය අංක 20.
1: හරි.
0: අංක 20 හැදෙන්න ඕන. අපි කිව්ව අංක 8න් 3ක් එකතු කරා ඊපස්සේ.
1: හරි.
0: ඒ කියන්නේ ඉලක්කම් 3ක් එකතු කරලා අංක 20 හදන්න. අපි වැඩ ඉලක්කම් 8ක් දීලා තියෙනවා.
1: ඔව්.
0: ඒකෙන් 3යි ගන්න ඕන.
1: ඔව්.
0: රයිට්. අපි කිව්වා මෙන්න මේ අංක ටික. අංක 7, අංක 8, අංක 4, අංක 5.
1: හරි.
0: ඊපස්සේ අංක 11, 19, 17. මේ කියන අංක ටික.
1: පහ.
0: ඔව්. අංක පහ. මේ කියන අංක ටිකෙන් අංක 8න් අට පුළුවන්කම තියෙනවා. අංක 3ක් භාවිතා කරලා.
1: ඔව්.
0: අංක 3ක් පාවිච්චි කරලා හරියටම අංක 20 හදා ගන්න.
1: හදන්න. එකතු කරලා කොහොම හරි හදන්න තියෙන්නේ.
0: 7 8 4 6 11 19 17 සහ අංක 5.
1: ඔව්.
0: රයිට්. අපි බලමු උත්තර කොච්චර ලැබෙයිද.
1: අපිට දැන් ගොඩක් දෙනෙක් 7 8 5 20යි කියලා දාලා තිබ්බා.
0: ඔව්. 7යි 8යි 5යි එකතු කරාම 20යි කියලා තියෙනවා. ඊට අමතරව
1: ඔව්.
0: මේකෙන් ඉලක්කම් 3ක් අරගෙන
1: හා
0: තව මේ උත්තරේ හොයා ගන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා.
1: තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා.
0: දෙකක් තුනක් විතර තියෙනවා
1: නේද? තියෙනවා තියෙනවා තියෙනවා. අටි දාල්ටි.
0: ඔව්. අන්නේ මොනවද කියලා අපිට කමෙන්ට් කරන්න. අපි අන්තිමට කියන්නම් අපිට කමෙන්ට් කරන්න. ඔයා පොඩ්ඩක් වැස්ස ඉන්න ගමන් කල්පනා කරන මොන හරි දෙයක් තියෙන්න බෑ නේද?
1: නැතුව නැතුව.
0: සමහර අපි කියන්නේ නේද? ඔය මනස්ගත කල්පනා කර කර ඉන්නේ නැතුව වැඩකට ඇති වැඩක් කරන්න.
1: වැඩකට ඇති දෙයක් කල්පනා කරන්න.
0: වැඩකට ඇති දෙයක් කල්පනා කරන්න.
1: මේ වැඩකට ඇති දෙයක්.
0: පොඩ්ඩක් මොලේ වෙහෙසලා කල්පනා කරාට ප්‍රශ්නයක් නෑ. මේකෙන් කම්මැලිකම නැති වෙයි. හරිද? ඒතරේ තේකකුත් ළඟ හදාගෙන තියාගන්න බොන්න. එතකොට ඔගේ උත්තරේ හොයාගන්න හරි ලේසි. මොකද කම්මැලිකමක් නෑනේ. ප්‍රශ්යක් පොඩක් තියෙනවා ඔළුවේ වැඩ කරනවා. ඒක මෙහෙම උනම් මෙහෙමයි.
1: තේ ගුරබ්බන.
0: ඕන. තේ ඩිං පොඩක් බොන.
1: හරි. කෝපි එකක් හරි බොන.
0: කියලා.
1: එකංකයක් කල්පනා කරනවා.
0: එනෝ වීලා. අලුතෙන් කෝපි එකක් හදාගෙන තේ එකක් හදාගෙන ළඟින් තියාගෙන ගස් දිහා බලාගෙන ගස් කොළන් හෙලවෙන දිහා බලාගෙන
1: හරි
0: ප්‍රශ්නෙට උත්තරේ කල්පනා කරන්න.
1: හාන්සි පුටුවක වාඩි වෙලා
0: ඉස්සරහ පුටුවක් තියාගෙන ඒ කුඩින් කකුල් දෙක තියාගෙන නැත්තම් ඉස්සරහ
1: බෑන වැඩ කරනවා නම් බෑනේ
0: බැම්මක් තියනවා නම් ඒ කුඩින්
1: වාඩි වෙලා කකුල තියාගෙන
0: කොහොමද නිකන් නේද? විජය කෝපි එකක් හදාගෙන බොන්න.
1: විජය තේ එකක් හදාගෙන බොන්න. කටට රසට, ඔන්න කහට රහට, කෝපි රසට මේ හැමදේම ඔයාට හම්බ වෙන විජය තේ එකෙන් වගේම විජය කෝපි එකේ.
0: මට මැවිල පේන අර්ධුම් වලල්ලක් යනවා තේකින් උඩට.
1: හරි.
0: ස්කට් එකක් කනවා.
1: හරියන්නේ නැහැ අනේ. අපි ප්‍රෝග්‍රෑම් එක ඉවරලා යා.
0: අපිටත් තේ එකක් බොන්න හිතනවා එහෙම කල්පනා කරනකොට.
1: ඔව්.
0: අපි ඒව කල්පනා කරන්නේ මේ ප්‍රශ්න උත්තර කල්පනා කරන්නේ අපි දැන්.
1: ඔව් ඔව්.
0: අත උත්තරේ හොයලා අපිට කියන්න ඉක්මනටම. හරි අතරේ මේ වැලිපැන්න
1: අන්තර්හුමාරුව
0: අවහිර වෙලා තියෙනවා නේද?
1: ජලයෙන් යට වෙලා තියෙනවා කියලා දැන් ප්‍රවෘත්ති වලින් කියලා තියෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර්හුමාරුව, ඒ කියන්නේ කොළඹ දෙසට පිවිසුම ජලයෙන් යට වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ හේතුවෙන් එම මාර්ගය తాවකාලිකව අවහිර වෙලා තියෙනවා කියලා මාර්ග සංවර්ධන අධිකාරිය කියලා තියෙනවා.
0: ඉතින් වැලිපැන්නෙන් කොළඹ දෙසට එන්න බලාගෙන කවුරු හරි එනවා නම් ඔන්න දැන් පණිවිඩය ඇවිල්ලා තියෙනවා. වැලිපැන්නෙන් කොළඹ දෙසට තියෙන මාර්ගය අවහිර වෙලා තියෙන නිසා විකල්ප මාර්ග භාවිතා කරන්න සිද්ධ වෙවි ඔබට.
1: ආරක්ෂාකාරීව යන්න.
0: ආරක්ෂාකාරීව යන්න. හවස 5 විනාඩි 25 වෙලාව දැන්.

0: හරසපහයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වාර්තා පිට වාර්තා සමිමි කෝටි 8 NLP තනටි තහන ලොතරැය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
5: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
6: Pahela mai mai.
7: Ni nangi. Api malitta tika katha karannona. Oya karuna kala metin deiyanna ko.
8: Na na na na. Babu poyattanne metana innona.
9: Adhyakshane Shan Vijayaratna.
7: Loriyata adayak ne chitrapati nam. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය කෙනෙක් නේ හටවන්න ගෑ
10: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද එහෙම එකක් නෙමෙයි අනේ අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය ඒකේ හඳමලියට හිටිය මම
7: අනේ නිකන් බොරු කියන්න එපා අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ
9: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න පහේ ළමයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
4: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
7: ආ නියමයිනේ
8: ලකන ඊවෙනින් ඩ්‍රයිව්

0: අවස පහයි වෙලාට 35යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඩෝම මැෂින් ගැන කිව්වොතින් විශේෂයෙන්ම හොඳ අරබින් පසු සේවාවක් ලබා දෙන මැෂින් එකක් ඔයාට ගන්න ඕන නම් ඩෝම නමින් තමයි ගන්න ඕන මාක්ස් පෙන් හෝල්ඩින් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් හොඳ සර්විස් එකක් විකුණ ගන්නකම් විතරක් නෙවෙයි
1: අලවීන් පසු හොඳ සේවාවකුත් ලැබෙනවා
0: විශේෂයෙන්ම දැන් කණු දෙක ඉලිවෙට යන්ත්‍ර එතනින් එහාට පස්සේ අසහ නිෂ්පාදනය ආශ්‍රිතව තියෙන මැෂින්ස් ගණනාවක් තියෙනවා මේවායින් ලොකු කාර්යභාරයක් කරගන්න පුළුවන් වාට විශේෂයෙන් ගමටම වීකොටන්න එක දවසෙ පුළුවන් කියලා කියන්නේ ඒ තරම් කාර්යක්ෂමතාවයක් තියෙන මැෂින් එකක් තමයි ඩෝම කණු දෙක ඉලිවෙට යන්ත්‍රය කියලා කියන්නේ රෙකෝඩ්ස් තියලා අලවීුනේ ඒ නිසානේ ඉතින් ඒ නිසා දැන් ලොකු මැෂින් එකක් ගන්න බැරියට පුංචි මැෂින් එකකින් වැඩේ ගොඩ දාගෙන ලොකු මැෂින් එකකට යන්න අවස්ථාව හදලා දීලා තියෙන්නේ. ඒකට තමයි තියෙන්නේ ස්ටීම් බට්ටා. ඊට පස්සේ අඹරුම් යන්ත්‍ර.
1: ඔව්.
0: පොල්තෙල් හිඳන යන්ත්‍ර. මේ හැම දෙයක්ම තියෙනවා.
1: ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ හැම යන්ත්‍රයක්ම අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ඔයාලට කැමති විදිහට ගන්න. ඒකට කරන්න තියෙන්නේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට යන්න නොම්බර 30 ගැල්හෙන පාර මහර්ගම් ප්‍රධාන ශාඛාව තියෙනවා. නැත්නම් කතා කරලා සම්බන්ධ කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. මතකතු ඩයල් කරගන්න මේ නම්බර් එක 011 677 579 579 කතා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: අපි පෝස්ට් එකට FB එකේ අපි ෂෙයා කරපු පෝස්ට් එකට දැන් කමෙන්ට් කරනවා කට්ටිය උත්තරේ හොයාගෙන. එක එක උත්තර අපිට දාලා තියෙනවා එක එක විදියට. ඉතින් ගොඩක් අය කමෙන්ට් කළා තියෙනවා මං මදුශංක thank you. එවගේම ශ්‍රීලාල් කුමාරසිරි එවගේම රුවන් චමින්ද එවගේම සශිකලා වික්‍රමරත්න චාමර ලියනගේ එවගේම MB රේෂා මදුෂාණි එවගේම ජානුක හර්ෂණ එවගේම රන්ති මැසේජ් කරලා තිනවා එවගේම අසංක ෆර්නැන්ඩෝ ලලිත් ප්‍රියංකර එවගේම රන්දික ජයනෙත්ති මෙතන කට්ටිය කමෙන්ට් කරලා තිනවා මේ වෙලාවේ අපේ පෝස්ට් එකට
1: හරි බලමු කවුද දිනන්නේ කියලා
0: කවුද මැසේජ් කරලා තියෙන්නේ WhatsApp වලින්
1: WhatsApp වලින් අපිට සින්දුවක් කියලා මැසේජ් කරලා තිනවා කට්ටිය ගොඩක් අපිට ලස්සන සින්දුවක් දෙන්නයි කියලා GTS කහවතින් තමයි මැසේජ් එක දාලා තින්නේ ඔන්න GTS එකේ කට්ටිය හැමෝම මේ වෙලාවේ සින්දුවකට එකතු කර ගන්නවා ඒත් එක්කම ජයමිනි හෝටල් එකේ කට්ටිය මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඒගොල්ලන්ගේ මැඩම් එතකොට තිලකේ මාමවා එතකොට චන්ද්‍ර නැන්දෝ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ එතනින් ගියාට පස්සේ අපිට සින්දුවක් දෙන්න කියලා තලවතු ගොඩින් තමයි අමිල මැසේජ් එක දාලා තියෙන්නේ රොයල් ටේස්ට් එක හැමෝමත් එකතු කරගන්න කියලා දාලා තිනවා මංගල නා ඊට පස්සේ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ
0: හවස 5 විනාඩි 37යි වෙලාව

0: හවස 5 විනාඩි 46
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
3: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා
5: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවේද ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලක්ෂණ මොළේ දෙස්

0: Luck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: 5 විනාඩි 45යි.
0: Luck Hunter ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: සම අනුග්‍රහය.
4: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
5: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනවාද කරන්න බැරි?
6: මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපර් ටැග් තුනක්. ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් ගන්න. මෙගා පවර්.
7: සහයෝගික අනුග්‍රහය.
8: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින්. ගැමුණු ට්‍රැවල්ස් 077 37 797.
9: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
8: වකුගඩු හානිවලින් තොරව දීර්ඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 397 399.
2: අකාරුණික වූ කාලගුණය. දීර්ඝ කළ නායාමී අනතුරු ඇඟවේ. අගමැතිනිය දුන් උපදේශ. අවධානමට ලක් වූ චීනය.

0: Lakun ay taşma paha. Anutun ay taşma hata.
1: Lakun anı. Lakun anı. Lakun anı.
0: Lakanda Radio ITN.
2: NLP හද හලන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම

0: දවස 5යි විනාඩි 54යි වෙලාව. එවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපේ මේ පොලිසිය මහතුරු ඉන්නවනේ. මේ වහින වෙලාවට.
1: හරි.
0: ඒ මහතුරු ලොකු සේවයක් කරනවා පාර මැද්ද ඉඳගෙන.
1: ඔව්.
0: සමහරු බනිනවා. සමහරු කේක දේවල් කියනවා.
1: ඔව් ඔව්.
0: හැබැයි ඒ මිනිස්සු පාර මැද්ද ඉඳගෙන කරේ නැත්තම්
1: කවුරු කරන්නේද?
0: විශේෂයෙන්ම මේ වහින වෙලාවේ ලොකු ට්‍රැෆික් එකක් සමහර වෙලාවට හැදෙන්න පුළුවන්. ගෙදර යන්න පරක්කු වෙන්න පුළුවන්.
1: හදිසිය යනකොට එහෙම මෙහෙම දාන අය ඉන්නවා.
0: ඔව්. ඉතින් අනතුරු වළක්ව ගන්න ඒ කරන සේවය සමහර වෙලාවට තකේන්දි කියලා බැන්නට.
1: ඔව්.
0: රාගයෙන් අපි මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වට.
1: දැන් මෙච්චර වෙලා ඉන්න අපිව යවන්නේ අර ගොල්ලොන් විතරක් යවන අර පාරවල් වල ඉන්නේ.
0: එහෙම කීක අපි දොස් නැගුවට.
1: හරි.
0: වැස්සේ තෙමීගෙන. අර බූට්ස් ඇතුලේ වතුර ගිහිල්ලා.
1: ඔව්.
0: චිරිචිරි ගගා. ඒ වැස්සේ තෙමීගෙන ඒ කරන වැඩේ.
1: ලේසිද?
0: ලේසිද? මනුස්සයෙක්ට. අර මේ පඩියක් ලැබුණට.
1: හරි.
0: ඒ පඩියට එහා ගියපු සේවයක් කරන සමහර රැකියා තියෙනවනේ.
1: ඔව්. ඔය පැත්තකට වෙලා ඉන්න තිබ්බනේ ඒගොල්ලන්ට.
0: මේ එකක් එක. අටපාස් ආමි කතාවක් කියර.
1: ගව්ව මතකයි මතකයි.
0: අතීතේ. දැන් මේ දැන් නේ ලංකාවේ නේ නේ වෙන රටක. හරි. එහෙම මේ එහෙම කිව්වට
1: මිනිසු
0: කරපු සේවය අපිට
1: දැන් මතක් වෙද්දි
0: ලක්කමකින් ගියපු පන්තියෙන් මනින්න බෑනේ. ඒ වගේ තමයි.
1: අනිවාර්යයෙන්.
0: පොලිසිය මහතුරුත් මේ වෙලාවේ වැස්සේ ඉඳගෙන පාරේ මැද්ද ඉඳගෙන ලිස්සල එන වාහනයක්වත් ඇඟ උඩින් ගියෝ තින් කොහොමද බ්‍රේක් පාරකට. ඒ අවදානම දරාගෙන ඒ කරන වැඩේ අතිවිශිෂ්ටයි. අපිට ගහන්න බෑ මේ දින
1: සැලියුට් එක.
0: හැබැයි අපේ හිතේ තියෙන මේ සැලියුට් එක.
1: ඔව් අනිවාර්යයෙන්.
0: හවස 5 විනාඩි 56 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ අපි අහපු ප්‍රශ්නෙට දීපු උත්තරත් එක්ක. අපි උත්තර තුනක් විතර තියෙනවා නේද?
1: ඔව්. එක උත්තරයක්නේ 7 8 5.
0: තව උත්තර මොනවද අවිල තියෙන්නේ අපිට?
1: ඊට පස්සේ අපිට අවිල තිබුණා 5 4 11.
0: 5 4 11. 5යි 4යි කීයද?
1: 9.
0: 9යි 11යි
1: 20.
0: 20යි. තව උත්තර තිබ්බා.
1: මොනවද දැන් මං හොයන්න ඕනේ?
0: ඉක්මනට හොයන්න.
1: ඊළඟට ආයි 7 8 5 දාලා තිබුණානේ එක්කෙනෙක් 20යි කියලා. ඊට පස්සේ එහෙමම දාලා තිබුණා ආයි 8 5 7 එකතු කරලා හොවෝ මාරු කරලා තිබුණා.
0: කොමාරි මේ උත්තර සෙට් තුනක් තියෙනවා මේකට. 20 හදාගන්න අපි කිව්ව ඉලක්කම් එක්ක.
1: ඔව්.
0: පුළුවන්කම ලැබුණා නම් ඉතින් ඔන්න ඔයා ජයග්‍රාහකෙක්.
1: අනිවාර්යයෙන්.
0: නිකන් මේ නිකන් වැස්සේ නිකන් කම්මැලි කමට ඉන්න නැතුව පොඩ්ඩක් මේක ට්‍රයි කරා නම් ඉතින්
1: ජයග්‍රාහකෙක්.
0: Thank you message කරපු හැමෝටම.
1: අපේ FB page එකට අපිට message comment කරලා තිබුණා කට්ටිය ගොඩක්.
0: ගොඩක් අය post එකට comment කරලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම thank you. ඉතින් තව කෙනෙක්ට බලන්න ඔය post එක share කරන්න. මේ වෙලාව විතරක් නෙමෙයිනේ.
1: ඔබට
0: උත්තර හොයාගෙන උත්තර දෙන්න බලාගෙන තව කට්ටිය ඇති.
1: ඔව්.
0: ඉතින් comment බලන්න නැතුව උත්තර දෙන්න ඕනේ.
1: ඔව් ඒකනේ. හිම බැලුවොත් හොරා වෙනවා. හරිද?
0: ඔව් උත්තරේ guess කළා. ඊට පස්සේ උත්තරේ හරිද කියලා comments වලින් බලන්න.
1: බලන්න.
0: එතකොට වාට ඔයාගේ උත්තරේ තහවුරු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි එහෙම නේද? අපි මොකක්දරම් post එකක් දැකලා සිසල අපි guess කරා.
1: ආයෙත් comment කරලා තියෙන කියලා බලනවා.
0: අපි guess කරනවා ඉස්සෙල්ලා.
1: ඉස්සෙල්ලා
0: guess කළා තමයි ඊට පස්සේ උත්තරේ අපි මොකක්ද කියලා බලන්නේ.
1: බලන්නේ. ඔව් ඔව්.
0: එහෙම නැත්තම් වැඩක් නැහැ නේද වැඩේ? මොකටද නේද?
1: උත්තරේ දැනගත්තට පස්සේ වැඩක් නැහැ නේ.
0: හරි. එහෙමනම් ඉතින් හවස 6 වෙන විනාඩි තව 3ක් තියෙනවා.
1: ඉවිනින්
0: drive අහගෙන ඉන්න දිගටම.

0: mabahin, anong tunay na sabahapin, lakana, lakapadama.
1: හවසහයයි විනාඩි 9යි දැන්
2: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ಪ್ರಿಯದಿನಬಲ ರಾತ್ರಿ ಹತಟ ಲಾಖಾನೇನ್
1: ಸಂದತಿಯ ತಾರ ಸಂದತಿಯ ತಾರ
2: ಸಿಹಿನಿಕ ತನಿ ವೇಲಾ
3: ಮಿಸ್ಟರ್ ಶಿನಾಲ್ ಮಯನ್ನ
4: ಎಪ್ಪ
3: ಪಾಗಿಯನಿಪ್ಪ
4: ಬಾಯಂದೆ ಬಾಲಮ ಮನ್ನ ಅಪುರುನೇ
5: ತಿಮಿರ ಉಡಲ ಮತ್ತ ಅಧ್ಯಕ್ಷನ್ಯ
6: ಹೇ ಮಹತ್ತೆ ಅದ ಅಜಿತ್ತಾವದ ಮೇ
4: ಓ
6: ಇತಿಂಗ ಕಿವೆ ನತ್ತೆ
4: ಅಹನ್ ನತ್ತು ಕ್ಯಾನ್ ಮಾರ್ ಪಿಸ್ಸು
5: ಸತಿಯ ದಿನವಲ ರಾತ್ರಿ 8:30 ಐಟಿಎನ್ ಬಲನ್ನ
2: ಸಿಹಿನಿಕ ತನಿ ವೇಲಾ
7: Lakhanda Radio ITN.
8: Wow, new mine.
7: Lakhanda Evening Drive.
9: ජීවිතයේ අභියෝග කියන්නේ හැම මිනිස්සෙක්ටම එන දෙයක්. හැබැයි ඉතින් අභියෝග කියන දේවල් ජය ගන්න නම් අපි හොඳ ශක්තිමත් වෙන්න ඕන. ශක්තිමත් ඉන්න නම් අපිට ආර්ථිකම වශයෙන් අපිට මුදල් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි මොන හරි දෙයක් කරන්න ඕන. ඉතින් ඔයා හොඳ ව්‍යවසායකයෙක් නම් ඔයාට හොඳ ශක්තියක් තියෙනවා ආර්ථිකම වශයෙන් ඔයාගේ ජීවිතේ ජය ගන්න. එන ඕන අභියෝගයකට මුහුණ දෙන්න හොඳ ශක්තියක් තියෙනවා. ඉතින් ඒ අභියෝග ජය ගන්න ජීවිතේ දිනන්න කසාගල ප්ලාන්ටේෂන් එක සම්බන්ධ වුණොත් ඔයාට එයාලා මඟ පෙන්වන්න එක අනිවාර්යෙන්ම කරනවා.
10: සරසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාව කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට අදායක වන විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක්. ඉතින් ඒ වගේම තමයි අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම. ඒත් එක්කම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථාවක් සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණින් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් ආටත් පුලුවන්කම තියෙනවා දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සැමට ආරාධනා කරන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමඟ එකතු වන්නට.
9: වහින දවසට අපිට තියෙන වෙනම වයිබ් එකක්. ඉතින් අපි කැමති එදාට විශේෂයෙන්ම පොඩ්ඩක් හොඳට රහට හදාගත්ත තෝසයක්, එහෙම නැත්නම් ඉන්දියාපඩියක්, නූඩ්ල් එකක් වෙනස් විදිහට හදාගෙන රහට කාලා කෝපි කෝප්පයක් බීලා තේ එකක් බීලා පොඩ්ඩක් වෙනස් විදියකට ඒ වයිබ් එක විඳින්න අපි කැමතියි. ඉතින් ඒකට ගෙදර තියෙන ඕන විජේ නිෂ්පාදන හොඳ රසට හදාගන්න තෝස එකක් හදාගන්න තෝස මිශ්‍රණය. ඒතොර ඉන්දියාපිටික සුදු ඉන්දියාප රතු ඉන්දියාප මේ විදියට ඕන විදියකට හදාගන්න පුළුවන්. විජේ ඉන්දියාප පිටිගෙනිච්ච උතින් ඒ වගේම තේ එකක් හදාගන්නව නම් කෝපි එකක් හදාගන්නව නම් නම කියලම ගෙදර ගෙනින් තියාගන්න විජය නමින් ඔයාලට රසවත් විදියට මේ කැම බීම ටික එකතු කරගන්න පුළුවන් විජය නමත් එක්ක. තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන ඔබට හඳුන්වා දෙන්නේ. ඉතින් අපි ඉවිලින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ සිඳුවක් අහලා ආයෙමත් කතා කරනවා.

0: අපි වාසනාව වර්ගා බලන්න එක එක විදියට ට්‍රයි කරනවා. සමහර වෙලාවට අපි මොනහරි තරඟයකට සහභාගී වෙලා අපේ වාසනාව වර්ගා බලනවා. තවත් කෙනෙක් සමහර වෙලාවට ටිකට් එකක් ගන්නවා. ඒකෙන් Tamanට කොච්චර වාසනාව තියෙනවද කියලා මැනගන්න බලාගෙන. ඉතින් මහජන සම්පත ලොතරැයියක් ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ වාසනාවන්තයෙක් වාසනාවන්තියක් වෙන්න ඉඩකඩ වැඩිම ලොතරැයි කෙනෙක් අමතක කරන්න එපා.
1: ඉතින් මහජන සම්පත කියලා කියන්නේ ජයග්‍රහකින් බිහි කරන විතරක් නෙවෙයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපන රාජ්‍ය සේවකයම 2025 වර්ෂයේ රජයේ එකබදර මුදල රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කළා තියෙනවා. ඉතින් ඔයාලත් පුළුවන්කම තියෙනවා මේ රටටත් දායක වෙන ගමන් රටේ රාජ්‍ය සේවයටත් දායක වෙන ගමන් ඔයාලත් පුළුවන් ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඉතින් ඔයාලට සුපුරුදු විදිහට වන්න පුළුවන්කම තියෙනවා කෝටි දෙකේ සුපිරි තෑගක් එතකොට ලක්ෂ 25 ප්‍රථම තෑග වගේම අනෙකුත් සෙසු තෑග සියල්ලම දිනා ගන්න. වැඩියෙන් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔන්න මහජන සම්පත ටිකට් එක නොවරදවාම ගන්න ඕනේ හරිද?
0: ගෙදර යන ගමන් ගෙදරට ඕනක නඩුපාඩු ටික අරගන්න කඩේට ගියාට පස්සේ ඔයාට මතක් වෙන්න ඕන විජය කියන නම ගන්නකොට මිරිස් කුඩු පැකට් එක ගන්නකොට ඔය තුන පහ ටික මේ ඕනම දෙයක් ගන්නකොට විජය නම ඉස්සරහට දාලා නිෂ්පාදන මිලදී ගන්න. එහෙම නැති වුණොත් ගෙදර ගිහිල්ලා කන බොන වෙලාවට විතරක් දොස් කියන්න එපා කෑම රහ නැහැ කියලා. රසවත් කෑම වේලක්, ගුණදායි පෝෂ්‍යදායි කෑම වේලක් වසවිසෙන් තොරව ගන්න නම් හදා ගන්න නම් ඔයා ගෙනියන් තියා ගන්න ඕන විජය නිෂ්පාදන. ඉතින් විජය නිෂ්පාදන පිළිබඳව මතක් කරන ගමන් අදට අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන ඉවිනින් ඩ්‍රයිවරින් අයිමත් හෙටත් හවස 4ට නොවරදවාම අපි දෙන්නම එනවා ඉවිනින් ඩ්‍රයිව් අරගෙන.
1: එහෙනම් අදට ගෙහින් එන්න ආන් ඔයාට සුබ දවසක් මම චාරු.
0: සුබ දවසක්. අපි යනවා ගෙහින් එන්න මම චමිත්.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
2: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 1 6 7 9 5 7 9
0: ලකාණ්ඩ රේඩියෝ ITN

0: හයක් පරීක්ෂාවට භාජනය කරන්න ඕන අර්ධහානද පූර්ණාන්ද කියලා.
1: පූර්ණාන්ද කියලා.
0: 15ක් පරීක්ෂා කරන්න ඕන පදිංචියට සුදුසු නැද්ද කියලා.
2: ගරු ජනාධිපතිතුමනි, ඔතන ගැටලු ඇවිල්ලා තියෙන්නේ අර අපේ දෙන්න රිපෝට් එක මිනිස්සු අර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එකක් තියෙනවානේ. ඒගොල්ලෝගේ අවදානම් තත්ත්වය මේක දැන් ආදි අවදානම් වෙන්න ඕනේ කියන එක. ඒතකොට දැන් ওই රිපෝට් එකේම අපි වැටලා තියෙන්නේ මධ්‍ය අවදානම් විදියට. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ මේක මධ්‍ය අවදානම් නෙමෙයි ආදි අවදානම් තත්ත්වයක් වෙන්න ඕනේ. ඒක නිසා නැවත පරීක්ෂා කරලා දෙන්න කියන එක තමයි ඉල්ලලා තියෙන්නේ ජරු ගාහකට.
0: පරීක්ෂණ වාර්තා මතනේ තීරණ ගන්න ඕන නේද? කැමැත්ත අකමැත්ත මත නෙවෙයි නේද? අපි තීරණ ගන්න ඕන පරීක්ෂණ වාර්තා මතනේ. අපිට එන්න ඕනකම තියෙන මෙතන පදිංචි වීමට සුදුසුයි. මේ ගල් ඉවත් කරොත්. එහෙම එන්න ඕනකම තියෙන්නේ. නේද? නිර්දේශ ආවම මේ නිර්දේශ තනුව තියෙනවනේ. ඒකට මේගොල්ලෝ මෙතන පදිංචිද සුදුසුයි. හැබැයි මේ තත්ත්වය අපිට මේ මිටිගේෂන් තියෙන්න ඕන කියලා නේ. හරි නේද?
3: විද්‍යාශෝ ජනජීවිත සහ යටතල පහසුකම් යථාතත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙදී ව්‍යාකූල තත්ත්වයක් ඇතිවද නිසි සැලසුම් සහ රාජධාරීන්ගේ කැපවීම හේතුවෙන් මූලික අධිරේ කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කිරීමට හැකි වුණා. ඒ සැබෑ ප්‍රතිලාභ ජනතාවට හිමිවීමට නම් එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
0: පදිංචි කිරීම ප්‍රශ්නය අපි අවසන් කරන්න ඕන. මාස 6කට නිවාස කුලිය දෙන්න තමයි අපේ තීරණය තිබුණේ. අපි නැවත තීරණය කරා තව මාස 3කට අර නිවාස කුලිය ලබා දීමේ කාලය අපි දීර්ඝ කරමු කියලා. මොකද තාමත් අපි මේ පදිංචි කිරීමේ වැඩ කටයුතු අවසන් කළ නැති නිසා ඒකත් අපි මාස 3කට දීර්ඝ කරන්න. මැද පෙරදිග කලාප ඇති වී තිබෙන යුද්ධමය තත්ත්වය නිසා යම් ආර්ථික අභියෝග කීපයක් අපිට ඇවිල්ලා තියෙනවා. මම උදාහරණයකට කිව්වොත් පෙබරවාරි මාසයේ තෙල් ආනයන කිරීම සඳහා වැය වෙලා තිබුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ අපිට වැය වෙලා තියෙනවා ඩොලර් මිලියන 216ක්. අප්‍රේල් මාසෙදී අපිට වැය වෙලා තියෙනවා ඩොලර් මිලියන 368ක්. මේ මාසෙදී දැන් අපි ගණනය කරලා තිබෙනවා අපිට වැය වෙනවා ඩොලර් මිලියන 522ක්. එතකොට පෙබරවාරි මාසය සංසන්දනය කරලා බලනකොට 6 ගුණයකට වඩා ආසන්න ප්‍රමාණයකින් අපි තෙල් ආනයන කර සඳහා වියදම අපිට දරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට යම් අභියෝගයක් එක තමයි අපිට ආර්ථිකය කලමනාකරණය කරගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. තෙල් පැත්තෙන් බැලුවත් අපි දන්නවා නේද තෙල් වියදම් බැලුවොත් දැන් අන්තක පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් දැන් ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392කට ලබා දෙනකොට අපි ආණ්ඩුවෙන් හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වැය බරක් දරනවා. පහුගිය කාලේ නිසි කළමනාකරණයක් නොමැති වීම නිසා තෙල් පා සංස්ථාවට ඇතිවෙච්ච විශාලතම පාඩු මත බිලියන 84ක් වගේ මුදලක්. අද භාණ්ඩාගාරයට පවරගෙන තියෙන භාණ්ඩාගාර විසින් තමයි ඒ ණය ගෙවීම කරන්නේ. ඒ නිසා ඒවා තවදුරටත් අර අකාර්යක්ෂම වෙලා පාඩු වෙන සිද්ධ වෙන්නත් බෑ. මොකද පාඩුනුත් ආයි ඒක භාණ්ඩාගාරේ බරක් බවට පත් වෙනවා. තෙල් වලින් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා විදුලි බිලට යම් බලපෑමක් ඇති වෙලා තිබෙනවා. අපි ඒකටත් ආණ්ඩුවෙන් යම් සහනයක් දෙන්න අපි උත්සාහ කරා. විදුලි බිල මෙවර වැඩි වීම 18%කින් වැඩි වෙනකොට 95%කටම වැඩි වීම බලපාන්නේ නැති ආකාරයෙන් තමයි අපි විදුලි බිල වැඩි කළේ. 5%කට වගේ කණ්ඩායමකට තමයි විදුලි බිල වැඩි වීම ඇතුළත් වෙන්නේ මෙවර වැඩි වීමෙදි. ඒ උත්සාහ කරන කමද්ද සාමාන්‍ය ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේක කරගන්න. හැබැයි දිගටම අපිට ආන් භාණ්ඩාගාරයේ මුදල් ලබා දීම පවත්වාගෙන යන්න බෑ. එනිසා ඒවා කාර්යක්ෂම කරගන්නත් ඕන. ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් ඒ වගේ අනිත් දේවල් අපි කළමනාකරණය කරගන්නත් ඕන. ඉතින් මේ ඔක්කොම මැද්දේ තමයි වැඩ කරමින් ඉන්නේ. ඉන්ධන ප්‍රශ්නේ මාර්තු මාසෙ 31 වෙනිදට තමයි අපි තාම ගලපන්න තව චූටි කාලයක් දෙන්න. මේ මාර්තු මාසෙ 31ට අපි ගලපන්න හේතුව තමයි අපිට අවශ්‍යලා තිබුණ ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ ඉලක්කයක් තියෙනවා මේක. මොකද අපිට වැඩිමලකට ඉන්ධන මිල ඉහළ ගියපුවාම අපි පරණ පරිභෝජනෙම තිබුණොත් අපිට ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට පරිභෝජනෙ අඩු කිරීමේ අවශ්‍යතාවයෙන් තමයි සමහර තීන්දුව తీරන අපි අරගෙන තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා මේ ඉන්ධන දැන්ට ලබා දෙන එක පිළිබඳව ඉක්මනින්ම ඕගලන්ට ඒකේ මම දන්නා රාජකාරි කරන්න වැඩ කටයුතු කරන්න යම් බාධාවක් ඇති වෙන පිළිබඳව පිළිසුණු ලබා දෙන්න.
3: ජනතාවගේ ප්‍රායෝගික අවශ්‍යතා සලකා බලා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හන්නි අමරසූරි නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් සැලසුම් කමිටු රැස්වීමේදී ව්‍යාපෘති සියල්ල ලබන නොවැම්බර් 30 දාබන විට අවසන් කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නා. රැස්වීම පැවැත්වෙන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2026 සහ 27 වර්ෂ සඳහා ක්‍රියාත්මක කිරීම නියමිත සංවර්ධන ව්‍යාපෘති රැස්සක් පිළිබඳ එෙහිදී අවධානය යොමු වුණා. මේ වසර සඳහා රුපියල් මිලියන 195කට වැඩි ප්‍රතිපාදනය වෙන් කර තිබෙනවා. දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ සඳහා යෝජනා ඉදිරිපත් කළා. ව්‍යාපෘති 240ක් දැනටමත් ලැබී ඇති බවටයි රැස්වීමේදී හෙළිවුණේ. රුපියල් මිලියන 127ක් වටිනා ව්‍යාපෘති 126ක් සඳහා අනුමැතිය ලබාගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර අවසන්. එෙහිදී අන්තර්දායක ස්ථානවල ආරක්ෂක වැටවල් සහ සංඥාපූර්ව සවිකිරීමට ප්‍රමුඛතාවය හිමිවනවා. ලබන වසරේ ග්‍රාමීය පාලම් ඉදිකිරීමට රුපියල්

0: මිලියන 100ක් සහ කිලෝමීටර් 50ක මාර්ග සංවර්ධනයට සැලසුම් කර තිබවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. දරිද්‍රතාව තුරන් කිරීමේ ප්‍රජා ශක්තිය වැඩසටහන සඳහා රුපියල් මිලියන 1036ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. අමාත්‍ය හර්ෂණ නානකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍ය විදින් සතු වගකීමක් බව අමාත්‍ය වෛද නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ABC1 වන ආසියා මාධ්‍ය සමුළුවේ ඉහළපෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකට එක්වෙමින් එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජය මගින් පනවන දැඩි නීති රීති මගින් මාධ්‍ය පාලනය කිරීමට වඩා මාධ්‍ය විදින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත් වීමෙන් සිදුවන ස්වයං නියාමනය වඩා වැදගත් බවයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සහ සාර්ථක ක්‍රමවේදයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය වගකීම් සහගතව ළඟා කර ගැනීම මූලික අවශ්‍යතාවක් බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. මේ වසර තුල අලුතින් හෘද කැතීටිකරණ යන්ත්‍ර 16ක් රජයේ රෝහල් බෙද ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. වැය කරන මුදල රුපියල් මිලියන 3103ක්. කොළඹ මහනුවර සහ ගාල්ලයන ජාතික රෝහල්ද ඇතුළුව රත්නපුර, බදුල්ල, යාපනය, කළුබෝවිල, අනුරාධපුර සහ කුරුණෑගල ශිෂ්‍යන් රෝහල්වලද එම යන්ත්‍ර ස්ථාපනය කිරීමට නියමිතයි. නව යන්ත්‍ර 16ක් ස්ථාපනය කිරීමත් සමග රෝහල් පද්ධති තුළ පවතින සංඛ්‍යාව 26 දක්වා ඉහළ යන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. පොරොත්තු ලේඛනය අවම කිරීමත් වැඩපිළිවෙලෙහි අරමුණක් වී තිබෙනවා. මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇපතැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුනා දුන් බව කියන පුද්ගලයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊට ආධාර අනුබල දුන් බව කියන සැකකරුව පෙරටුවේදී හඳුනාගෙන තිබෙනවා. ඔහුද රිමාන්ඩ් භාරයේ තැබීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ. මොහමඩ් රිස්වාන්, මොහමඩ් ඊර්ෂාන් සහ එම ඇපකරුවන් හඳුන්වා දුන් බව කියන අයතිස්සද සිල්වා යන අය එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසයේ දක්වා පළමු සැකකරු ග්‍රාම සේවා සහතික 10ක් සහ දෙවන සැකකරු ග්‍රාම සේවා සහතික 7ක් ලබාගෙන තිබවයි පොලිසිය සඳහන් කළේ. එම පුද්ගලින් කාලයක සිට එලෙස ඇපතැබීමේ කටයුතු සිදු කර ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. ඔවුන් සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවද පොලිසිය සඳහන් කළා. එහෙනම් සැකකරුවන් ලැබෙන 25 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කර තිබෙන්නේ. අමරිකා ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධියක් පසු නැවත එවන්නක් සිදු නොවීම සඳහා මහබැංකුව සහ මුදල් අමාත්‍යංශය සමීපව කටයුතු කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. ඒ මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
1: මේක දල මාත්‍යාංශ යටතේ ඇති ආයතනය තුළ සිදුවෙච්ච සිද්ධියක්. අපි සම්බන්ධයි අපි ඒක මුදල් බැංකට උද ගවර්මෙන්ට් විදියට අපි තමයි බැංකට උද ගවර්මෙන්ට් විදියට අපි කරන්නේ මුදල මාත්‍යාංශයෙන් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නාම ණයගැවීම විශේෂයෙන් යම් කිසි පිළිවීමක් කරනකොට මෙන්න මේ ගිණුමට මේ මුදලක් ගෙවන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම ඒගොල්ලෝ රුපියල් දුන්නොත් අපි ඒ රුපියල් වල ඩොලර් අරගෙන අපේ තියෙන වැඟ අපි ඩොලර් අරගෙන ණයගිවලා අපි අය කරගන්නවා. ඒක ඔෆිෂල් රිසෝස් විදියට තියෙනවා ට්‍රෙෂරි එකේ DSA කවුන්ට් එකේ තියෙන යම් සමහර වෙලාවට බැලන්සස් තියෙනකොට අයම කරනවා හැමෝම ඒක ටිකක් කල් තියන්නේ නෝ එඩිපේ හැමෝම. ඒ දෙකෙන් මොන හරි එකෙන් හරි ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න ඕන බැංක් ක්ලයන්ට් විදියට මෙන්න මේ ගේමක් තියෙනවා මේ ගේම එක්ක ඒගොල්ලෝ ගිණුමින් ගවන්න එහෙම නැත්නම් අපෙන් ඩොලර් මිලදී අරගෙන ගවන්න කියලා. ඒක තමයි ක්‍රමවේදය. ඒකට අපේ රෝල් එක ඇත්ත වශයෙන්ම පටන් ගන්න අපට මුදල මාත්‍යාංශයේ ආයතන හරහා ඉන්ස්ට්‍රක්ෂන් එකක් එනකොට මේක ගෙවන්න කියලා අපේ චීෆ් අකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකේ බැංක විදියට අපේ ඒක තියෙන ගනුදෙනු කරලා ඒ තියෙන ගිණුමට මුදල් බැර කරලා කරනවා ඒ ගෙවීම සම්පූර්ණ කරන එක තමයි ප්‍රොසෙස් එක. ඇත්ත වශයෙන්ම මේ සිද්ධියෙන් පස්සේ අපි මුදල මාත්‍යාංශය ලගින් කටයුතු කරනවා කොහොමද මේ ක්‍රමයට තවත් ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන පළපුරුද දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියට නොවීමට කරන අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා ඉතාම සහයෝගයෙන්.
0: ඕනෑම යහපත් කාර්යයකට බාධා කරන ඇතැම් පුද්ගලින් මෙන්ම මාධ්‍ය පවතින බව අමාත්‍ය කෙඩි ලාල්කාන්ත මහතා සඳහන් කළා. ඩිජිටල් බීජ නිෂ්පාදන සහතික කිරීමේ සහ හඳුනාගැනීමේ පද්ධතියක් හඳුන්වා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ ඩිජිටල් නවෝත්පාදනය හරහා ශ්‍රී ලංකාවේ බීජ අංශය නවීකරණය කිරීම සඳහා තිබූ වැදගත් පියවරක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහයද ඊට ලැබී තිබෙනවා. බීජ වගා කරන්නන් හසුරුවන්නන් ක්ෂේත්‍ර නිලධාරීන් පරිපාලකයන් සඳහා අනෙකුත් කෘෂිකාර්මික දුරදුරු පද්ධති එකිනෙකට සමීප කිරීමටද ඉන් හැකියාව පවතිනවා.
2: දැන් අපි මේ වැඩේ දැන් පටන් ගත්තා. ඔන්න බලන්න හෙට ඉඳන් අපේ රටේ මාධ්‍යයක් දෙකක් තියෙනවා. ගොවි මාධ්‍යවම් වෙන්න යනවා. කොහේ හරි තැනකට ගිහින් අල්ල ගන්නවා හෙංචයි. කිසිම ධනාත්මක වැඩක් මහපොළොව යන්න දෙන්නේ නැහැ. අපි කිව්වම යල් කන්නේට ඇති වෙන්න යූරියා පොර තියනවා කියලා. ඒගොල්ලෝ ගිහින් අල්ල ගන්නවා කොහේ හරි ගොවි මාධ්‍ය. අපි තියනවා කියන එකක් දාලා ඉරන් කොයි මහත්ය කියලා නෑ අපිට නම් හම්බුන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා එහෙම ජඩ කැත සංවර්ධනයේ පස්සට අදින පසුගාමි ගොම් මාධ්‍ය ටිකක් තියෙනවා. ඒවත් එක්කත් මේවා ඉස්සරහට ගෙනියන්න හරිම අමාරුයි.
0: ඇතුම රෝගී සාර්ථකව පාලනය කළ හැකි බව සෞඛ්‍යංශ ප්‍රකාශ කළා. ඉන්හෙල භාවිතින් අතුරු ආබාධ ඇතිවන බවට ජනතාව තුළ මිත්‍යා මතයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්මලි දල්පදාදු රෝගය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළා.
3: අපි දොවිලි එක්කතු වෙන තැන්වල ගෙදර තියෙනවා නම් අපි ඒවා සුද්ධ පවිත්‍ර කරනකොට අපි අනිවාර්යයෙන් මාස්ක් එකක් දාගන්න කියලා යෝජනා කරනවා. ඊළඟට වායු දූෂණය. ගෙදර ඇතුළ වෙන්නත් පුළුවන් පිට වෙන්නත් පුළුවන්. එතකොට ගෙදර ඇතුළත නම් අපි කියනවා ස්මෝකින්, ඒ කියන්නේ සිගරට් දුම. ළඟට පවුලේ කෙනෙක් සිගරට් බොනවා නම් ගෙදර අනිත් අයට තියෙන අවධානම ඒක ගොඩක් වැඩි. දරුවෙක්ට දෙමව්පියන්ගෙන් හරි කවුරු හරි ගෙදර කෙනෙක් සිගරට් බොනවා නම් දරුවාට ඇදුම රෝගේ වැඩි වීමේ අවධානමක් තියෙනවා. දරලිප, දිලීර, සමහරට බිත්ති තෙතයි, ඒවල දිලීර බැඳිලා තියෙනවා. අපි ඒව ආග්‍රහණය කරනවා නොදැනුවත්. මේ හැම දෙයක්ම අපිට ඇදුම රෝගයේ වැඩිවීමේ හේතු කාරණ හැටියට හොයාගෙන තියෙනවා. ඊළඟට අපි රැකියා කරන ස්ථානේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි, ලී කුඩු, සිමෙන්ති කුඩු, වාහන දුම, අපි ප්ලාස්ටික් පුච්චනවා. මේ ඔක්කොම යන්නේ මේ ශ්වාසනාල හරහා. අපි හුස්ම ගන්න මේ ශ්වාසනාල හරහා. ඒවා නිරෝගීව තියෙන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි ප්‍රතික්‍රියා කරනවා. එතකොට තමයි හුස්ම ගන්න බැරි වෙන්නේ, වීස් එක කියලා සද්ද එන්නේ. ඒක තමයි අපි ඇදුම කියලා රෝගය හැටියට හඳුන්වන්නේ. ප්‍රධාන සාධක වලින් වැළකීම තමයි අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ.
0: විශේෂඥ වෛද්‍ය සුමන හඳකල පෙන්වා දුන්නේ පරීක්ෂණ මගින් රෝග පිළිබඳව තහවුරු කරගත හැකි බවයි.
4: ඇදුම ඔප්පු කරන්න පුළුවන් පරීක්ෂණ ක්‍රම තියෙනවා. ක්ෂය එකක් ගන්නවා ඒගොල්ලෝ. ඊට පස්සේ පීක් ෆ්ලෝ මීටර් කියලා පිමින එකක් තියෙනවා. අවශ්‍ය නම් ස්පයරෝමීටර් කියලා තව පෙනහළු පරීක්ෂාවක් කරන එකක් තියෙනවා. ඒ වගේ දේවල් වලින් හරියටම ඔප්පු කරන්න පුළුවන් මේ ඇදුමයි කියන්නේ. ඒ වගේ පරීක්ෂණ කරද්දී ඇදුම නොවන වෙන ලෙඩක් තිබ්බොත් ඒකත් හම්බ වෙනවා. කැන්සර් එකක් තියෙන ලබන. එහෙම නැත්නම් අපි දන්නේ නැතුව මොකක් හරි ඇටයක් ෆොරින් බොඩි එකක් ඇතුළට ගිහිල්ලා හිර වෙලා ඒක නිසා වීසින් එන්න පුළුවන්. ඒ නිසා සුසුකන වෛද්‍යවරයෙක් සමග එකතු වෙලා පරීක්ෂණ පවත්වලා ඒක සැකහැර ඇදුමමද ඇදුම හා සමාන වෙන ලෙඩක්ද කියලා දැනගන්න එකේ වැදගත්කමක් තියෙනවා.
0: වෙසක් සමයේ සැරසිල් සහ දන්සැල් සඳහා පොළොතින් ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙස මධ්‍ය පරිසර අධිකාරිය ඉල්ලීමක් කළා. පහනකුඩු ඇතුළු විවිධ සැරසිල් සහ මෙවලනාදිය මෙන්ව තනි භාවිත කෝපාදිය භාවිත කරන ආකාරය දැක ගැනීමට හැකිවන බවයි අධිකාරිය පවසන්නේ. පරිසරයට එල්ලවන බලපෑම් අවම කිරීම වෙනුවෙන් ඒවා භාවිත නොකරන ලෙසට මධ්‍ය පරිසර අධිකාරිය දැනුම් දෙනවා. කඩුවිල මහනගර සභා බලප්‍රදේශය තුළ අයාලේ යන ගවීන් අල්ලා රජයේ කොයිපල්වල නිදහස් කරන බව නගරාධිපති රංජන් ජයලාල් මහතා පවසනවා. පදකයෙන් සහ රථවාහන භාවිත කරන්න මෙන්ම වෙන්දසල් හිමියන්ද පීඩාවට ලක්වනවා. ඒ අනුව සතුන් අල්ලා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි නගරාධිපතිවරයා සඳහන් කළේ.
5: අරංගල ප්‍රදේශයේ 40ක පමණ අයාලේ යන ගවරංචුවක් ඉන්නවා. ඒකට ගොවියන්ගෙන්, ජෙවුතු වගා ගන්න අයගෙන්, ඒ ප්‍රදේශයේ ඉන්න මෙරටේ පුරවැසියන්ගෙන් අපිට විශාල පැමිණිලි ගණනාවක් වසර කීපයක සිට පැමිණිලා තිබෙනවා. මෙම අයාලේ යන ගවයන් තමගේ ජෙවුතු වලට අනිත් පැත්තෙන් තමයි කෘෂිකර්ම කර්මාන්තයට හානි කරමින් ඒ කෘෂිකාර්මික ඉඩකඩම් වලට ඇතුල් වෙමින් මහ විශාල හානියක් කරනවා කියන කාරණේ. මෙම අයාලේ යන ගවයන් හේතු කොටගෙන වෙච්ච හදිසි අනතුරු ගණනාවක් පොලිස් ස්ථාන වලින් වාර්තා වෙලා තිබෙනවා. අපි ඉදිරියේදී දිනයක් යොදාගෙන අරංගල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන අයාල යන මේ ගවයන් ඉතාමත් ආරක්ෂිත විදියට මේ සතුන්ට කිසිම හිංසනයක් නොවන විදියට සතුන් මේ ප්‍රදේශයෙන් බැහැර කරන්න අපි කටයුතු කරන්න සාකච්ඡා ගන්නවා කිය විශේෂ අපි පසු සම්පත් මණ්ඩල සංවර්ධන මණ්ඩලයත් සාකච්ඡා කළා. ඔවුන්ගේ ගොවිපළවල් තිබෙනවා තන ගන්නාව රටේ ඒ ස්ථාන වලට සතුන් අපි ගිහිල්ලා ඒ ස්ථාන බැහැර කරලා ඉතාමත් සුරක්ෂිත විදියට සතුන්ගේ ජීවිත කිසිම හානියක් නොවී ඒ සත්තු පුනරුත්ථාපන කිරීම සඳහා වැඩ කටයුත්තක් තමයි අපි නීලෙන්ට කටයුතු කරන්නේ.
6: ප්‍රවෘත්ති
0: ಅಮೆರಿಕಾ ಜನಾಧಿಪತಿ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಸಹ ಚೀನಾ ಜನಾಧಿಪತಿ ಶೀ ಜಿನ್ಪಿಂಗ್ಗೆ ಸಾಕಷ್ಟು ಪಿಲಿಬಂದ ಜಾತ್ಯಂತರ ಅವಧಾನ ಎಂಬುವಂತೆ ಮಾಧ್ಯ ವಾರ್ತಾ ಸಂಧಾನ ಕಲ ಕಣ್ಣು ಗಣಾವ ಸಂಬಂಧಿ ದೆಪಾಶ್ವೆ ಅವಧಾನ ಎಂಬುವನವ ವೆಂದು ಕಟ್ಟಿದ ಸಹ ಇರಾನ ಅರ್ಬುದ್ಯಾತ್ ಈಟಾಯ ಎಕಿಂಗತಾ ಕೆಹಿಪೆಗಡೆ ಎಲಿಬೀಮಟಾಯ್ ನಾಯಕ್ಯಾನ್ ಸನಸುಮ್ ಕೃತಿ ಬೆನ್ನೆ ಅಭ್ಯವಕಾಶ ಪರೇಷಣೆ ಕೃಷಿಕಾರಮಾಂತೆ ಸಹ ಬಲಶಕ್ತಿ ಕ್ಷೇತ್ರೀಯ ಏ ಅತರವನ್ನ ಬಾಬ ಜಾತಂತ್ರ ಮಾಧ್ಯ ಸಂಧಾನ ಕಲ ಕೃತ್ರಿಮ ಬುದ್ದಿಯ ಸಂಬಂಧಿ ಸಾಕಚ್ಚಾವಲತೆ ಅವಧಾನ ಎಂಬಕರಿಮಟಾಯ್ ನೇಮಿತ ಅಮೆರಿಕ ಜನಾಧಿಪತಿಯ ಚೀನರ ಲಂಘಾವ್ಯತಿ ಬಾಯ್ ಮಾಧ್ಯ ವಾರ್ತಾ ಸಂಧಾನ ಕಲೆ ಇಂಗ್ಲೆಂಡ್ ಸಹ ನ್ಯೂಜಿಲೆಂಡ್ ಕಾಂತಾ ಕಂಡಾಯ ಮಾತ್ರ ದೇವನ ಏಕದಿನ ಕ್ರಿಕೆಟ್ ತನಗೆ ಆರಂಭಿಟ್ ವರ್ಷಾವಿನ್ ಬಾಧಾ ಇಲ್ಲಮುನ ಕ್ರೀಡಾಂಗಣ ಅವಡತೆತ ಸಹಿತ ಮತುಪಿಟ ಪ್ರತಿಮಾಯ್ ಈಟ ಹೇತುವ ಕಂಡಾಯಂ ದೇಕಾತ್ರಿ ಪ್ರತಿ ಪಲಮು ತನಗಿನ್ ಇಂಗ್ಲೆಂಡ್ ಕಂಡಾಯಮ ಜಯ ಹಿಮಿಕರ ಗತ ತರಂಗಾವಳಿ ಏಕದಿನ ಜಾತಂತ್ರ ತರಂಗ ತುನಕ್ ಅತುಲಾತ್ ವನವ ಪಂದ್ವಾರ ಬಿಸ ತನಗ ತುನಕ್ ಪ್ರವರ್ತನೆ ಬವಾಯಿ ಕ್ರಿಕೆಟ್ ವಾರ್ತಾ ಸಂಧಾನ ಕಲೆ ಅಡುಪೀಡನೆ ಪೆ 48ಕ್ಕಿನ್ ದಿವಿನಿನ್ ಇವತ್ತ ಸ್ಥಿರ ನಿವಾಸ ಎದ್ದಿಕನ ತುರು ವಸು ಜನತಾ ಅವರು ತಾವಕಾಲಿಕ ನಿವಾಸ ಎದ್ದಿಕರನ್ನೇ ಜನಪದಿಕೆನ್ ಉಪದೇಶ ಮಿಲಿನ ತೊಂದಹಾಸಕ್ಕೆ ಸೇ ತುಣಕ್ ವಯಕ್ರಮಿನ್ ಹೆರ್ದ ಕತ್ತಿ ಟೀಕರ್ನ ದಹಾಸ್ಯಾಕ್ ರಜೀರು ಹಲ್ಬಲ್ಟ ಕಪಿಲ ಚಂದ್ರಸೇನಗೆ ವ್ಯಾಜ ಎಪಕರೋನ್ ಸಹ ಓನ್ ಹಂದುನ್ವಾದುನ್ ಸೆಕಕರು ರಕ್ಷಿತ ಬಂಧನಾಗಾರೆ ಲೋಮ ಅವಧಾನ ಎಂಬಕಲ ಚೀನಿಯ ಎಸ್ಮಗಿನ್ ಅಪಗೆ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ ಮೀನ್ ನಿಮಾವಟ ಪತ್ತನವ ಲಲಿತಾಮೆಮು ಹೆಟ್ಟ ಪೆರವರು ನಾವೇಟ
6: ಸ್ವಾಧೀನ ಪುವತ್ ಎಸನಿನ್ ಒಬೇ ಜಂಗಮ ದುರಕಥನೆಟ ಗೆನ್ವಾ ಗೆನೀಮಟ ITN ನ್ಯೂಸ್ ಅಲರ್ಟ್ಸ್ ಸಿಂಹಲ ಸೇವಾವ ಸಕ್ರಿಯ ಕರಗನ್
7: ಮೊಬಿಟೆಲ್ ನಾಮ್ ಆರ್ಜೆ ಹಿಸ್ತರಕ್ ITN ಎಸ್ ಲೆಸ್ ಟೈಪ್ ಕರ 2299 SMS ಕರನ್ನ

0: හවස 6යි විනාඩි 58යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6176 779.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 6679 579
0: සන්තතිය තහර
4: සංගීත රසකාමේ ආදරණීය සමුර්ධ රසවතුනි හත්පසින් ගනදුර මෝදුවන මේ සුන්දර නිශායාමේ ඔබේ දසබලට සිංහල සුභාවිත ගීතේ වශය සමීප කරමින් සහෘද රසමනස් රූපමංචරීක ගිල්වමින් මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකව වියමන අරඹන්නට අපට අවසරයි රසවතුනේ සිංහල සුභාවිත ගීතය සිය මధుර ස්වරයෙන් සිය සංගීත ඥාණයෙන් පෝෂණය කළ ප්‍රවීණ යන්ත්‍රිත්වයකගේ ස්වරාලංකාරයෙන් අදත් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය සහෘද සන්තකයට පත්වනවා ඇති දශක ගණනාවක් මුළුල්ලේ සිංහල සුභාවිත ගීතයට සිය මధుර ස්වරයෙන්ුත් සිය සංගීත ඥාණයෙන්ුත් අනුපමේ මෙහෙයක් ඉටු කළ සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාගේ ඉවකෙම විශාරද එඩ්වඩ් චයිකුඩි ප්‍රවීණ ගායන වේදියාගේ ඉවකෙම ඉන්ද්‍රානි බෝගුඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ස්වරාලංකාරයෙනුයි ආදරණීය සහෘද රසවතුනේ මේ ප්‍රේමණීය හැන්දෑවේ උපි මත්මත කවුද කරමින් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් ඇරඹෙන්නේ වසික හිතවතුනේ ගීතය කියලා කියන්නේ හිත නිවන මතක අවදි කරන සමහර විට ඉමක් ගුණක් නැති ලෝකයකට අපි වරගෙන යන අපූර්ව වූ කලාමාධ්‍යයක්. සමහර විට ජීවිතේම එක්තැන් වුණු තැනක් ගීතය කියලා කියන්නේ. ආදරයද ප්‍රේමයද විරහවද ඉවගේම මේ සමාජයේ යථාර්ථවාදී ස්වභාවයද ඒ තුළ අපිට මනාව හඳුනා ගන්න පුළුවන්. රසවතුනේ මේ හමුවීම තුළ අපි විප්‍රවීණ යන්ත්‍රිත්වයේ අපූර්ව වූ ගී සංකලනයෙන් ඔබ ඒ සියලු ඉසව් කරා රැගෙන යන්නට සූදානම්. විටක මත්මතක අවදි වේවි, විටක ගැඹුරු සිතුවිල්ලක නිමග්නව ඔබට ඒ පිළිබඳව සිතන්න ඔබේ සිත ඔබට බල කරාවි. ඒ සියල්ල තුළ ජීවිතයේ යථාර්ථය ඔබට විඳින්න මේ ගැයෙන ගීතාවලිය පෙරමන් තනාවියයි මා විශ්වාස කරනවා. ඉවකෙම ජාතියක් ආගමක් කුලයක් භාෂාවක් සීමාවක් නැති අපූර්ව සප්තස්වර සංකලනයෙන් උපදින සප්තස්වර මාතූර්වයෙන් විඩාබර සිතට ප්‍රේමණීය අස්වැසිල්ලක් ලබන්නටත් මේ හමුවීම තුළ හැකි වේ යයි මා විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් ඒ බලාපොරොත්තුවෙන් අපි සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය මුලින්ම සෝමතිලක ජය මහා ප්‍රවීණ ගායන වේදියාගේ අපූර්ව ගීතාවලියෙන් රසගැන්වීම ආරම්භ සෝමතිලක ජයම මහත්මයා බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරන මුලින්ම අද මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්න ඔබතුමන්ට. රසවතුනි අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු.
5: අදත් ගීත ගායනය සඳහා දසුන්ට ආරාධනා කළා. මම බොහොම සන්තෝෂයෙන් බාරගත්තා. අද මුලින්ම මම තෝරගත්ත මම රචනා කරපු ගීතයක් සැඳෑ හඳුරලව ගල්න වෙලාවට කියන ගීතය. මම ගීත කීපයක් රචනා කරලා තියෙනවා අත් වශයෙන්ම. ඒ රචනා කරපු ගීත අතර මේ ගීතය දෙවෙනි මම රචනා කරපු දෙවෙනි ගීතයයි. එමා ගීත රචනා කිරීමට මට පිළිමෙන්න සිද්ධ වුණේ ඇත්තටම මේ මගේ වැඩසටහන් සරලගේ වැඩසටහන් වලට හොඳ නිර්මාණ වලට හොයාගන්න අපහසු වුණා. ඒ නිසා ඒ හේතුව නිසා රචනා කරපු ගීතයක් තමයි මේ සැඳෑ හඳුර අපි ශ්‍රවණය කරලා බලමු.

මේ වැඩසටහනේ මේ දෙවෙනි ගීතය වශයෙන් මම කැමති සඳ මඩලට හිනහින්නට කියන ගීතය ගැන කතා කරන්න. මේ ආදරය කියන එක ජීවිතයට කොයි තරම්නම් බලපෑමක් කරනවද? ඒක බිඳුණු දාට ඒ වගේම ජීවිතයේ කොතෙක් දුරට දුර්මුඛ කරනවද? බිඳුණු ආදරයක් පිළිබඳව ගීතයක් ලියාපු ආනන්ද අභේවික්‍රම නැමැති මේ ප්‍රතිභාපූර්ණ ගැයුම් පද රචකයා ඒක සාන්ත ජයලත් තිසේරා කියන සංගීතවේදියාට දීලා තනුවකුත් දාලා මට එවුවා. මං එතකොට මේ පදමාලාව කියුවේ අර ගීතනුවත් එක්කමයි. ඉතින් මට ඒ ගීතනුවටත් ඒ පදමාලාවටත් හිත බොහොම තදින් බැඳී ගියා. ඒ අනුව මං අවසාන වශයෙන් කරපු CD තැටියකට මේ ගීතය මම ඇතුළත් කරා. අපි ගීතය අහලා බලමු.

මා දෙවෙනි ගීතේ වශයෙන් ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ නිල නෙත සංගලින් කියන ගීතය. මේ ගීතයත් මා මුලින්ම ගායනා කරේ ගුවන්විදුලි සංස්ථාවේ මගේ සරලගී වැඩසටහනකට. මේම ගීතය මට රචනා කළ දුන්නේ ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් දල්විස් මහත්මයා. එවකට එතුමා ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරයෙක් වශයෙන් සේවය කරා. එතුමා තමයි මේ ගීතය මගේ අයියට දීලා තිබුණේ මා ලව්වා ගායනා කරන්න කියලා. එතකොට මම එතුමාව දැකලා තිබෙත් නැහැ. නමුත් මේ ගීතය අයියා ගීතනුවක් යොදලා අපි ගායනා කරාට පස්සේ පටිගත කිරීම දවසේ එතුමාම මගේ ළඟට ඇවිල්ලා කිව්වා මම තමයි ඩෝල්ටන් ඇලිස් කියන්නේ. එතුමාව මට හඳුන්වලා දීලා කතා කරා. ඉතින් හරි සන්තෝෂයට පත් වුණා පටිගත කරාට පස්සේ. මොකද එතුමාට ඌමනා කටහඬ මේ ගීතය තුළින් තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ ගීතය අදටත් මං හිතන්නේ ඉදා වගේම ජනප්‍රියයි. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසංගයේදී සීත දියර සලා කියන ගීය. මේ ගීතය රචනා කළේ ධර්මදාස පරණගමයන්, ඒ වගේම සංගීත නිර්මාණ කළේ චන්ද්‍රදාස බෝවඩයන්. ඉතින් මේ ගීතයත් මගේ, මං හිතන්නේ මා සංගීත ජීවිතයට ආපු මුල්ම කාලේ මුල්ම ගීය කියලා කියන්න පුළුවන්. මගේ ජනප්‍රියත්වයට පත් වෙච්ච ගීවල මං හිතන්නේ කඩීමක් වගේ කියලා කියන්න පුළුවන් මේ ගීතය. මේ ගීතය ගීත තරංගිනී කියන වැඩසටහනකට මා ගොන්නදිරේ ගායනා කරාට පසුව තමයි රසික පිටිස අතරට මේ ගීතය ගියේ. ඉතින් දැන් අපි ඒ ගීතය ගයමු.

තනි තරුවයි කියන ගීය තමයි මම ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගීතය මම මුලින්ම ගායනා කරේ මගේ සංයුක්ත තැටියකට. මෙහි සංගීත නිර්මාණය කළේ මමමයි. තනුජා ක්‍රිෂ්ණරත්න කියන නවක ගීත රචකාවියක් තමයි මේ ගීතේ ඒ කාලේ මට රචනා කරලා දුන්නේ. මං හිතන්නේ මගේ සංගීත නිර්මාණ ගොඩක් නැහැ රචනා කළා. නමුත් කීපයක් මම හැම කරලා තියෙනවා. ඉතින් පොඩියත් හදා බැලීමක් කියලා හිතාගෙන තමයි මෙහි සංගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වුණේ. මං හිතන්නේ ඒ ගීතයත් රසිකයින් කැමැත්තක් දැක්වුවා කියලා මං හිතනවා. ඒ ගීතය දැන් අපි අහලා බලමු.

0: ইন্দ্রাণ বগুড প্রবীণ শিল্পিনীকে মধুর স্বরেণ গায়ন ওই গীত মনতরম আরুৎপার মনতরম রসবাদ এই গীতা তুলে আপিটি হিতান কোচ্চর দেওয়াল তিবুনা ආනන්දේ නර්මික මන්මගක ප්‍රඥාව කරව රැගෙන යමින් ආදරණීය රසවතුනේ අපි හැමදාමත් කලේ ඔබට සිංහල ස්වභාවිත ගීතේ රසය සමීප කරන එක. ඒ තුල සහෘද රසමනස් ඥානනය කරන එක. ගීතයකින් හිතක් නිවන්න පුළුවන්, හිතක් හදන්න පුළුවන් වගේම අනිකා පිළිබඳව සහකම්පනයක් ඇති කරන්නත් පුළුවන්. එනිසා හැර ගිය තැන වෛරය මෝදු කර ගැනීම නෙවෙයි, හැර ගිය තැන උපේක්ෂාවෙන් දරා ගැනීමක්. දරාගෙන වෙන්වීමත් ප්‍රේමයේ උත්තුංග ගුණයක්. ආදරණීය රසවතුනි, අපි ඉන්ද්‍රාණි බෝගොඩ ස්වරයට මොහොතක විරාමයක් තබමින් සූදානම් අරි අපූර්වට මෙතෙක් වේලා සෝමතිලක ජයමහස්වරයෙන් ඉන්ද්‍රාණි බෝගොඩ ස්වරයෙන් රස ගැන්වුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීව කරදේ අපි ගෞරවණීය ඇරයුම් ලැබූ විශාරද එඩ්වඩ් ජයකුඩි ස්වරයෙන් මෙතැන් සිට රස ගන්වන්නට එඩ්වඩ් ජයකුඩි මහත්මයා එන්න මේ ආදරණීය රසවතුන් වෙනුවෙන් ගයන්නට වේදිකාවට. රසවතුනි, අපි හොඳ අත්පොසන් ප්‍රසාදයක් එකතු කරමු එඩ්වඩ් ජයකුඩි ස්වරයෙන් අද සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට.
1: ලක්හඬ මියුරු මියසේට ආරාධනා කිරීම පිළිබඳ වෙනද වගේම දසුන් මල්ලිට ස්තුතිවන්ත වෙනවා. ගීත කීපයක් ඔබ හා එක් වෙලා රස මිහිර බෙදා ගන්නටයි අදත් මම සූදානම් වෙන්නේ. මගේ ගීත ගොන්න දිහා බලපුවහම මුල්ම යුගයේ ඉතාමත් වැදගත් ගීයක් විදිහට මා අදටත් සලකන, එහෙමත් නැත්නම් මගේ ගායන ජීවිතයේ විශාලම සංදිස්ථානයක් විදිහට සලකන ගීයක් තමයි දැන් මා ගායනට යන්නේ. මේ සිරිල් සමරකෝන් කියන එවකට නවක ගීත රචකයා ගුවන් විදුලියට තැපෑලෙන් එවූ ගීයක්. කලණි පෙරරා තමයි සංගීතවත් කළා, මට ගායනට අවස්ථාව ලබා දුන්නා.

මීළඟට මා ගායනට සූදානම් වෙන ගීය බොහෝ අය හඳුන්වන්නේ තනිකඩයාගේ ගීය නමින්. සමහරු මේකට තනිකඩයාගේ වැලපිල්ල කියලත් හැඳින්වුවා. අපේ ගම්වල බොහොම සුලභව දකින්නට ලැබෙන දෙයක් තමයි ආර්ථික සංසිද්ධීන්, එහෙම නැත්නම් භෞතික සංසිද්ධීන් නිසා කලට වේලාවට දීග තුලාවක් කරගන්නට බැරි අපේ සහෝදරයන් අනන්ත අපි දැකලා තියෙනවා ගම්වල. හැබැයි කාගෙත් ඇස නොගැසෙන පුරුෂ පක්ෂයේ අපේ සහෝදරයන් මේ වාගේ තත්වයකට පත් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තමයි ලූෂන් බුලත්සිංහලයන් රචනා කළා තියෙන්නේ විවාහයක් වීමට කල වයස පැමිණියත් වෙනයම් බාධා නිසා නිසි කලට නිසි වයසට විවාහයක් කරගන්නට බැරි වූ තරුණියකු පිළිබඳ යටලීයෙන් නාරිලතා මල් පූ දින්නේ. HM ජයවර්ධන සංගීතවත් කළේ.

0: බලවරත් වේහතයි විනාඩි 50යි.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තනදිහනේ විලදී කෙන ඔබත් කෝටි කෝටියක් වන්.
2: Zone Green Life Plantation Private Limited. I could live a new green life.
3: පෑහෙනවා කියන්නේ පුතේ ගැළපෙනවා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොම මේ බෙරිවිල?
4: බෙරිවිල විතර නෙමෙයි මේ ඇලිලා.
3: ඔබ නම් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරිමාළු කරේ.
5: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදින විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
6: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
7: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
5: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් වෙතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමී අවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 9579
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වාර්තාපිට වාර්තා සම්බන්ධ කෝටි යටේ NLP තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න.
5: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් දේසල්
2: සිහිනක තනි වෙලා
3: මිස්ටර් ශෙනාල් මං යන්න.
4: එපා.
3: එපා කියන්න එපා.
4: බය වෙන්න එපා ළමයි. මං අපුරු නෑ.
5: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
6: හෑ මහත්තයා. අද අජිත් ආවද මෙහි?
7: ඔව්.
6: ඉතින් ඒ කිව්වේ නැත්තේ?
7: අහන්න නැතුව කියන්න මට පිස්සුද?
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: හිතේ උපන් මාගේ විසේකාරී
2: නවපදය දින එකත් මෝඩයා නවපදය ගන්න එකත් මෝඩයා හරිද තමන්ව අනවශ්‍ය විදිහට මොකෙක් හරි පීඩාවට පත් කරනවා නම් එක්ක උට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා රටේ නීතියක් තියෙනවා පොලිසියට නැත්තම් බල කොල්ලෝනේ ඔය ඇක්චුවල් ඇක්චුවල් කීප දෙනෙක් කැල්ල වල ගහනවා ගාපල්ල
3: විසේකාරේ මොකද ජනිතා යමේ
4: වැඩක් නෑ අනේ වැඩක් නෑ මට ජීවිතේ මේ පාවෙලා තියෙනවා මම යනවා කඩේට බේත්තලයක් ගේන්න
3: ඒ මොකටද හොරගෙඩියා රැවුල කපන්න නේද හදන්නේ අනේ හොඳයි ජනිත් අයියේ මමත් ඔය කැලෑව කවද සුද්ධ වෙයිදි කියලා බලබලා හිටියේ
0: විසේකාරයේ සතේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න

0: En මාරාන්තිකයි.
1: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ay dasma paha anu tunay dasma hata lakhanda radio itn sabha sri lankiya handa
1: balabratri 8 vinadi 1
2: manaviya premi saundarya kaviya mana
3: santatiya tahara
4: ආදරණීය සහෝදර රසවතුනි විරාමයෙන් අනතුරු අපි යලෙත් මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මකම වියමන සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය සමකෙන්න. අද මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන වේදියානන්ගේත් එවැගේම සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාගේත් එවැගේම ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් මధుර ස්වරයෙන් රසගැන් වෙනවා. ආදරණීය සහෘදයිනි අපි සූදානම් නැවතත් සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට මාදරෙන් සෙනෙහසින් සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාදන්ට ආරම්භ කරන්න වේදිකාවට අපි පුරාත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු. ජලිත් සෝමතිලක ජයමහා ස්වරයෙන් සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට.

මේරඟට මම ගායනා කරන ගීතය බිඳුණු ආදරය පිළිබඳර අනුවේදිනිය හැඟීමක් තනවන ගීතයක්. දැන් මේ බිඳුණු ආදරය කඩින් කඩ අපේ හදවත්වලට වේදනාව දෙනවා කියන ඒ ආකාරයේ ඒක ගීත රචකයෙක් ඒක කිව්වේ, හදේ කොතැනක හෝ ඉඳී ඔබ නිදා නොනිදාමින් කියලා. ඒ දේම මේ කඩින් කඩ බිඳුණු ප්‍රේමයෙන් බිඳුණු වේදනාව, ඒ දේම තවත් ගීත රචකයෙක් වන මහින්ද දිසානායකන්ට දැනුනේ දිලෙන යලිදු නිවෙන විදුලි රේඛාවක් ලෙසින්. දෙන්නම කියන්නේ මේ එකම කරුණක් ගැන. සප්තස්වර රටාව තිස්සසිරි පෙරේරා සංගීතවේදියා නම් මසුකලා අපි ඒ ගීතයට සම්බන්ධ වෙනවා.

තවත් මේ ගීත සංකල්පනාවල අමතුම විදිහ සංකල්පනාවක් ඔබට මම ඉදිරිපත් කරන්නේ. කාව්‍ය ලෝකයේ මේ කඳුලට සුවිශේෂී ස්ථානයක් හිමිලා තියෙනවා. බොහෝ කවීන් මේ කඳුල පිළිබඳව ඒක නිර්මාණ ගොඩක් බිහි කරලා තියෙනවා. අපේ ඒ වගේම අහලා තියෙනවා. දිගටම දැන් කඳුල කියන එක හඬා වැටීම තුල කඳුල ගල් වෙනවා කියලත් අපි අහලා තියෙනවා. ඊන්පසුව කඳුලක් උණන්නේ නැහැ කියලා කියනවා. සමහර විට කඳුල ගල් වෙනවා කියලා කියන්නේ හදවතත් දැඩි වුණා කියන අදහසත් වෙන්න පුළුවන්. එහෙම වුණාම එම වේදනාවෙන් අත් මිදෙන්න කඳුලම උපකාර වුණාත් වෙන්න බැරි නෑ. මේ අදහස රැගත් ගීතයක්. මේ ළඟට ගැයුම් පද රචක ජගත් ප්‍රේමතිලක සහ සංගීත නිර්මාණයෙන් DD ගුණසේන එකතු වී කරපු ඒකාබද්ධ නිර්මාණයක් වශයෙන් මේ ගීතය හඳුනන්න පුළුවන්. මේ ගයන්නේ මම ඒ ගීතේ.

සියල්ල දමායාහැකින්. එහෙත් බියපත් බිරිඳ දමායන්ට සිදුවුණොත් ඇයට කාගේ පිළිසරණක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්, බියපත් සැමියකට. ඒ වගේම බියපත් බිරිඳකටත් ඒක සාමාන්‍ය පොදු කරුණක්. නිර්මාණ කලාකරුවෝ සුළු සිද්ධියක් සමහරට පදනම් කරගෙන කොච්චර යථාර්ථවාදීව ඒවා දකිනවද කියලා අපිට මේ ගීතය ඇහෙනකොට අපිට හිතෙනවා. ප්‍රවීණ ගීත රචක කුලරත්න ආර්යවංශ සහ රෝහණ වීරසිංහ යන දෙදෙනාගේ අත්තල් බැඳ ගැනීම තුළින් නිර්මාණය වුණු සාරතක නිර්මාණයක්.

බැඳුන සෙනෙහස නොවන නිම්හින් ඇතද පණනල සමක රැකෙමින් අපේ අත්වල ලිහි ගිලිහෙන මොහොතේ කවදාක හෝ ජායුතුයේ නියත නික්මන සියලු බැමිසිදිනා. එයයි සනාතන දහම. සෝමතිලක ජය මහත්මය, බොහොම ස්තුතියි. අපූර්වත්වයෙන් අපූර්වත්වයට අද සඳදිය ධාර රැගෙන යමින් ඔබතුමා අරුත්බර ගීතාවලියකින් මේ ආදරණීය හමුවීම රස ගැන්වුවාට. ආදරණීය සහෘද රසවතුනේ, අපි සෝමතිලක ජය මහස්වරයෙන්, ඉන්ද්‍රානි බෝගොඩස්වරයෙන් සහ එඩ්වඩ් චෛකුඩිස්වරයෙන් රස ගැන්වෙන සඳදිය ධාර ප්‍රාසංගික සජීවකරණය තුළ සිංහල ස්වභාවිත ගීතේ අපූර්වත්වයේ විඳිමින් මත්මතක අවදි කරගනිමින් මෙලෙසින් ගත කරන්නේ. සඳදිය ධාර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහය එකතු කරමින් අපි සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි, කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිදානේ ලොතරැය්‍ය වාර්තු පළවෙනිදා සිට සෑම ඉරුදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවට අමතරව ධන නිදානේ ලොතරැය් පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 බැගින් තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාති මහදන සම්පත ධන නිදානේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගන්නවා අපේ දාහරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, ගැන්මු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767795 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් ආදරණීය රසවතුනේ, අපි සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙතැන් සිට රස ගන්වන්නට බොහොම ආදරෙන් සෙනෙහසෙන් ආරයම් කරමු. ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියට අපි හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසංගයේදී පෙම්කල වරදට කියන ගීතය. මේ ගීතය රචනා කළේ ප්‍රවීණ නිවේදිකා දයාදල්ලිස් මහත්මිය. මේ සංගීත නිර්මාණය විශාරද චන්දදාස බෝබුඩය. මේ ගීතය මම ගායනා කළේ මම හිතන්නේ 1979 පමණ තමයි මේ ගීතය ගායනා කරේ ගුවන්විදුලියේ සරලගේ වැඩසටහනකට. ඉතින් මම හිතන්නේ අද දක්වා මේ ගීතයේ ඒ ජනප්‍රියත්වයේ අවුරුදු දැන් මම හිතන්නේ 30 ගණනක් විතර වෙනවා තාමත් පවතින ඒ විදියටම. ඉතින් අදටත් මම හිතන්නේ ගොඩක් මේ තරුණ ළමයි මේ ගීතය ගායනා කරනවා. මම හිතන්නේ ඒ ජනප්‍රියතාවයේ තාමත් මේ ගීතය තියෙනවා කියලා. අපි දැන් ඒ ගීතය ගායනා කරමු.

මා ඊළඟට ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීල වර්ණ නීල කුබියෝ කියන ගීය. මේ ගීතය මම ගායනා කරෙත් මේ ගීතයත් මම හිතන්නේ 70 දශකයේ පමණ අපි ගායපු ගීත තමයි. මේ ගීතෙත් සංගීත නිර්මාණය කළේ අයියා චන්තදාස් බෝවිඩයන්. මෙහි පද රචනය කළේ G.H.K. රත්නසිරි කියන මහත්මයා. ඉතින් මේ ගීත රචනය මම හිතන්නේ පොඩි කතාවක් තියෙනවා මේකේ. රත්නසිරි මහත්මයා හිටියේ ඒ රාජකාරී කාලේ මහවැලියේ. එතුමා මේ බස්නාවතුම්පලගෙදි එක්තරා තරුණ යුවලක් ඉන්නවා දැකලා ඒ දෙන්නාගේ ආදරෙන් වෙලෙල ඉන්නවා දැකලා තමයි මේ ගීතේ ඔහු ඒ දුටු දේ රචනා කළේ. ඊට පසු කාලෙක තමයි මම මේ ගීය ගායනා කළේ. ඉතින් මං හිතන්නේ මේ ගීතය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. අදටත් මං හිතන්නේ මේ ගීතය ජනප්‍රියත්වයට පත් වෙච්ච ගීතයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීගිරි නාරි ලතා කියන ගීතය. මේ ගීතයත් මා ගුවන්විදුලියේ තිබුණා එවකට. ගුවන්විදුලියේ ගීත රචනා තරඟයක්. මේ ගීත රචනා තරඟයට මේ තුන් දෙනෙක් ශිල්පී ගීත ගායනා කරා. ඉතින් ඒ කියන්නේ මුල්ම ගීතේ ගායනා කරේ පළවෙනි තැනට තේරුණු අමරදේව ශූරීන්. දෙවෙනි ගීතේ ගායනා කරේ පතර රචනාවල දෙවෙනි තැනට තේරුණු ගීතය ෂෙල්ටන් පෙරේරා මහත්මයා. තුන්වෙනි තැනට තේරුණු මේ ගීත රචනය ගායනා කරන්න මට ආරාධනා කළා. ඉතින් රත්න කුමාරි අමරසූරිය කියන ගීත රචිකාවී තමයි එවකට ඇය නවක ගාය නවක ශිල්පිනියක් මහිතන් ගීත රචනා කරන. ඉතින් මේ ගීතයේ සංගීත නිර්මාණය අයියාගේ චන්ද්‍රදාස බෝබඩයන්ගේ. ඉතින් මේ ගීතයත් මං හිතන්නේ ඊට පසු කාලෙක මම මගේ CD පටයකට ගායනා කරා. දැන් අපි ඒ ගීතය අහලා බලමු.

අපට ලං වෙන්න බැරි ඕන තැනකට හිතට පුළුවන් මොහොතකින් ලං වෙන්න. සැතපුම් දහස් ගණනක් වුණත් අපායට වුණත් දිව්‍ය ලෝකෙට වුණත් හිතට ක්ෂණයකින් යන්න එන්න පුළුවන්. මේ හිතෙන් නැගෙන සිතුම් කොයි තරම් චමත්කාරද, කොයි තරම් වරක අවුල් ජාලයක් වෙනවද. හිතන්න එපා මා ගැන නුඹ වැරදිම තාලෙට. නිලාරෙන් කාසින් තමයි මේ ගිය ලියලා රෝහණ වීරසිංහන්ට තනුව යොදන්නට මග පාදා දුන්නේ. දැන් අපි ඒ ගියේ රස විඳිමු.

අපි ගීත නිර්මාණ කරනකොට දෙආකාරයකට ගීත නිර්මාණය කරනවා. එකක් තමයි ගේය පද රචනය මුලින් ලබාගෙන ඊට තනුවක් නිර්මාණය කිරීම. දෙවෙනි එක තමයි තනුව මුලින් නිර්මාණය කළා ගේය පද රචනය ඊට සරසවා ගැනීම. මගේ බොහෝ ගීත තියෙනවා තනුව මුලින් නිර්මාණය කළා ගායපු ගී. මේ ගීයත් තනුව නිර්මාණය කළා ආනන්ද පෙරේරා සිහිශක්ති සංගීත කණ්ඩායමත් සමග. අජන්තා රණසිංහයන්ට, ආචාර්ය අජන්තා රණසිංහයන්ට මේ තනුව බාර දුන්නා මේකට ගේය පද රචනාවක් කරන්නට කියලා. ඔහු ඉතාමත් අභියෝගාත්මකව මේ ගීය එක රැයකින් මට ලියලාගෙන දුන්නා. ආචාර්ය අජන්තා රණසිංහයන්වත් මේලා ස්තුතිපූර්වක මතක් කරනවා. ඉතාමත් ශෘංගාරාත්මක ගීයක්, හින්දුස්ථානි රාගධාරි සංගීතයේ එන කවාලි කියන ගීත ශෛලිය තමයි මේකට පාදක කරගෙන තියෙන්නේ ආනන්ද සංගීතය නිර්මාණය කිරීමේදී.

නුඹට හිත ඇති නුඹ හිත නැති හිතක් හඬනවා. නුඹ හිත නැති වුණත් නුඹෙන් හිතක් පතනවා. බෞද්ධ දර්ශනයේ එන ආදර කතාවක් ඇසුරෙන් පූජ්‍ය රමුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ රචනා කළ ගීයක් රෝහණ වීරසිංහයන් සංගීතවත් කළේ නොලැබෙන ලැබේ යයි සිටිය හැකි ආදරයක්.

එමනම් ආදරණය සහෘද රසවතුනේ තවත් රසවත් හරවත් ප්‍රසංගයක සමාප්තිය සටහන් කරමින් අදත් ඔබෙන් සමුගෙන යන්න අපිට කාලය වෙලා අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අදත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට අපේ ගෞරවනීය ආරාධනෙන් සපවෙන්නේ සෝමතිලක ජයමහ ප්‍රවීණ ගායන ශිල්පියාණන් ඔබතුමන්ට, ඒ වගේම ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනී ඔබතුමියට, ඒ වගේම එඩ ජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාණන් ඔබතුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි. අදත් සඳදිය දහර අපූර්වත්වයෙන් අපූර්වත්වයට රැගෙන යන්න ඔබේ මధుර ස්වරයෙන් මේ සහෘද රසවතුන් වෙනුවෙන් අරුත්බර ගීතාවලියක් ගායනා කරන්නට සපමිණි. සම්බන්ධයෙන් අපි සිංහල ස්වභාවිත ගීතේ රසය බෙදා හදා ගන්නට ජලියලිත් මේ වේදිකාවේ සිට මුණගැහෙමුයි කියන ආදරණීය බලාපොරොත්තුව තුළ සමුදෙන ඔබ තිදෙනාට බෙහෙවින්ම ස්තුතියි නැවතත් අද සහභාගීත්වයට. එමනම් ආදරණීය සහෘද හිතවතුනේ අවසරයි සමුගන්න මෙතෙක් වෙලා ආදරයෙන් සෙනෙහසෙන් ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට ප්‍රේමණීය සුබදායී රාත්‍රියක්.

0: විඳින්න.
1: සන්තතිය දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගේන් පපි තහරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු බලන්න. අදම අවතන්න 0111 6796 579.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.
3: මගේ පෙරනි පෙම්වති
4: දැන් මේ channel එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා ඔහුගේ ප්‍රතිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් හොඳ belt එකක් එහෙම දාගෙන
5: ඒක හොඳයි.
0: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක
5: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා ස්ත්‍රීන් ඉන්නවා තමන්ගේ පවුල තනියම රකබලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව
4: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ හැමතැනම නැහැ කියන එක
0: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න
6: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
0: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්
7: ලකෝක
8: සාකි නබ
5: මේ ටිකත් පයින්ම යන්න දැන් ඉතින් ළඟයිනේ මොකද්ද අය පාර්සල් එක
0: සත්‍යන්තයේ රාත්‍රී 9:00ට ITN බලන්න පටි ගෙදර

Radio ITN. ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ජාතික ලොතරැයි මණ්ඩලයේ දෙනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට

0: ආයුබෝවන්. පුංචි ලොතරැයකට ඔබේ ජීවිතේ කොයිතරම් ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්ද? අනේ වෙනස ඇති වෙන්නේ අද මේ වාසනාවන්ත මිනිත්තු 30 වෙන්න පුළුවන්. අනේ නිසාම අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවන්නෙන් ඔබව දිනවන්න. 2026 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ ප්‍රථම ත්‍යාගලාභීන් කිහිප දෙනෙකු වෙත රුපියල් කෝටි 1,25,000 වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් පිරිනැමීම අද දින කුරුවිට නගරයේදී සිදු වුණා. මේ අවස්ථාවට කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති විකසිත පුෂ්පසූරිය මහතා, කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක UC මායාදුන්න මහතා, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. අද අපේ වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිශාන් ප්‍රියංකර මහතා. හඳුනාගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක WR පරණගම මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජේෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ප්‍රසන්න කුමාර මහතා. එහෙනම් මුලින්ම අතට ගන්න NLB ජය ලොතරැයි පත්. නියත ජයක් හිමි කර ගන්න ඔබ NLB ජය ලොතරැයි පතක් මිලදී ගන්න ඕන. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 456 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් මැදීමට. NLB ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයක් ජයංක 4ක් අපි මේ විදියට තෝරගන්න. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ H ජයංක 1213. රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුබ සාධනයේ උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය මේ වර්ෂයට රුපියල් 105 ත්‍යාග ලැබින් 168 දෙනෙක් බිහි කරලා තියෙනවා. දැන් බලමු ඔබේ වාසනාව ගැන. ස්තුති. NLB ජය ලොතරැයෙන් රුපියල් 105 ත්‍යාග ලැබේ කද බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම රුපියල් 50,000කින් දිනා ගන්න ජයග්‍රහකෙන් 32 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් අතර අද සමස්ත ජයග්‍රහකෙන් 67,510 දෙනෙකු අතරේ රුපියල් 58,022,720ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1497 වෙනි දිනුම් වාරය දැන් අපි ආරම්භ කරනවා. එහෙනම් අපිට ගන්න හඳහන ලොතරැයි. හඳහන වාසනාවන්ත ලග්න සංකේතයේ මුලින්ම අපි තෝරනවා. ලග්න සංකේතය මේෂ. මේ අතරින් වාසනාවන්ත අංක 4ක් අපි තෝරගන්නවා. අපි බලමු පළමු වාසනාවන්ත අංකය. පළමු අංකය අංක 11. මේ තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය. දෙවන අංකය අංක 58. මේෂ ලග්නය අංක 11 අංක 58. දැන් අපි තෝරන්නේ තුන්වෙනි වාසනාවන්ත අංකය. තුන්වෙනි අංකය අංක 16. හඳහන් ලොතරැයි සිවුන ජයග්‍රහී අංකයයි මේ තෝරන්නේ. අංක 39. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වර්ෂයට සුපිරි ත්‍යාග 6ක් 110 ප්‍රථම ත්‍යාග ලැබින් 88 දෙනෙකුත් පිහි කරලා තියෙනවා. සුති, දැන් බලමු ඔබේ වාසනාව ගැන. හඳහන ලොතරැයියෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාග ලැබේ කද බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා නීල් ජයසිංහ කෑගල්ල අලෙවි නියෝජිත. ඔහු දැතුළු අද සමස්ත ජයග්‍රහකයන් 1,22,711 දෙනෙකු අතරේ රුපියල් 86,54,880ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 1,61,64,315ක මුදලක්. සත්දිනම නියත ජයක් හිමි කර ගන්න ඔබ ගොවිසත ලොතරැයියක් මිලදී ගන්න ඕනේ. සත්දිනම ජය නියත ගොවිසත 4,430 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. අපි යමු දිනුම් මැදීමට. ගොවිසත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මුලින්ම අපි තෝරනවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය E. දැන් අපි තෝරන්නේ ජයග්‍රහී අංක 4ක්. පළමු අංකය අංක 24. කෝටි 6 ඉක්මවා ගිය සුපිරි ත්‍යාගයක් ඔබට හිමි කර ගන්න ලැබෙන්නේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයක් ජයංක 4ක් ඔබ ගලපු දත්තොත්. දෙවන අංකය අංක 45. තුන්වෙනි ජයග්‍රහී අංකය අංක 70. ඊ අක්ෂරය අංක 24, අංක 45, අංක 70. මේ තෝරන්නේ තීරණාත්මක සිවුන ජය අංකය. අංක 54. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ගොවිසත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග දෙකක් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම 120 ප්‍රථම ත්‍යාග ලැබින් 40කුත් බිහි කරලා තියෙනවා. ස්තුති. දැන් බලමු ඔබේ වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 3ක් ගලපාගෙන රුපියල් 250,000ක් තෑගි දිනා ගන්න පුළුවන් ගොවිසත ලොතරැයියෙන් විතරයි. ඒ විදිහට අද ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයි පත් ඔබට අලෙවි කළා ක්‍රිෂානි සචිනිකා ගම්පොළ, විවිධ දිසානායක ගෙපැල්ලව, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කුණ ලොතරැයි පතක් අලෙවි වුණා. ඔන්දේතරවද සමස්ත ජයග්‍රහකෙන් 1,08,619 දෙනෙකු අතරේ රුපියල් 72,39,680ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ හෙට ගොවිසත ලොතරැයියෙන් ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,20,61,230 රුපියල් 760ක මුදලක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි
2: 200ක්ම ඔබ යති.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් නැති.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් ඇති. අංක තුනට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සුබයි සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. සුබ දවසක් ලොතරැයි දැන් අලුත් වුණා, පහසු වුණා, තැගි වැඩි වුණා. ඒ බව ඔබ හොඳින්ම දන්නවා. මේ සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක්, ඒ වගේම අංක 3ට රුපියල් 50000ක්, ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකය ඔබ ගලප ගතත් මුදලින් රුපියල් 25000ක් ඇතුළු තවත් මුදල් තැගි රැසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 304 වෙනි දිනුම් වාරය. සුබ දවසක් සුබ ලග්න සංකේතය මුලින්ම අපි තෝරගන්නවා. සුබ ලග්න සංකේතයේ කන්‍යා. මේ යන්ත්‍රයෙන් අපි තෝරගන්නවා සුබ අංක 3ක්. පළමු සුබ අංකය අංක 29. දෙවන සුබ අංකය අංක 45. කන්‍යා ලග්නයේ අංක 29 අංක 45. මේ තෝරන්නේ තුන්වෙනි සුබ අංකය අංක 41. මුදලේ රුපියල් 25000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකයයි අපි මේ තෝරන්නේ. ප්‍රවර්ධන ත්‍යාගාංකය 1331. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත් අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් මේ වර්ෂයට 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකින් 169 දෙනෙක් බිහි කරලා තියෙනවා. දැන් බලමු ඔබේ වාසනාව ගැන ස්තුතියි. සුබ දවසක් ලොතරැයෙන් මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ජයග්‍රහණය කරන ජයග්‍රාහකින් 3 දෙනෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලි විකලා KK සිරියල් නෙළුව, WA ආරියවති දෙමටකොඩ, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කනොත් එක් ලොතරැයිපතක් අලෙවි වුණා. ඒ වගේම රුපියල් 50000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 5 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ වගේම රුපියල් 25000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 34 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් දතුරු අතර සමස්ත ජයග්‍රහකින් 96830 දෙනෙකු අතරේ රුපියල් 93,57,140ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් වාසි වැඩි වුණ, තැගි වැඩි වුණ ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න අචලා සමග විදූෂන් සූදානමි.
4: මේ ළඟට මෙගා පවර්
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝපියක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: රුපියල් කෝටිම 47ක, රුපියල් කෝටිම 23ක දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට දුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර්. මේ කතා කරන මොහොතේ රුපියල් කෝටි 25කට වඩා වැඩි අති දැවැන්ත සුපිරි තෑගයක් මෙගා සුපිරි තෑගෙ ලෙස ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. හරි, එහෙනම් සූදානම් වෙන්න මෙගා පවර් ලොතරැයියේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගෙ ලෙස මේ දකින සුපිරි මෝටර් රථය ඔබේ කරගන්න. අති දැවැන්ත සුපිරි තෑගෙ තුනක්ම ඔබට ලබා දෙන ඔබේ හීන සැබෑ කරන මෙගා පවර් වසනාවන්ත 2536 වන දිනුම් වාරයයි අපි ආරම්භ කරන්නේ. වසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. I ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. අපි දැන් තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 7. ඔබ කැමැතිම රුපියල් 25,92,00,000කට වඩා වැඩි මෙගා සුපිරි තෑගි දිනා ගන්න නම් ඉංග්‍රීසි අක්ෂරය, සුපිරි අංකය සහ යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ගැලපෙන්න ඕන. අංක 60 පළමු ජයග්‍රහී අංකය, අංක 10 දෙවන ඔබට වාසනාව ගෙනාවේ, අංක 45 තුන්වන ජයග්‍රහී අංකය, තිරණාත්මක අවසාන අංකය අංක 19. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජේකබ්බද අරමුදලට ඍජුම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 34 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. මේ කියන්නේ අද වාසනාව ගැන. රුපියල් 102 බැගින් 5 දෙනෙක් දිනාගත් ලොතරැයිපත් ඔබට අලි විකලා. මේ අලි විනෝචිතයින් වේලුපිලේ පාස්කරන අක්කරේපත්තු, මල්ලිකා පෙරේරා, තලවතුගොඩ, ඔස්මන්ද සිල්වා මහනුවර, එස් ඥානචන්ද්‍රන් කිරිනොච්චේ සහ ජානකී හේමමාලා ගොකරැල්ල. අද වසනාවන්තයෙන් මෙගා පවර් දිනුම් වරෙන් අපි 1,09,423 දෙනෙක් අතර රුපියල් 72,69,000 440ක මුදලක් බෙදා දුන්නා. නිසැකවම දිනත් දවන්ත සුපිරි තෑගි ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය යළියල තහවුරු කළ මෙගා පව. හෙට දිනන්නම වටින මෙගා සුපිරි තෑගයේ රුපියල් 26 කෝටි 3 ලක්ෂ 54 දහස් 208ක් පව සුපිරි තෑගයේ හෙට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගයේ හෙට සුපිරි මෝටර රථයක්. මිලදී ගන්න හැමෝම කතා වෙන විදිහට ධන නිදානයක් නම් රුපියල් කෝටි 12කට වඩා වැඩි වෙන්නම ඕනේ. ඒ රුපියල් කෝටි 12කට වඩා වැඩි ධන නිදානය ඔබට හිමි කර දෙන ජාතික මහදන සම්පත ධන නිදානය වසනවන්ත 2218 වන දිනුම් වාරය දැ. හරි එහෙනම් අපි යමු දිනුම් වැදීමට. ඔබට වසනාව ගෙනෙන ජැක් ග්‍රාහ ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. යෝ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වසනාව ගෙනාවේ. මතකයි මේ රුපියල් 12 කෝටි 11 ලක්ෂයකට වඩා වැඩි ධන නිදානය සුපිරි ත්‍යාගයේ අද වසනවන්ත අංක 4 මේ අංකය ඇසුරෙන් අපි ඔබට තෝරා දෙනවා. අංක 52 පළමු ජයග්‍රහණ අංකය, අංක 64 දෙවන ඔබට වාසනාව ගෙනාවේ, අංක 8 තුන්වන ජයග්‍රහණ අංකය, සෙවන ජයග්‍රහණ අංකය, අංක 40 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකබද්ධ අරමුදලට ජීම දායක වන ධන නිදානය ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 20 දෙනෙක් දෙලක්ෂපතියන් 281 දෙනෙක් ඔබ අතරට එකතු කළා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව ගැන. රුපියල් ලක්ෂ 2 බැගින් 2 දෙනෙක් දිනාගත්තා. ලොතරැයිපත් ඔබට අරදි කළා මේ අලෙවි නියෝජිතයින් රංජිත් සොයිසා ගිරෙන්දුරු කෝට්ටේ සහ ප්‍රියන්ත දමෙල් කරුවල ගස්වැව. වසනවන්තයෙන් අද 84,311 දෙනෙක් අතර රුපියල් 50,29,440ක මුදලක් බෙදා දුන්නා. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරි ත්‍යාගයේ ඔබට ලබා දුන් ධන නිදානය හෙට ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 12 කෝටි 14,172,748ක්. ලොතරැයිපත් මිලදී ගන්න ඔබේ හදවතේ විශ්වාසය දවසින් දවස පියවරින් පියවර තහවුරු කළ ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත ඔන්න අද වසනවන්ත 6,188 වන ඔබ දිනන ඔබේ දිනුම් වාරය. එහෙනම් මහජන සම්පත ඔබේ වසනා වෙනුවෙන් අපි යනවා දිනුම් වැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 6 අපි තෝරන්නේ. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරය G, ජයග්‍රාහි අංක 883.17. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකබද්ධ අරමුදලට ජීම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 7 දෙනෙක්, ප්‍රථම ත්‍යාග ලාභින් 143 දෙනෙක්, ලක්ෂපතියන් 2,598 දෙනෙක් බිහි කළා. බලමු එහෙනම් මහජන සම්පත අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. රුපියල් ලක්ෂ 25 බැගින් ප්‍රථම ත්‍යාගයේ 2ක් ඔබ දිනාගත් ඉතරේපත් ඔබට අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් ඔස්මන්ද සිල්වා මහනුවර, උපාලි ධර්මරත්න ත්‍රිකුණාමලය. ජයංග 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් ලක්ෂ 100 බැගින් 18 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් වේලුපිලේ පාස්කරන අක්කරේපත්තු, නිශාන්ත උදයකුමාර අලුත්ගම, HGU පුෂ්පකුමාර වලස්මුල, GG ලක්ෂ්මන් ගාල්ල, I කරුණාසිංහ මැදකොළඹ, නිරෝෂිමා සඳනායක බණ්ඩාරවෙල, ප්‍රියන්තද මෙල් කරුවල ගස්වැව, R මනෝහරදාස් වැල් වැටිතුරේ, AP රත්නායක පල්ලෙබැද්ද, වලාකුරුගේ විජිත සිරිමහා ඉඳුරුව, නිරූපා දීපානි තොටිල්ල ගහවත්ත, S මදන් කල්මුනේ, Y යෝගදීපන් මන්නාරම, T වැලන්ටිනා ජෝර්ජ් රම්බේ කොළඹ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වසනාවන්තයන් 3 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1 වසනාවන්තයෙක් බිහි වුණා. ඒ අනුව සමස්ත වසනාවන්තයන් මහජන සම්පත ලොතරැයියෙන් 230,901 දෙනෙක් අතර රුපියල් 2,14,77,240ක මුදලක් බෙදා දුන්නා අපි. හෙට මහජන සම්පත සුපිරි ත්‍යාගයේ රුපියල් 2,28,96,748ක්. අද විදමට අද මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන් අද සම්පත ඔබට අද වසනව ගෙනව දිනුම් වාරයේ 763 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් අදත් මුදල් තෑගි ඔබ දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ G ජයග්‍රාහී අංක 3.17 රුපියල් 250,000 බැගින් වසනවන්තයෙන් 2 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් ශිරෝමා දමයන්ති බටපොල, කුමාර් චිත්‍රානන්ද අංකුඹුර. රුපියල් 50,000 බැගින් වසනවන්තයෙන් 46 දෙනෙක් අද දිනාගත්තා. හරි, අද සම්පත අද දිනුම් වාරෙන් වසනවන්තයෙන් අතර රුපියල් 1,07,15,640ක මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවන්ත දිනුම් වාර 8කින් වාසනාවන්තයින් 8,38,888 දෙනෙක් අතර රුපියල් 7,55,66,181ක වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. එහෙනම් ඔබ දන්නවා අපි සමුගන්නේ අදට විතරයි. හෙටත් එනවා ඔබට වාසනාව අරගෙන. මතකයි නේද? ජීවිතයේ සිහිනයට
6: වාසනාවේ ආශිර්වාදය.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව

පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දිසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාද්දී ඥානසාර ස්වාමින් වහන්සේ.

සදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: అజాతక సూత్ర దేశనాలు దిశజ్ఞానం వహన్సే గంపుల మీతలావ కుహుమడ రువన్పా మూల మహావిహారాధిపతి పూజ్యపాద గణ్య కుమరే శాంత స్వామి వహన్సే.
1: అనంత దుఃఖ వేదనావన్ హా సంతాపయన్ కిన్ యుతువ ఇదిరేట యన మే జీవన గమనే బియ సంత్రాసే హా లోము దహగన్ వీమ యను నితర అద్ దకిన్నట లబిన అనివార సిద్వీమ మినిసుం పమనక్ నోవ దేవియంటద సాధారణ వూ మే మనస్తాపే దురు కర గనీమట సక్ర దేవి మహారజున్గే పిహిట పెతీమ సిదూ బవ దజగ్గ సూత్ర దేశనావెం పహదిలివే. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

දේශනාවර දේශ ඥානන් වහන්සේ ගම්ගමුල මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව.

නැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළි. වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සංසුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්.

ත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිණිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වලක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

දෙනාටම ත්‍රිවිධරත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනු වස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝබිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස්වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැක

රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර